0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලි

0: Nakanda, Radio ITN.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 47යි.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: ලකන රේඩියෝ ITN
3: වෙලාව 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන මොනින් ඒසයි
5: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝවන් සුබ දැසනක්. අද ජූනි මාසයේ 30 වෙනිදා අඟහරුවාදා. අද තමයි ජූනි මාසයේ අන්තිම දවස. තවත් වාසනාවන්ත ජයග්‍රහී දවසක් මේ විදියට ආරම්භ කරන්නයි හදන්නේ. ග්‍රීක දාර්ශනිකයෙකුණු සොක්‍රටිස් කියනවා මෙහෙම. මම අනිත් අයට වඩා ප්‍රඥාවන්ත ලෙස පෙනෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, මම නොදන්නා දේ මම දන්නා නිසයි කියලා. එනිසා ඔබ යමක් පිළිබඳව හරියට දන්නේ නැත්නම් ඒක පිළිගෙන ඒ පිළිබඳව ඉගෙන ගන්න. ඔබ නොදන්නා දේ පිළිබඳව අවබෝධ කරගන්නා තරමට ඔබට දියුණු වීමට තියෙන හැකියාව වැඩි. අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කරලා තියෙන නවතම තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් ඔබට කියන්න. අපේ අවධානය යොමු කරමු අද දින මෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද සටහන් කරලා තියෙනවා සිටි බ්‍රෑන්ඩින් සංකල්පය නගර සංවර්ධනයට මිලියන 2500ක්, නගර 10ක් කුඩා නගර 25ක් සංවර්ධනයට සැලසුම්. සුභාෂිනී සේනානායකයි අද දින මෙන්නට වාර්තාව අරගෙන ඉන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. දේශීය විදේශීය සංචාරකීන්ට වැඩි ආකර්ෂණයක් ඇතිවන පරිදෙන් ශ්‍රී ලංකාවේ හඳුනාගත් නගර කිහිපයක් ඒවායේ උරුමයන් සහ අනන්‍යතා ඉස්මතු වන අයුරින් සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් රුපියල් මිලියන 2500කට අධික මුදලක් වැය කරමින් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මේ අනුව නගර 10ක් සංවර්ධනය කිරීමේ සහ කුඩා නගර 25ක් මිතුරු පුවරුව ලෙස වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙනවා කියලයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මෙන පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය සඳහන් කරන්නේ මේ විදිහට. අස්වැසුමෙන් පවුල් 104ක් ඉවතට, වැඩි දෙනා 2022 අර්බුදයෙන් දිලිඳු වූවෝ කියලයි සඳහන් වෙන්නේ. දිත්වා සහන කාලයත් පැනලා කියලාද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. මේ සම්බන්ධයෙන් තොරතුරු සුජිතේවා ජෝලිගේ තමයි අද වාර්තාව ගෙනෙන්නේ. අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටින පවුල් බහර අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටින පවුල් 425,000ක් පමණ එම ලැයිස්තුවෙන් අද සිට ඉවත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පණ්ඩලගේ මහතා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් තවද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු. මෙසේ එම ලයිස්තුවෙන් ඉවත් කෙරෙන්නේ ඉක්ු 2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය සමග තාවකාලිකව දිලිඳු භාවයට පත්ව සිටි පවුල් බවද ඔහු සඳහන් කළා. මෙම පිරිසම ලයිස්තුවල ආන්තික කණ්ඩායම වශයෙන් නම් කර සිටි බවකි අමාත්‍යවරයා. එම පවුල් පසුගිය දෙසැම්බර් මාසයේදී අස්වැසුම ලයිස්තුවෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණත් දිත්වාසුලි කුණාටුව සමග ඇති වූ අපදාතත්ව හේතුවෙන් ඔවුන්ට තව මාස 6ක් එම ලයිස්තුවේ රැඳී සිටීමට අවසර ලබා දුන් බවද ඔහු සඳහන් කළා. මෙම පවුල් අතරින් බොහෝ දෙනෙකුට රුපියල් 50,000ක් පමණ ප්‍රතිලාභ දීමනාවක් ලබා දුන්නා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පත්‍ර. දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙනවා ප්‍රධාන සිරස්තල විදිහට හරක් කටාට සැප දෙන්න කෝටි ගණන් කප්පම් මරන්. දේශපාලඥයින්, නීතිවේදීන්, CID ඇතුළු ප්‍රබලයින් රැසකට අල්ලස් දැල එලයි. අද හේමන්ත රන්දුනොයි දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට ප්‍රධානතම පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හේවත් හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් අල්ලස් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයින්, නීති ශාස්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින්, රහස් පොලිසියේ හිටපු නිලධාරීන් සහ රාජ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම විමර්ශනය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරගෙන යන බවයි පොලිස් ප්‍රතිනිධිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ හරක් කටාගේ සිදුවීම සම්බන්ධයෙන් හේමන්ත රන්දුනොය දිවෙන්ට වාර්තාව අරගෙන ආවේ. Let's move to the Daily News newspaper. Exams department to be fully digitized for service efficiency in line with government digitization of public sector services. Prime Minister's Education Minister obtains cabinet consent of
1: computerization drive. For the more detail, a digitization program has been planned to run all operations of the examinations department for efficient management and the convenience of the public seeking its services.
0: Other ඩේලි නිවස් පුවත්පත ඒ විදිහට සටහන් කරනකොට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වේ. සමන්මලේ ප්‍රියශාන්ති වාර්තා වරගෙන එන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් මනා කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යෑමත් සේවා ලබා ගන්නා මහජනතාවගේ පහසුවත් වෙනුවෙන් ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමේ විභාගද ඇතුළත්ව විභාග 300කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වනු ලබන බවයි අද දිනමින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් තව වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු. එම විභාගයන්හි සියලුම දත්ත සහ මෙහෙයුම් සහ බැඳී ඇති තීරණාත්මක කාර්යයන් කළමනාකරණය කිරීම සඳහා මේ වන විට පරිගණක කළමනාකරණ තොරතුරු පද්ධතියක් භාවිතා කරනු ලබනවා කියලයි සඳහන් වෙන්නේ. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් එක් අංශ සඳහා අනන්‍ය වූ පරිගණක ජාල ලෙස පැවැත්වීම හේතුවෙන් විභාග ක්‍රියාවලිය බොහෝ අත්‍යවශ්‍ය අධීරයන් මානව සම්පත පමණක් භාවිතයෙන් සිදු කිරීම කළ යුතු අතර දත්ත සහ ලේඛන භෞතික මාර්ග ඔස්සේ ශාඛා අතර මාරු කරගනු ලබනවා කියලා තමයි අද සඳහන් කර තිනේ. හේතුවෙන් කාර්යක්ෂමතාවය අඩුවීම, ප්‍රමාදයන් සිදුවීම, භෞතික සහ මානව සම්පත් නාස්තිය ආදී සිදුවන බව නිරීක්ෂණය වේ තිබෙනවා. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක රාජ්‍ය අංශ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට අනුගතව විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල යටිතල පහසුකම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දේශීයත්වය, සාරධර්ම සහ සංස්කෘතික බැඳීම ශක්තිමත් කිරීමෙන් රටක සැබෑ සංවර්ධනය උදාකරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අනුබුද්ධාහි වන්දනා පෙරහැර සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ. දිවුලපිටිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේක්ව අනුබුද්ධාහි වන්දනාව පොසොන් කලාපය සංවිධානය කළේ පළමුවරටයි. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ රටක සැබෑ සංවර්ධනය උදාවන්නේ භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් නොව දේශීයත්වය, සාරධර්ම සහ සංස්කෘතික බැඳීම ශක්තිමත් කිරීම තුළින් බවයි. අපි අහලා බලමු ඇය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් සියල්ලම තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු ඇගේ තොරතුරු වලට.
2: රටක සැබෑ සංවර්ධනය ළඟා කරගත හැකි වෙන්නේ භෞතික දියුණුවෙන් පමණක් නොවේ. සෑම පුරවැසියෙකුගේම හදවත් තුළ දේශීයත්වය, අපේ සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමත් එහි අත්‍යවශ්‍ය සාධකයක්. අද ඔබ ගන්නා වූ මේ සාධනීය උත්සාහයේ යහපත් ප්‍රතිඵල තව වසර කිහිපයකින් අපට දැක ගන්නට හැකි වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ දරු පරපුර තුල එකිනෙකා කෙරෙහි ගරු කරන යහපත් සිතුවිලි, සහෝදරත්වය සහ පොදු අරමුණු වෙනුවෙන් එක්ව වැඩ කිරීමේ සාමූහික හැඟීම් වර්ධනය වීමට මෙය මහානා පිටුවහලක් වන බව නොඅනුමානයි. අපට මතකයි පසුගිය කාලයේ දේශපාලන වශයෙන් විවිධ දුර්වල මතවාද පතුරවමින් මාලිමාව බලයට පත්ව හොත් ආගමික වතාවත්, විහාරස්ථානවල දානය, පුණ්‍ය කර්ම මෙන්ම ඓතිහාසික දළදා පෙරහැර පවා අත්හිටුවනවා කියලා ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් අද වන විට ඒ සියලු මතවාද අසත්‍ය බව ප්‍රායෝගිකවම ඔප්පු වී තිබෙනවා. මෙරට අභිමානය වූ ශ්‍රී දළදා පෙරහැර පවා වෙනදාටත් වඩා උත්කර්ෂවත් අයුරෙන් සහ ක්‍රමානුකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ දායකත්වය අප රජය විසින් උපරිමයෙන් ලබා දී ඇති බව මම මේ මොහොතේ ගෞරවයෙන් මතක් කර සිටිනවා.
0: අනුරපුරයම සෙල් සුවඳින් නැහැවෙයි. අද දෙවෙනි පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළ තේනවා. රට වටින්ම සැදැහැවතුන් ලක්ෂ ගණනක් පොසොන් වන්දනාවේ ඇවිත් පසිකරුණේරෝ යද වාර්තාව අරගෙන එන්නේ සිරිලකට බොදුදහම රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනේ සැමරෙන පොසොන්පුර පසළොස්වක පොහොය යෙදී තිබුවේ ඊයේ දවසටයි. ඊයේ දවස පුරා මිහින්තලේ රජමහා විහාරස්ථානයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථානවලදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දාන, ශීල, භාවනා ආදී පින්කම් රැසක් සංවිධානය කොට තිබුණා කියලයි අද දිවයින පුවත්පත ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිත වැතුල් පිටුවලත් තොරතුරු සටහන් කළා තියෙනවා දිවයින පුවත්පත. අධිභාරයෙන් වාහන අලෙවිය පහළට විමුක්ති ශ්‍රුද්‍රිගු අද ලංකාධිපතිගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අලුත් මිල දරා ගන්න බැහැ. ජපාන් ඇල්ටෝවකින් ලක්ෂ 5කින් නැගී ඉන්දිය වාහන මිලත් ඉහළට කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ඉකුත් මැයි මාස 15 වෙනිදා සිට ආනයනය කරනු ලබන වාහන සඳහා පනවනු ලබන අධිභාරය 50%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජයගත් තීරණය සමග වාහන අලෙවිය පහළට ගොස් තිබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලත්. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අධිභාරය වැඩි කිරීමත් සමග ඉන්පසුව ගෙන්වන වාහන මිල අනිවාර්යෙන් ඉහළ ගොස් ඇති බවත්, මේ අනුව මධ්‍යම පාන්තිකයන් අතර ජනප්‍රිය කුඩා වාහනවල මිල රුපියල් 105-10 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ සිට වාහනයක් ගෙන්වීමට ගතවන්නේ සති 2ක පමණ කාලයක් නිසා ඉන්දියාවේ සිට ගෙන්වූ වාහන මිල දැනටමත් ඉහළ ගොස් තිබෙන බවද ආනයනකරුවන් ප්‍රකාශ කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් සැරලට එක්ක ලක්කන මෝර්නින් නිවුස් සැරලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:13යි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB.

0: වෙලාව දෙකයි විනාඩි 18යි ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සැලට් සමගින් අද දින මින පුවත්පතටයි අවධානය අවවාද නැහැ ඩෙංගු බෝකොලොත් කෙලින්ම නඩු ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තා වරගෙන ඉන්නේ මේ සමාදින ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තිබුණ අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට ඩෙංගු එපිඩෙමික් පොලිස් ක්‍රැක් වයිප් on those harboring mosquito breeding grounds. For the more details, Sri Lanka police has stepped forward to enforce the law under the provisions of the Penal Code and the Code of Criminal Procedure against individuals who allow their premises to become breeding grounds for dengue mosquitoes, thereby facilitates the spread of the disease. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා ගායන් කුමාර වීරසිංහ දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු අපි බලමු වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කොහොමද කියලා ඩෙංගු මදුරුවාට හිතකර පරිසරයක් සකස් කරමින් ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම සිය පරිශ්‍රයේ ඉඩ සලසා ඇති පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියද පෙරට ඇවිත් තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීමට සිය පරිශ්‍ර පිරිසුදු කර ගන්නා ලෙසට කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඩෙංගු අවදානම් තත්වයකට පත්වුවද ජනතාව තවමත් ඒ පිළිබඳව සිය වගකීමට නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශත් චෝදනා කරනවා. මේ පසුබිම හමුවේ තම වගකීම් ඉටු කරමින් තමවට පරිසරයේ පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරියරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: අපි දන්නවා මේ වෙලාවේ ඇත්තටම ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බ වෙලා තියෙනවා. මේකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම ලෙස අපි දකින්නේ. මොකද රජයකට විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට තියෙන වගකීම, ඒ කියන්නේ පිරිසිදු කිරීමේ වගකීම ඇරුණම ඔබේ නිවෙස්වල ඔබේ ගෙවත්තේ පිරිසිදුකම් පිළිබඳ වගකීම් පැවරෙන්නේ ඔබටමයි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා ඔබේ අතේ තියෙන අතිමහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න කියලා.
0: It's more to the Daily News newspaper again. A thriving nation, a beautiful life. Regional cinemas to be developed. For the more in detail, in line with the national policy of building a thriving nation and a beautiful life, the National Film Corporation is taking steps to build regional cinemas with the primary objectives of developing the film industry and providing film audiences the opportunity to watch cinemas more easily. රටපුරා සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙලක් රොෂෙල් ප්‍රනාන්දුයි අද දිනමිනට වාර්තාව ගෙනෙන්නේ. මේ සම්බන්ධයෙන්ුත් තොරතුරු සටහන් කරලා තියෙන දීර්ඝ විස්තරයක් සහිතව අද ප්‍රවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. දේශීය සිනමා කර්මාන්තයේ නගා සිටුවීම සහ ප්‍රේක්ෂකීන් වර්ධනය කර ගැනීම උදෙසා රටපුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට සමගාමීව මේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. දේශීය සිනමා කර්මාන්තයේ නව මග්ගට යොමු කරමින් සහ ප්‍රේක්ෂකයන්ට උසස් සිනමා අත්දැකීමක් සමීප කරවීමේද අරමුණ ඇතිව මේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම සිනමා ව්‍යාපෘතිය පිළිබඳව මූලික සාකච්ඡාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදීඋල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පොලිස්පතිගේ විශේෂ මෙහෙයුමෙන් 150,000 පරීක්ෂාවට වරෙන්තුකරුවන් 74,000 දැලේ. අද ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් රට තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණයට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙසින් දෛනික විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කළ ජනවාරි මාසයේ පළමුවැනිදා සිට පෙරේදා දක්වා පුද්ගලයන් 150,000 අධික පිරිසක් පරීක්ෂා කර තිබෙනවා. වරෙන්තුකරුවන් 74,263 දෙනෙක් මෙම මෙහෙයුමට කොටු වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ අතරින් 46,422 දෙනෙක් දින වරින්තුකරුවන් වන අතර 27,841 විවෘත වරින්තුකරුවන් බවයි පොලිස් මූලස්ථාන දත්ත අනාවරණය කර තිබෙන්නේ කියලා තමයි අද දිනමෙන පුවත්පතේ සටහන. තවත් බොහොමයක් පුවත් අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින ලක්හණි මෝර්නින් නිවුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලක්හණි මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:23.

0: වෙලාව 2:28 අපි සෝදානම් දින මෙන පුවත්පත්ට අවධානය යොමු කරන්න. 2026 මුල් මාස 6ට බීමතර යඳුරන් 65,000ක් කොටු වෙයි. ගයන් කුමාර වීරසිංහයි අද දින මෙන්නට වාර්තාව අරගෙන ඉන්නේ. ඩෙල්ලි නිවුස් පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. Spike in drivers caught using drugs in 2026. 65,000 nabbed for drunk driving. For the more detail, 65,000 drivers have been caught for drunk driving from 1st of January of this year until yesterday, Traffic Control and Road Safety DIG WPJ Senadira said. අද මේ සම්බන්ධයෙන් ගයන් කුමාර වීරසිංහ දින මිනිට ගිනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිනවා. රට තුල සිදුවන අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණයට පොලිස් ප්‍රති නීතිඥ ප්‍රියන්ත වීරසිංහ මහතාගෙන් උපදෙස් දෛනික වශයෙන් ලැබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම වසරේ ජනවාරි මාස පළවෙනිදා සිට ඊයේ දක්වා බීමතින් රියපැදවීම සම්බන්ධයෙන් රියඳුරන් 65,000ක් පමණ කොටු කරගෙන ඇතැයි රථවාහන පාලන සහ මහාමාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා සඳහන් කළා. මත්පැන් භාවිතයට අමතරව මේ කාලය තුල මෙහෙයුම් වලින් අයිස්, හෙරොයින්, කොකේන්, ගංජා සහ හෂීෂ් වැනි විෂ මද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කළ රියඳුරන් 8,500 දෙනෙක්ද නීතියේ රැහැනට කොටු කරගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පතේ සටහන. 2025 මුළු වසරටම මද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වී ඇත්තේ රියඳුරන් 500 දෙනෙක් පමණක් බවත්, 2024 දී එම ගණන 88ක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. වත්කම් බැරකම් ප්‍රකාශ දීමට ඇති කාලය අදින් අවසන්. නොදුන්නොත් දඩ සහ නඩු. මේ සම්බන්ධයෙන් ඩෙල්ලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Deadline for declaring assets. Liabilities ends today. For the more detail, the Commission to Investigate Allegations of Bribery or Corruption stated that legal actions and fine will be imposed on relevant individuals who fail to submit their assets and liabilities declarations. සුභාෂිනී සේනානායකයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිකිරීමට දී තිබූ කාලය අදින් අවසන් වනවා. නියමිත පරිදි වත්කම් බැරකම් ඉදිරිපත් නොකරන අයවලුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම දඩයක්ද අයකර ගැනීමට කටයුතු කරන බව අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා සඳහන් කරනවා. 2023 අංක 9 දරණු දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිකරන ලෙස අලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්, මන්ත්‍රීවරුන්, පළාත් පාලන සහායකයින්, විනිසුරුවරුන්, මාණ්ඩලික නිලධාරීන්, බැංකු යුද හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා වෙත දැනුම් දී තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. පොසොන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි. නැවත පැමිණෙන මගින් වෙනුවෙන් ප්‍රවාහන සේවා සූදානම් බවයි අද දිනමින පුවත්පතේ සටහන. සුභාෂිනී සේනානායක සහ නිමල් රාජපක්ෂ වාර්තාව අරගෙන ඉන්නේ. පොසොන් උත්සවයේ වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා අද දිනේත් ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් සිදු කරන මෙම විශේෂ සේවා මගින් වන්දනා ගිය බැතිමතුන්ට නැවත පැමිණීම සඳහාද පහසුකම් සලසා තිබෙන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ කියලා දිනමින පුවත්පත අද තොරතුරු සටහන් කරනවා. තවත් බොහොමයක් තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්නම්. රැඳි සිටින ලක්කන මෝර්නින් නිවුස් අලට් එක වෙලාව 2:33.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න. ඊයේ ජූනි මාසේ 29 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6233 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා. එන් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 7, අංක 9, අංක 8, අංක 4, අංක 5 සහ අවසානයේ අංක 3. ගොපිසත 4475 වන ජයග්‍රහය දින වාරයේ දවසේ දී ක්‍රියාත්මක වුණා. ජේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහී අංක අංක 36 අංක 43 අංක 59 සහ අවසානයේට අංක 75 විදිහටයි සටහන් වෙන්නේ. මෙගා පව 2581 වන ජයග්‍රහය දින වාරයේ දවසේ දී ක්‍රියාත්මක වුණා. ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී සුපිරි අංකය අංක 26, අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 24, අංක 30, අංක 32 සහ අවසානයේට අංක 75. දන නිධානය 2263 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ. එෆ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 36, අංක 39, අංක 52 සහ අවසානයේට අංක 58 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1542 වන ජයග්‍රහය දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මෙලදීගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය කටක ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක අංක 6, අංක 12, අංක 21 සහ අවසානයේට අංක 25. අද සම්පත 808 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 8, අංක 4, අංක 5 සහ අවසානයේට අංක 3යි. අද සම්පත 808 වන ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ. NLB ජය 501 වන ජයග්‍රහය දිනුම් වාරයේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක බිංදු අංක 9, අංක 4 සහ අවසානයේට අංක 7 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 349 වන ජයග්‍රහය දිනුම් වාරයේ කුඹ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 8, අංක 45 සහ අවසානයේට අංක 50. ඒත් එක්කම සුබ දවසක්. 349 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 5614 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න. ලකන්න මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35.

යාළුවො හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 366 176 අංකයට

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන් ලංකි විශ්වාස දිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාටම්බර හිමිකරුවකු වන්න අදම අමතන්න 01.1.7479
1: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
0: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව දෙහයයි විනාඩි 43යි. හරක් කටාගෙන් සල්ලිගත් පිරිස් පසුපස පොලිස් ඇස දේශපාලනඥයින් නීතිඥයින් පොලිස් ලොක්කන් කෝටි ගණන් නරන් අද ගෑන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව ගෙනෙන්නේ. එතෙක මද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා බෝස්සෙන් වැලිසරට ගාල බෝස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා බෝස බන්ධනාගාරයෙන් වැලිසර බන්ධනාගාරයට එවා තිබෙනවා කියලා තමයි හේමන්ත රන්දුණු අද දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් තද වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා. හිටපු අධිකරණ අමාත්‍ය විජිදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ ඇතුළු පිරිසකට රුපියල් කෝටි 12ක් අලස් ලබා දුන් බව කියන සිද්ධියක් නිසා පසුගියදා හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නම කරලියට පැමිණ තිබෙනවා. බෝස බන්ධනාගාරය තුළ රඳවා සිටින ඇතැම් රැඳවියන්ට ජංගම දුරකථන භාවිතයට අවස්ථාව සැලසීම මෙන්ම විවිධ නීති විරෝධී ද්‍රව්‍ය පරිහරණය කිරීමට හැකිවීම පිළිබඳවද පසුගිය දිනවල අසන්නට ලැබුණා. අවස්ථා ගණනාවකදී මෙම බන්ධනාගාරය තුළ කළ සෝදිසි වෙලදී ස්මාර්ට් දුරකථන ඇතුළු ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එකම අපේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා තෙල් මිල බස්සයි ඩීසල් 25කින් සහ පෙට්‍රල් රුපියල් 20කින් බස්සයි කියලා තමයි අද තොරතුරු සඳහන් වෙන්නේ. අපේ අවධානය යොමු කරමු ඇතුළු පිටුවල තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් තද වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුවල. යොහන් බාසුරයි වාර්තා වරගෙන ඉන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩු කළ බවත් නව මිල ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දැමුව බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපිරි ඩීසල් සහ භූමි තෙල් මිල වෙනස් නොවන බව කී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 495ද සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 478ද භූමි තෙල් තවදුරටත් රුපියල් 285ද පවතින බවයි සඳහන් කළේ කියලයි ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වාර්තා නොවුණු රෝගීන් 102 පැනලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කියයි මේ ඩෙංගු පිළිබඳවයි අද ලංකාදීප පුවත්පතේ මේ සටහන. රෝගීන් ගණන 53,000 පනේ ඩෙංගු මර්ධනයට ජනතාවගේ උනන්දුව මදි කියලයි ලංකාදීප පුවත්පතත් සඳහන් කරන්නේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකුත් සමගින් අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි ඔබටත් මතක් කරන්නේ හැම විටම ඔබේ නිවසවට පරිසිඳුව තියාගන්න. ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලු දෙනාගේ ජීවිතය රටට වැදගත්. ඒක නිසා ඔබේ වගකීම හරියට ඉටු කරන්න, එතකොට ඩෙංගු මාරයා පරදවන්න ඔබටත් දායක වෙන්න අවස්ථාව තියෙනවා. මේ වසරේ රාජ්‍ය ආදායම පහලට ශාම්නුවන් ගණේවත් අය වාර්තාව අරගෙන ඉන්නේ. ගිය වසරේ පැවති මට්ටමට සාපේක්ෂව මේ වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වී තිබෙනවා කියලා තමයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පතේ තොරතුරු සටහන් කළා තියෙනවා. ශාම්නුවන් ගණේවත් දිවයිනට ගෙනෙන වාර්තාවට අපි අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු අද සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු මුදල් අමාත්‍යාංශ විසින් 2027 වසර සඳහා නිකුත් කරන ලද මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුව ප්‍රධාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7% ලෙස පැවති අතර එය මේ වසරේ 15.8% දක්වා පහළ ගොස් තිබෙනවත් කියලා තමයි පුරෝගතනය කරලා තියෙන්නේ. එම වාර්තාවේ සඳහන් මධ්‍යකාලීන මූල්‍ය රාමුවේ ඇති පුරෝගතන අගයන්ගෙන් මේ බව අනාවරණය වී තිබෙනවා කියලත් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන්. එතෙකම අද දිවයින පුවත්පත සඳහන් කරන රුක්මන් අසිත ජීවන ගීතය නිම කරයි. උදේ හවා දකිනවා මගේ වාගේ හැඟෙනවා කියලා තමයි අද ඔහුගේ ඡායාරූපයකුත් සමගින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. පුංචි මිනිසුන්ගේ ගායකයෙකු ලෙස නූතන ප්‍රසංග වේදිකා ශිෂ්‍ය ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායන ශිල්පී
රොක්මන් අසිත අභාවක් ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 48 වෙනි වියේ පසු වූ අසිත ශාල්‍ය කර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටි අතරතුරයි මිය ගොස් තිබෙන්නේ කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මෙතමයි අද දවසේදී ප්‍රධාන පුවත් විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණු ප්‍රවෘත්ති. ඒතෙකම අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙන විදේශ පුවත් එවැගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් රැඳි සිටින ලාකන මෝර්නින් නිවුස් ඇලර්ට් එක වෙලාව 2:48. ලකන්ඩ රේඩියෝ ITN.

0: වෙලාව දෙහයයි විනාඩි 53 පිසෝදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. හෝමූස් අර්බුදය විසඳීමට ප්‍රහාර අත්හිටුවීමට අමෙරිකා ඉරාන නියෝජිතයින් අතර අද දෝහා නුවරදී සාකච්ඡාවක්. අවබෝධ සහගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් දෙපාර්ශවයෙන්ම සිදු කරන ප්‍රහාර අත්හිටුවීම සඳහා හෝමූස් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අමෙරිකානු සහ ඉරාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ එකඟතාවය පළ වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් වෙළඳ නෞකා දෙකකට පහර දීම මුල් කරගනිමින් අමෙරිකානු හමුදා විසින් ඉරානයට පහර දීමෙන් සහ මැද පෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙනෙසුවෙලාවේ භූමිකම්පණයෙන් දින පහකදී මුදාගත් පිරිස 33කට සීමා වෙයි කියලායි අද තොරතුරු සටහන් කළා තියෙන්නේ. මෙහි මඩාලයි ජීවිත 7000ක් අනතුරේ කියලාත් අද තොරතුරු සඳහන් කළා තියෙනවා. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වෙනෙසුවෙලාවට බලපෑ භූමිකම්පන ද්විත්වයෙන් පසු ඊවන විට ගත වූ දින පහක් ඇතුළත සුවගේ නැති ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 33ක් තරම් සුළු ප්‍රමාණයක් බැවින් සිය පවුලේ සමාජිකයන් සහ ඥාතීන් සොයා ගැනීමේ උත්සාහයේ නිරතව සිටින ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 70,000කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බවට තොරතුරු ලැබී ඇති බවයි එරට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ජෝගි රොඩ්රිගස් නිවේදනය කර තිබෙන්නේ. මේ මුදා ගැනීම මෙහියුම් තවමත් අඛණ්ඩව සිදුවන බව තමයි අද සඳහන් කළ තියෙන්නේ දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන්. සෞදි අරාබියේ හෙලිකොප්ටරයක් කඩා වැටි 14 දිනක් මියගොස් තිබෙනවා කියලත් සඳහන් කළා තියෙනවා. සෞදි අරාබියේ නැගෙනහිර දෙසින් පිහිටි රාස් තනූරා මෝදුබඩ නගරයේ ආසන්නයේදී හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු පුද්ගලයන් ජීවිතක්ෂිරපත් වී ඇති බව සඳහන් වෙනවා. ලෝ විශාලතම තෙල් සමාගම වන සෞදි ඇරම්කෝ සමාගමට අයත් එම හෙලිකොප්ටර යානයේ ගමන් ගත් සියලුම පුද්ගලයන් සෞදි ජාතිකයන් වන අතර අනතුර සිදු වී ඇත්තේ පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවේ හෝමූස් සමුද්‍ර සන්ධියට බටහිර දිසාවෙන් බවයි තොරතුරු වාර්තා වෙන්නේ කියලත් අද දිනමින පුවත්පත සටහන් කරනවා. ඒත් එක්කම අධික උෂ්ණත්වයෙන් යුරෝපයේ සතියක් ඇතුළත මරණ 1300ක් පෙර නොවූ අයුරින් ගිම්හාන කාලයේ ආරම්භයේදීම සෙල්සියස් අංශක 40ට වඩා අධික ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් යුරෝපයේ පුරා උණුසුම් දේශගුණික තත්ත්වය සහ මරණ 1300ක් වාර්තා වී තිබෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. මෙව තමයි අද දවසේදී විදේශ පුවත් විදිහට තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: බෙන් ස්ටොක්ස් යෙදරයයි එංගලන්ත

0: හොප්කින්සන් රාත්‍රී සමාජ ශාලාවකදී රග්බි ක්‍රීඩකයෙකු සමග ගැටී තිබෙනවා. එයින් දෙදෙනාටම දෙවෙනි ටෙස්ට් තරගයේ අත්හිටුවා. මේ සන්දර්භය තුළ ස්ටොක්ස් අනපේක්ෂිත ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම සැලකිය යුතු කරුණක් කියලා තමයි අද සටහන් කරන්නේ. ඒත් එක්කම ස්ටොක්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 122ක් ක්‍රීඩා කර තිබෙනවා. ලකුණු 7228ක් ලබාගෙන කඩලු 246ක් ලබාගෙන තිබෙනවා. ඔහු එක් දින තරග 114කදී ලකුණු 3463ක් ලබාගෙන කඩලු 74ක් ලබාගත් අතර 20 තරගයකදී තරග 43ක් 20 තරඟ 43කට මුණදී ලකුණු 583ක් සහ කඩලු 26ක් ලබාගෙන තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. එතෙකම කාන්තා ලෝක කුසලානෙන් කලාපයේ සියලු රටවල් විසිරෙයි කියලා තොරතුරු සටහන් වෙනවා. ඉන්දියාව සෑම අංශයකින්ම දුර්වලයි. කවුරු කියයි මගේ අන්තිම අවස්ථාවත් ගිලිහුණා. චමරී සඳහන් කරනවා කියලා අද දිනමෙන පුවත්පතේ සටහන. කාන්තා 2020 ලෝක කුසලානි ක්‍රිකට් තරගාවලියෙන් එක් දින ලෝක ශූර ඉන්දියාව සහ ආසියානු ශූර ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ සියලු රටවල් මූලික වටේන් මිවත් වී විසිවි ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. අනු එංගලන්තයේ පැවැත්වෙන 2020 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදව යන කණ්ඩායම් සමත් වී සිටිනවා. මේ තමයි අද දවසේදී තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන ක්‍රීඩා පිටුවේ. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. ලකන මෝර්නින් නිවුස් වලට නිමා කරන්න කලින් කාටුන්ස් දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිම තමයි කියන්නේ. පටන් ගත්තේ ඉවරම කරනවා කියලා ට්‍රම්ප් කියනවා. හරියට එකක් කියන්නේ නැහනේ කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අපි අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලයි සඳහන් කළා තියෙන්නේ කාටුන් සමයේ අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අද සඳහන් කරනවා මෙහෙම. හාල් කිලෝ 20ක් රජයේ සේවකීන්ට දෙනවා. ඒක ඉවර වුණාමද ආයි රටින් හාල් ගෙන්නන්නේ කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් අද මෙහෙමයි කියන්නේ. දරුණු පාතාලයන්ට රටින් පිටවෙන්න හොර පාස්පෝර්ට් හදලා දුන්නයි කියලා උසස් නිලධාරියෙක් රිමාන්ඩ් වෙලාලු. දැන් ඉතින් කාපු අවමාරපංකෝ කියලායි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේට. ඩොලර් රටින් පිට වුණාට බාණ්ඩ රටට ඇවිත් නැහැලු. කටින් පොරොන්දු පිට වුණාට වැඩක් කෙරිලා නැහැ වගේ තමයි කියලයි අද උපහැරණයකුත් එක්ක ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ. හෙටත් උදේ 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන්න මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහයි, වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 479
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ගුඩ් මෝර්නින් සුබදාසනක් හදාපේ ජූනි මාසෙත් ඉස්වෙනිදා හම්බෙන්නේ හයවෙනි මාසෙත් ඉවරයි. වෙසක් ඉවර වුණා ඊට කලින් මොනවාද මේ අවුරුද්ද, ඊට පස්සේ වෙසක්, පොසොන් ඔක්කොම ඉවරයි. දැන් ඇසල සහ ඊට පස්සේ තියෙන්නේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ නත්තල් සමරන්න. ඉතින් අවුරුද්ද භාගයක් හරියටම ගිහිල්ලා ඉවරයි. එතකොට තව හැතර මේ අවුරුද්දේ තව තියෙන මාස 6යි. හැමදේම කරන්න තියෙන්නේ මේ අවුරුද්දේ මාස 6යි. හරි, ඊයේ රාත්‍රිය සතුරුදායක ප්‍රවෘත්ති කීපයක් තිබුණා. කීපයක් කියන්නේ සතුරුදායක ප්‍රවෘත්තියක්. තෙල් මිල අඩුවීම රුපියල් 20-25කින් නේද? රුපියල් 334ට තිබ්බ පෙට්‍රල් 92 314 වුණා. ඊට පස්සේ ඩීසල් වලින් රුපියල් 25ක් අඩු කරා. ඉතින් ඔයාලට මතකද අර අපි වෙසක් බලන්න යනකොට එක මිලක්, එනකොට එක මිලක් කිව්වා වගේ, දැන් පොසොන් බලන්න යනකොට එක මිලක්, ඔන්න පොසොන් බල්ලා ගෙදර එනකොට, දන්සල් වැඳගෙන ගෙදර එනකොට තෙල් මිල අඩු වෙලා. ඉතින් හරියටම මේ මේක වටිනා කියන කාරණාවක් වෙන්නේ ආර්ථිකයේ මේක තියෙන බලපෑමත් එක්ක. ඩීසල් අඩුවීම කියන එකේ ප්‍රතිලාභ අපි අපේක්ෂාවෙන් ඉන්නවා. අපි හැමතිස්සෙම මේ මිනිස්සු කියලා කියන්නේ හැම වෙලේම ප්‍රතිලාභ, මොන හරි වාසියක්, තමන්ගේ පැත්තට මොනවා හරි දෙයක් ලැබෙයි කියන බලාපොරොත්තුව එක්ක ඉන්න අය. හරි, ඒ නිසා ඉතින් ඒක ඉතින් මිනිස් ස්වභාවයද, ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. ඔව්, ඇත්ත, අපිට ඕනේ සුවපහසු වටපිටාවක්, ජීවන තත්ත්වයක්. ඉතින් ඒ වෙනුවෙන් අපිට තියෙන බලාපොරොත්තුවක් අපි ගත තීන්දුව తీරන හරි කියලා හිතෙන්න ඕනේ නේ. ඒ නිසා එහෙම බලාපොරොත්තුවක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. ඉතින් අද දවස ඔබට සුබ වෙන්න, ඒක තමයි ප්‍රාර්ථනාව. මේ ඊයේ දන්සල් වැඳලා එහෙම ඇවිල්ලා නේද, සමහර විට අනුරාධපුර පැත්තේ ගිහිල්ලා, ඊට පස්සේ සිතුල්පව්ව, තන්ත්‍රි මලේ, එතනින් එහාට ගිහිල්ලා අපේ සංකපාල විහාරස්ථානේ පැත්තේ දවසේ ITN ශාසනාරක වැඩසටහන තිබුණා, සවනක් ප්‍රෙස් වැඩසටහන. ඉතින් වගේ මේ රට පුරා තිබුණු පොසොන් අස්සිරි විඳලා සමහර විට අද නිමාඩුවක් එහෙම දාලා ඇති. අද එහෙම කරන්නත් බෑ, මොකද මේ සතිය පටන් ගන්න ඕනේ අද අපි. මොකද ඊයේ සඳුදා දවසෙන් පටන් ගන්නත් බැරි වෙච්ච නිසා. එහෙමනම් අද දවසේ වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේ පටන් ගන්නවා. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න, ක්‍රීඩාවේ, ඒ වගේම ලෝක දේශපාලනේ නේද, ඊට වැඩිය තව තව තියෙනවා. හරි, අපි කතා කරගෙන යමු 10 වෙනකන් මම.

අහලා තියෙනවද මේ ඕප්‍රා වින්ෆ්‍රී? ඕප්‍රා වින්ෆ්‍රී කියලා කියන්නේ ලෝකෙ හිටපු හොඳම මාධ්‍යවේදිනියක්, එහෙම නැත්නම් මාධ්‍ය ජනමාධ්‍ය පෞරුෂයක්. ඇය අවුරුදු 14 දරුවෙක් ලබනවා. ඒ කියන්නේ අවස්ථා ගණනාවකදී විවිධ විදිහේ හඩම් තිට්ටම් වලට මුහුණ දීලා අවුරුදු 9-13 කාලේ ඉතාම අප්‍රසන්න කාලයක් ගත කළා. එයා ඉතාම දුප්පත් පවුලක කෙනෙක්. අම්මෙක් තාත්තෙක් නැහැ. අම්මයි තාත්තයි මෙයාව ලැබුණාට පස්සේ මෙයා බාර ගන්න කැමති වුණේ නැහැ. අවුරුදු 6 වගේ කාලෙ වෙනකන් මෙයා ආච්චිත් එක්ක තමයි ජීවිතේ ගත කළේ. අර කිව්වාගේ අවුරුදු 14 දී එයාට පුංචි දුවෙක් හම්බ වෙනවා. ඉතින් මේ කියන මේ කාරණා වෙනකොට මෙයාට සෑහෙන මේ ප්‍රශ්න විතරයි ජීවිතේ තිබුණේ. හැබැයි ඔය මම මේ කතා කරන මොහොත දක්වා එනකොට ඇය පිළිබඳව මතක් කරන්නේ ලෝකේ බිහිවෙච්ච හොඳම මාධ්‍යවේදිනිය, එහෙම නැත්නම් සාර්ථකම ආර්ථික වශයෙන් හයිය තියෙන මාධ්‍යවේදිනියක් විදිහට. ඇයගේ වත්කම ගැන කියනවා නම් ඩොලර් බිලියන 3.2ක වත්කමක් ඇයට හිමිලා තිබුණා එක්තරා කාල සීමාවක් තුල මේ උපයාගත් ධනය. කොහෙන්ද මේ සල්ලි? කළු සල්ලිද? එහෙම නැත්නම් මේ කියන්න බෑනේ. හරි, මේ දේවල් හොයන්න ගත්තාට පස්සේ ඇයගේ ජීවිත කතාව එළියට එනවා. ඇය නිතරම විශ්වාස කරපු කාරණාවක් තියෙනවා. ඇය හැම වෙලෙම කියනවා මම හැම වෙලෙම හිතුවේ රජිනක් වගේ, think like a queen. මම ඒ කන්සෙප්ට් එකේ තමයි මගේ ජීවිතේ හැමතිස්සම හදාගත්තේ. නැත්නම් අවුරුදු 19 අවුරුදු 15 විතර වෙනකොට ජීවිතේ මම මුහුණ දුන්න දේවල් එක්ක ජීවිතේ කඩාගෙන වටනවා නම් අතහැරියා නම් ඔයා අද දවසේ මාත් එක්ක මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ නැහැ. සමහර සම්මුඛ පරීක්ෂණවලදී, සම්මුඛ සාකච්ඡාවලදී අය ඒ පෙරලා අනිත් පැත්තේ හිටපු මාධ්‍යවේදියාට කිව්වා. ඒ නිසා එයා කියනවා think like a queen, queens are not afraid to fail. ඉතින් රජිනක් වගේ හිතන්න, රජින කවදාවත් ෆේල් වෙන්න බය නැහැ. ඉතින් ඇය රටටම ලෝකයටම කියනවා පැරදින්න බය වෙන්න එපා, ආය ආය නැගිටින්න. වැටෙන හැම වාරයක් පාසාම ආය ආය නැගිටින්න කියලා. මේ ඕප්‍රා වින්ෆ්‍රී ගැන කතා කරේ. ඉතින් මේ වගේ ජීවිතේ අපිට හම්බෙන තව ඕන තරම් අය ඉන්නව වෙන්න පුළුවන්. ඔයා දන්න කියන අය ඉන්නව වෙන්න පුළුවන්. මේ වැටෙනවා මේ ගොඩේනවා. මේ වැටෙනවා යම් කිසි කාල සීමාවකදී ආය ආය ගොඩ නැගෙනවා. ඉතින් ජීවිතේට එහෙම බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. පරදින්න අපිට කිසිම අවසරයක් නැහැ. අපිව මේ ලෝකෙට එවලා තියෙන්නෙම දිනන්න කියන එක හිතේ තියාගෙන අපි ඉස්සරහට යමු. ඔයාට දිනන්න තියෙන විශාල අවස්ථාවක් ගැන මම මේ කියන්න හදන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ වාසනාව නේද කොහොමද කියලා ට්‍රයි කරලා බලන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වාසනාවන්ත ඔබ සතුටින් ඉන්න එක. ඉතින් ඒ නිසා ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරන්න ඒයි නිතරම මහන්සි වෙනවා. දැන් ඔයා දන්නවා පහුගිය මේ මාස 6ට ජයග්‍රාහකයෝ 30කට ආසන්න ප්‍රමාණයක් ලෝකෙම්ම සමාවෙන්න ලංකාවෙම්ම බිහි කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ වගේම තමයි රජේකාබ ධර්මමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය, රණවිරු, ඊට පස්සේ සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන, ඇතුළු ජාතික වකුගඩු අරමුදල වගේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වටපිටාවත් හදන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ හැමදේම ජාතික ලොතරැයි මණ්ඩලය කරන්නේ ඔයා ඒගොල්ලන්ගෙන් ගන්න ටිකට් එකෙන් ලැබෙන රුපියල් 40න්. අන්න ඒකයි වටින්නේ. ඒ නිසා ඒ හැම තැනකම ඔයා මේ රටේ සංවර්ධනයේදී කොටස්කරුවෙක් බවට පත් වෙලා තියෙනවා. විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය. ඉතින් අදත් මම ඔයාලට මතක් කරනවා කෑම ටික රස කරගන්නවට විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් කෑම කියලා කිව්වම ගෙදරක හදන කෑම එකක් සහ අපි කඩෙන් ගන්න කෑම එකක් අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඒ නිසානේ අපි කියන්නේ කෑම ටික කනකොට ගෙදර වගේ කන්න ඕනේ කියලා නේ. ගෙදරදී අපිට ආදරේ කරුණාව මේ හැම දෙයක් එක්කම මේ විශේෂ සැලකිල්ලක් එක්ක මේ කැම ටික හදනවා. ඒ නිසා තමයි කුළුබඩු ටික ලුණු ඇටේ ඉඳලා හැමදේම ටිකක් කල්පනාවෙන් ටිකක් සැලකිලිමත් පාවිච්චි කරන්නේ. වාගේ අම්මා, වාගේ බිරිඳ, වාගේ සහෝදරිය වෙන්න පුළුවන් නේ. රසට කැම ටික හදන රහස විජේ නිෂ්පාදන ගැනයි ඒ මතක් කරේ. ක්‍රිමිරාජ නිෂ්පාදන ගැනත් මතක් කරලා යන්නම්. වසර 77කට වැඩි කාලයක් ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයා, විශේෂම කුරුලෑ සෝය, ක්‍රිමිරාජ කරල් ගුලි, වැල්මි පැණිය, හන්දි තෛලය, ඊට පස්සේ ක්‍රිමිරාජ මුඛ සෝදනය, මහා අග්‍රරාජ කසාය, මේ වගේ දේවල් තව තියෙනවා. ක්‍රිමිරාජ පේයාව, සඳුන් පැණිය, නාගරාජ තෛලය ඇතුළු සර්ව විෂාදී තෛලය, මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. අර ක්‍රිමිරාජ කියන නිවසින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නිසා තමයි නිතරම කියන්නේ ගෙදර ක්‍රිමිරාජ නිෂ්පාදන ගෑනලා තියාගන්න කියලා. සියලු ප්‍රමිති සහගත ප්‍රමිති සහතික සහිතයි ක්‍රිමිරාජ නිෂ්පාදනය.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලකන්ඩ රේඩියෝ ITN.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 7:29 වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවස් දිනුම් මැද ලොතරැයි ප්‍රතිපල බලන්න යන්න ඕනේ. ඊට කලින් මතක් කරන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා. ඔය දන්නවා මේ දවස්වල ඔය යුක්‍රේන සහ රුසියානේ යුද්ධයේ ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ඒ ගහ ගන්නවා හොඳටම. ඇත්තම කතාව ඒක. ඉරානයේ අර පැත්තෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ගහ ගන්නකොට මේ රුසියාවයි යුක්‍රේනේ ගහ ගන්නවනේ. ගැරි කැස්පරෝ කියලා කියන්නේ ලෝක ප්‍රකට චෙස් ක්‍රීඩකෙක්. එයා කියනවා මේ රුසියානු නායකයාට පොඩි පොඩි තෝස්මුරයක් දානවා. ඒ කියන්නේ එයා කියනවා කවදාවත් රුසියානු නායකයාට අවශ්‍ය වෙන්නේ නැහැ මේ යුද්ධය අවසන් කරන්න. මම වසර 17ක් තිස්සේ බලන් ඉන්නවා පුටින් දිහා. පුටින්ට ඕනේ මේ යුද්ධයෙන් තමන්ට ජයගත නොහැකි වුණත් ඒක පිළිගන්නවට වැඩිය මුළු රුසියාවම දැවි අළු වී යන දෙස බලා සිටීම. ඒ නිසා එයා මේක අල්ලගෙන යනවා. එයාට අවශ්‍ය බලය සහ අභිමානය විතරයි. එයා අස නැහැ මේ අසාම කතා වලට යන්න. අඩියක් පස්සට ගන්න. එයාට ඕනේ වෙන එජෙන්ඩා එකක් එයාට තියෙන්නේ වගේ එකක්. මේක මේ ගැරි කැස්පරෝගේ අදහස මිසක් සමස්ත රුසියානුවන්ගේ අදහස නෙමෙයි. නමුත් මේ කියන තැනට මේ දැන් ගැරි කැස්පරෝ පත් වෙන්නේ ආ දේශපාලනයටත් එනවා. ඇවිල්ලා පෞගේ පස්සේ කාලේ සෑහෙන දේශපාලන ක්‍රියාකාරකෙක් විදිහට වැඩ කරනවා. ටික ටික නිකන් පුටින් පැත්තට යම් විරෝධයක් ඇති වෙමින් තියෙනවද කියලා හිතෙනවා. සමහර වෙබ් අඩවි එහෙම නැත්නම් පුවත් සේවයන් මේ ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙන විදිහත් එක්ක ගත්තම්. ඉතින් සමහර විට අර 2022 විතර වෙනකන් පුටින් මහත්තයව ජනාධිපති ධූරයේ තියාගන්න ගත්ත තීන්දුව తీරන ආපසු හැරවෙන්න තිර තියෙනවා මේ කියන තත්ත්වයන් එක්ක. මේ සමාජය ඇතුලෙන් ක්‍රමයෙන් වර්ධනය වෙන විරුද්ධත්වය. ඉතින් මේක දිහා ලෝකය බලාගෙන ඉන්නවා. හරි, මම ඒක මතක් කරන්න හේතුව මේ මොකද දැන් මේ මොහොතේ එක යුද්ධයක් තියෙනවා. තව යුද්ධයක් අවශ්‍ය නැහැ. කොහොමත් යුද්ධයක් තියෙනවා. නමුත් අර අපි කියන්නේ අර අපිට බලපෑමක් ඇති වෙන දැන් අපි රුසියාවත් එක්ක යම් ගනුදෙනුවක් ඉන්නවා නම් ඒවට පවා ඉස්සරහට සෑහෙන ප්‍රශ්නයක් එහෙම නැත්නම් බලපෑමක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කොහොම වුණත් අපේ ප්‍රාර්ථනාව ඉක්මනට මේ ප්‍රශ්න විසඳින්න කියන එක. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික දැන් බලන්න එන්නේ. අපි යනවා ඊ දවසේ දිනුම් මැද්දා ඊ 29 වෙනිදා නේද මහජන සම්පත 6233 වන දිනුම් වාරය. ඉංග්‍රීසි අක්ෂරයේ N ජයාංක අංක 7 අංක 9 අංක 8 අංක 4 අංක 5 සහ අංක 3. ඒ වගේම ගොවිසත ලොතරැයි ගත්තනම් J අක්ෂරයත් එක්ක අංක 36 අංක 43 අංක 59 සහ අංක 75. මෙගා පව ගත්තනම් A අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයේ අංක 26 අංක 24 අංක 30 අංක 32 සහ අංක 75. ධන නිදානය F අක්ෂරයත් එක්ක අංක 36 අංක 39 අංක 52 සහ අංක 58. හදාන ලොතරැයි ගත්තනම් කටක ලග්නය ජයග්‍රාහි අංක අංක 6 අංක 12 අංක 21 සහ අංක 25. අද සම්පත ලොතරැයි ජයග්‍රහයි ප්‍රතිඵලය බලමු. අංක 5 අංක 3 අංක 4 5 අංක අංක 3 අංක 8 අංක 4 අංක 5 අංක 3 සහ N අක්ෂරය. එවගේම NLB ජය ලොතරැයි ගත්තනම් B අක්ෂරයත් එක්ක අංක 0 අංක 9 අංක 4 අංක 7. එවගේම සුබ දවසක් ලොතරැයි තමයි අපි අවසාන වශයෙන් බලන්නේ. කුම්භ ලග්නේ ජයග්‍රහයි අංක අංක 8 අංක 45 සහ අංක 50 ජයග්‍රහයි අංක බවට පත් වෙලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද ඔයාලට ටිකට් එකක් ගන්න තිබුණ අවස්ථාවේ ඔයා බැලුවා නම් ඔයාට දිනුමක් කෙසේ වෙතත් නේද රටට යම්කිසි සපෝට් එකක් දෙන්න අපි කොහොමත් නේ අපේ රටේ බදු ගෙවමින් අපි අවශ්‍ය කරන දේවල් කරන. නමුත් මේ රුපියල් 40 ඇතුලේ තව ගොඩාක් දේවල් ජාතික ලොතරැයි මණ්ඩලය කරනවා. ඉතින් ඒ නිසා පුංචි දායකත්වයක් දෙන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඒ හරහාත්. ඊළඟ සින්දුවට යමු. සින්දුවට ගිහිල්ලා අපි කතා කරමු. මොකද්ද විහාර සින්දුව මේ වෙලාවේ? සින්දුවක් දාගත්තනේ නේ මම. පොඩ්ඩ ඉන්නකෝ. රයිට්, අපි මේක හමු.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

හතයි විනාඩි 47 වෙලාව ඔෆිස් එකේ බොස් සහ ඔයා අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? මොකද්ද? නෑ මං ඇහුවේ වාගේ ඔෆිස් එකේ බොස් සහ ඔයා අතර තියෙන සම්බන්ධය මොන වගේ? ඒ කියන්නේ ළඟ එකක්ද එහෙම නැත්නම් දුරයිද යන්නේ? එයා එනකොටත් බය හිතෙන, එයාව හම්බුණත් නිකන් එයාගෙන් නිතර බැනුම් අහන, එහෙම නැත්නම් එයා දකින ඕනම වෙලාවක කියලා ඉස්සරහට කියලා කතා කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් සහිත එහෙම පෞර්ෂයක් වාගේ පෞර්ෂයේ බිමට තඹ සතේට දාන්න නැතුව ඉන්න පුළුවන් වටපිටාවක් වාට තියනවාද? ඔය ස්ටීව් ජොබ්ස් ගැන අහලා තියෙනවනේ, ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කියන්නේ තමන්ගේ සේවකීන් මෙහෙයවීම සඳහා අතිශය දැඩි මුරණ්ඩු සහ සමහර වෙලාවට දරුණු මානසික ප්‍රචණ්ඩත්වයක් තිබුණු මනුස්සයෙක්. එයාගේ ඔය චරිතාපදාන වාර්තාවල එහෙම නැති වුණත් එයා බලාපොරොත්තු වෙන පරිපූර්ණ සේවාවක් යාට නොලැබෙනවා නම් සේවකීන්ගෙන් අතිශය රළු විදිහට බයිනෝ. හොඳ වෙයින් අහගන්න පුළුවන්. එයා සමහර අයට කියනවලු මූණටම ඔයා කරපු දේ මෙලවරක් නෑ. කුණු ගොඩක්නේ ඔයා. අන්න ඒ වගේ අදහස් ඇති වචන එයාගේ කටින් නිතර ආවා කියනවා එළියට. ඔයා සමාගමට කරන්නේ මොකද්ද කියලා අහනවලු එයාට ලිෆ්ට් එකේ හරි කවුරු හරි කෙනෙක් හම්බුනොත්. එයා බලාපොරොත්තු වෙන උත්තරේ හම්බුනේ නැත්තම් එයා කියනවලු ලිෆ්ට් එකෙන් බහින්නත් කලින් ඔයාට මගේ ඔෆිස් එකට ඇවිල්ලා අස්වීමේ ලියුම ගන්න පුළුවන් කියලා. දවසකට පැය 12ක් 14ක් වැඩ කරන සේවකීන්ට බල කරලා තිබුණා. ඉතින් පීඩාකාරී පරිසරය නිසා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, ඇපල් දුරකථන ඔය මහා පරිමාණයේ නිකලස් කරන චීනයේ තියෙනවා ෆොක්ස්කෝන් කියලා කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරපු සේවකයෝ 14 දෙනෙක් 2010 වසරේ මේ පීඩනය දරාගන්න බැරුව ගොඩනැගිල්ලෙන් බිමට පැනලා සීදි විනසා ගත්තා. ඊට පස්සේ ඇයට සිදු වුණේ සේවකීන් මේ බිමට පයින් එක වළක්වන්න ගොඩනැගිලි වටා දැවැන්ත සීදිවි නසා ගැනීම වළක්වන දැල් හයි කරන්. එහෙම එකක් එයාගේ ඉතිහාසයේ තියෙනවා. ඔය මේ දවස්වල යනවා නේද ඔය මේ ඔය තියෙන්නේ ලංකාවෙත් එහෙම එකක් තියෙනවා නියං. මේ දවස්වල මම දැක ඔය වීඩියෝ එකක් එහෙම යනවා, ආයතනික ප්‍රධානියෙක් ගහලා අසභ්‍ය වචනෙන් බැනවදින වීඩියෝ එකක්. මේ ඒ දේවල් හරි කියනවා නෙමෙයි, සමහර ආයතනවල ප්‍රධානීන්ගේ හැසිරීම එහෙම තමයි. වාසනාවට ඔයයි මමයි වැඩ කරන ආයතනේ ප්‍රධානියා එහෙම නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇත්තට ඔබ වාසනාවන්තයි නේ. ඔයාගේ බ්‍රෑන්ඩ් එක දැන් අපි හිතමු ආයතනයේ අයිතිකරුවා පැත්තෙන් ගත්තොත් එයාගේ බ්‍රෑන්ඩ් එක එයාගේ කම්පැනි එක ගොඩදාගන්න එයා දරන මහන්සිය. එයාට තරහ යනවා වෙන්න පුළුවන් යම්කිසි අලාභයක් සිද්ධ වෙනවා නම්, නිකන් ඔහේ කල්මරමර ඉන්නවා නම් නේද, අදාළ ඉලක්ක සපුරන්නේ නැත්තම්. නමුත් ඒකට විසඳුම එයා එහෙම අර සැරපරුෂ විදියට බැනලා ගහලා නේද ඒ කියන තැනට වැටෙන එකද, එහෙම නැත්තම් ඒකට අවශ්‍ය කරන සේවකිය අනුයුක්ත කරන එකද? මම හොඳ නැත්තම් මාව අයින් කරලා දැම්මා, මෙතන වෙන කවුරු හරි වාඩි කරා, මට අඬ ගහලා කන්ට දෙකක් ගහලා අසභ්‍ය වචනෙන් බයින්න එහෙම කවුද? ඒගොල්ලෝ එහෙම කවුද කියලා හිතෙන්න පුළුවන් අපිට. ඉතින් ඒ නිසා මේ ඔය රවුඩි මැනේජ්මන්ට් බය කරලා වැඩ ගන්න සංස්කෘතිය සමහර ආයතනවල සමහර රටවල ටිකක් තියෙනවා. ඒ ස්ටයිල් එක ඔය කෝපරේට් මට්ටමේ සන්නාමයකට කවදාවත් ගැලපෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ නිකම්ම නිකම් විකුණන කෑම එකක් නෙවෙයි. දැන් ඔය ලංකාවේ නම් ඔය කෑම කඩයක් ගන්න කියන්නේ. එහෙම නැත්නම් ඕනම එකක් නේ. ඉතින් ඔය ස්ටීව් ජොබ්ස් තමන්ගේ සේවකීන්ට ඔය වගේ ඔය ටොක්සික් විදිහට සලකපු නිසාම 1985 වසරේදී එයා විසින්ම ලේ දහඩිය හලලා හදපු ඇපල් සමාගමෙන් එයාව පන්නලා දානවා. එතකොට ජොබ්ස් ආපහු ඇපල් සමාගමට ආවේ තමන්ගේ ඒ දරුණු මුරණ්ඩුකම පාලනය කරගෙන වඩාත් පරිණත මිනිසෙක් විදිහට. ඔයා හිතන්නේ ඉතින් මිනිස්සුන්ට වරදින්න පුළුවන්, හැබැයි හැදෙන්නත් අවස්ථාවක් දෙන්න ඕනේ වගේ එකක් එනවනේ දොළුවට. හැබැයි ඉතින් කාගෙන්වත් ගුටි කාගෙන නේද නරක විදියට බැනුම් අහගෙන ආයතනවල වැඩ කරන්න ඕනේ නැහැ. වඩ මෙහෙම හිතන ඇති මට එහෙම ගහපන්කෝ දෙනවා හිතෙනවා. ඒ වුණාට ඒ හිතෙන හැමදේම කරන්න යන්න එපා නේ. එහෙම හේකුත් තියෙනවා. අපි එතකොට සේවකයෙක් සහ පාලකයෙක් කියන දෙන්නම මේක තේරුම් ගත්ත දවසට ඒ ව්‍යාපාරික පරිසරය, ඒ වැඩ කරන ආයතන පරිසරය හරි ලස්සනයි සුන්දරයි. 7:52

උදේ 7යි විනාඩි 55යි වෙලාව. හවස මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන. කලබලයක් නැහැනේ, පොඩි වෙලාවක් ගන්නද මං කමක් නැහැනේ. ඩීප් ටෙක් සෝලා කියලා කියනවා දන්නවා. ඉතින් ලංකාවේ පහුගිය කාලේ වැඩිම සෝලා පද්ධති සංඛ්‍යාවක් ලංකාවේ විවිධ තැන්වල නේද ඒගොල්ලෝ ස්ථාපිත කරා. ඉතින් ගියක් වෙන්න පුළුවන්, කම්පැනි එකක් වෙන්න පුළුවන්, ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, ඕනම තැනකට වගේ කරන් බිල් එක අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැන් අනේ සෝලා හැකට යන එක. ආයි ඕක ගැන ලයිට් බිල් අඩුවේයි ලයිට් බිල් අඩුවේ කිය බල බල ඉන්නවට වැඩිය හොඳ නැද්ද මම කියන්නේ. සෝලා එකක් කොහොමත් නේද හයි කරගන්න ඕනේ, ඉස්සරහට සෑහෙන අවශ්‍යතාවයක් එනවා මේ. හරි, 0712711711 එකේ නම්බර එකට මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඩීප් ටෙක් සෝලා කම්පැනි එක සම්බන්ධ කරගන්න ප්‍රමිතිය නුතු සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙක් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න.

0: සුබදාසනක් වෙලා බුදස්සන 8යි විනාඩියයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

නඩුවක් දාගන්නවද දඩයක් කනවද කියලා හෙව්වොත් ඔයා කියයි දඩේ හොඳයි නේ. ඒකනේ වා හයියෙන් වාගේ වාහනේ පදවගෙන ගිහිල්ලා අපි හිතමු හයි ස්පීඩ් ඇල්ලුවා, ඉරක් කැපුවා, එහෙම නැත්නම් තව තැනක කොහෙද නවත්තන්න බැරි තැනක වාහනේ නවත්තලා තිබුණා, කාව හරි වැද්දුවා, හරි ඔයාගේ දීමතින් රිය පදවගෙන ගියා. දැන් එහෙම යන අය නම් අඩුයි, මොකද දැන් කෙලින්ම 25000යි, එහෙම නැත්නම් උසාවි. දැන් හරි, දැන් මෙහෙමනේ, දැන් අපේ ටේක කණ්ඩායම අදත් කොළඹින් පිට යන ගමන් දැන් ඒ පැත්තෙන් කතා කරොත් දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. අවවාද නෑ, ඩෙංගු බෝකලොත් කෙලින්ම නඩු. වව්, නියමයි කියලා හිතනවනේ. මොකද ඔයා ඩෙංගු බෝ වෙන්න අවශ්‍ය කරන පරිසරය ඔයාගේ වටපිටාවේ නෑ කියලා විශ්වාසයෙන් ඉන්නවනම් ඔයාට ඒකට සතුරු වෙන්න පුළුවන්.

හැබැයි මේක අහපු ගමන් නේද ඉහමුල රත් වෙලා දුම්බෝ නඩු දාගන්නයි වෙන්නේ කියලා එහෙම හරි බයක් ඇවිල්ලා ඔයාට ඔයාගේ වටපිටාව පිරිසිදු කරගන්න හිතෙනවා කියලා කියන්නේ. තව කී දෙනෙක්ගේ ජීවිත සුරක්ෂිතද නේ? මන්නම් කියන්නේ මෙන්න මෙහෙම නීතියක් ගේන්න ඕනේ. අහල පහල වතුවල ඩෙංගු තියෙනවා නම් හොයලා බලලා කියන්න 5000ක් දෙනවා කියලා කිව්වනම් මේක මෙහෙම කරනකොට ඉවර කරලා දෙයි අපි නේ. අපි සාමාන්‍ය අනුන්ගේ හොයනවනේ නියමන තිත්තට නූලට ගානට නේ. මේ එහෙම ආවුත් කොහොමද නීතියක්? ඒ කියන්නේ අහල පහල ඕගල්ලන්ගේ අසල්වැසි නිවෙස් වල ඩෙංගු බෝවන තැන් තියනවද කියලා බලලා දෙන්න ඔත්තුව 5000ක් දෙනවා. 5000 ඇති හොඳ ගානක් නේ. දවස ගානේ ඔත්තු නේ. නෑ එහෙම නෙමෙයි. මේක මේ අපි අපිම කරගන්න ඕන දෙයක්. ඒ නිසා චුට්ටක් මතක් කරේ. ඉතින් පොලිසිය PHI මහතුරු මේ වෙනකොට රට පුරා මෙහෙයුම් කරනවා. 80,000ක් තැන් හොයලා බලලා 7,000ක හොයාගත්තලු. කීටයන් ඉන්නවා කියලා 80,000ක් මේ අර අපි කියන්නේ යම් යම් නගරවලට ගිහිල්ලා අර නියදි වශයෙන් එහෙම ගත්තම එහෙම වෙන අතරින් 7,000ක මදුරු කීටයෝ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. අවවාද කළා නිකන් දඩයක් ගහලා එහෙම කරන්න බෑ නඩු දාන්න වෙනවා මේ කියන තත්ත්වයන් එක්ක. මොකද රෝහල් එහෙම මේ වෙනකොට පිරලා ඉතිරලා ගිහිල්ලා තියෙනවා. හරි එහෙමනම් අපිට තියෙන වගකීමක් දැන් සතියන්තේ නම් කොහොමත් gedara හිටියේ නෑ මේ දන්සල් සා ටිකක් කොළඹින් පිට ගිහිල්ලා ඉඳ ඇති. ওই දන්සල් කරපු අයටත් ඔන්න අද පොඩ්ඩක් නේද අද හවස් වරු හරි කමක් නෑ. පොඩ්ඩක් ඔයා දන්සල කරපු තැන පිරිසුදු කළා නම් තියෙන්නේ අන්න ඒ ගැන චුට්ට හොයලා බලන්න කරන්න බැරි වුණා නම් ඒ ටික ඉවර කරන්න ඒ ටිකත් මතක් කරනවා. තව කෙනෙක් දන්සලක් කළා ඒ කරපු ඒකේ නේද අපතරව්‍ය ටික ගෑනලා වාගේ ගේ ඉස්සරහා දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය හිස් ඉඩම් අනන්තවත් තියෙනවා. එහෙම ගොඩාක් තැන්වල අපි දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. මොකද දඩයක් කනවා වගේ නෙමෙයි මිත්‍රයා නඩුවක් දාගන්නේ. හරි රයිට් ඒක ගැන මතක් කරේ. ඩෙංගු මර්ධන ක්‍රියාන්විතය මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මකයි. ITN අපි ලක්හඬ අපි වගකීතු මාධ්‍ය ජාලයක් විදියට මේ කාරණාවේදී ඉදිරියෙන්ම හිට ගන්නවා රජයට අවශ්‍ය කරන සහයෝගය දෙන්න. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගයයි අපි ඉල්ලන්නේ.

අටයි විනාඩි 14 වෙලාව සුබ දාසනක් ගුඩ් මෝනින් මේලා මතක් කරන්න ඕනේ ඔයාගේ අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙන වෙලාවට මොකද කරන්නේ ඒක කාලා බීලා අපි කියන්නේ අපි ගර්ල්ලන්කින් විනාශ කළා දාන්න නෑ එහෙම නෙමෙයි ඔයාගේ අතේ ටිකක් සල්ලි ටිකක් වැඩිපුර තියෙන වෙලාවට ඔයා කරන්නේ ඕකෙන් ඔක ගිහලා බැංකුවේ දානවා තැන්පත් කරන ඉතිරි කිරීමේ ගිණුමක් එහෙම නැත්නම් FD එකක් දානවනේ එතකොට අපි බලනවා නේද බැංකුවේ කොහොමද අපිට දෙන පොලි අනුපාතය කියලා. සාමාන්‍යයෙන් දැන් සේවිංස් වල එහෙම ලොකු පොලි අනුපාතයක් දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. FD එකක් දානකොට උනත් අපි බලනවා අර බැංකුවේ කොහොමද මේ බැංකුවේ කොහොමද හවලා ළඟ කොහොමද පෞද්ගලිකව කාගේ හරි ළඟ ওই තියෙන එක එක පිරමීඩ් වගේ වැය දානවා. ඒ වගේ වැය දාන්න එපා. මහ බැංකුව නිතරම මතක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ සල්ලි වලට තියෙන්නේ ලොකුම සුරක්ෂිත භාවය වැඩිම සුරක්ෂිත භාවය තියෙන තැන තමයි RDB කියලා කියන්නේ. ඉතින් RDB ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. වාට පුළුවන් කමක් තියෙනවා ආගේ FD එක නේද? එතනින් ආරම්භ කරන්න මේ හොයලා බලන්න වැඩිම රේට් එක දෙන්නේ ඒගොල්ලෝ. ඒ නිසා තමයි මම මේ ගැන මතක් කරන්න හිතුවේ. රට වටේම බ්‍රාන්චස් 250ක් තියෙනවා. ඉතින් 250ට වැඩි. ඉතින් ඒ නිසා ආගේ ටවුන් එකේ අනිවාර්යම බ්‍රාන්ච් එකක් හැපි RDB එකට ගිහිල්ලා අහන්න මේ FD එකක් ගැන විස්තරයක් දැනගන්න ආවි. කොහොමද රේට්ස් කොච්චර කොහොමද දාන්න පුළුවන් කල්පිරුණම ගන්න විදිය ඒකේ පොලිය වෙන සර්වින්ස් එකකට එනවද කියලා බලන්න. ඒ ඔක්කොම කතා කරගන්න RDB එක. මොකද සුහදශීලී සේවාවක් සපයන්න RDB බැංකුව සූදානම් වෙලා ඉන්නවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව ඔයාගේ මුදල හරි පරිස්සමට එතන තියලා තියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ RDB ගැන මතක් කරෙම්. ඒ වගේම මතක් කරනවා ඔයාට මම පැල්වත්ත නිෂ්පාදන ගැන පැල්වත්ත අවුට්ලට් වලින් නිෂ්පාදන ටික ගන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රීතම යෝගට් එකක් ගන්න ගියා කියලා කඩේ තියනවා නේද මෙහෙම. හතරක් ගත්තොත් එකක් ෆ්‍රී. හතරක් ගත්තොත් එකක් ෆ්‍රී දෙන්නේ ඇයි කියලා හිතලා බැලුවොත් ඕක මම දවසක් කිව්වා ඕක ඇවිල්ලා මාකටිං ස්ට්‍රැටජි එකක්. ඒ කියන්නේ ඔයාට සමහරවිට එක දවසට එක යෝගට් එකක් කරනවා නම් දවස් පහක් ඒ යෝගට් එකටම හුරු කරනවා. එහෙම බෑ. අපි බලන්න ඕනේ මාකට් එකේ තියෙන අපිට හරියටම අපේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන අපේ බජට් එකට නේද? දැන් පොඩි දරුවෙකුට එහෙම යෝගට් එකක් ගිහින් දෙනකොට අපි බලන්න බෑ මේකේ ගුණාත්මක බව. ඉතින් ඒ නිසා ඔයා හරි යෝගට් එක තෝරගන්න ගුණාත්මක බව ගැන හිතනවා නම් පැල්වත්ත යෝගට් එක මාකට් එකේ තියෙන අනිත් යෝගට් එක සංසන්දනය කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. පැල්වත්ත යෝගට් එක ඉතාම නැවුම් යෝගට් එකක්. වදන්නවා කිරි ටික දොවාගත්ත තැන ඉඳලා යෝගට් එකක් බවට පත් වෙලා මාකට් එකට එන්න යන්නේ පැය 48ක් වගේ පොඩි කාලයක්. ඊට පස්සේ උනත් මාකට් එකේ මාස ගණන් මම හැමතිස්සෙම කියන්නේ කිරියල දෙන්න වැඩිය වයසයි සමහරවිට යෝගට් එකට. එහෙම වෙන්න බෑනේ. රයිට් ඒ නිසා මේ ප්‍රමිතිය නිතිය යෝගට් එකක් ගන්නවා නම් පැල්වත්ත කියන නමින් වා යෝගට් එක ගන්න. විජේ නිෂ්පාදන ගැන කවදත් අපි විශ්වාසයෙන් කතා කරා. ඈත අතීතයේ ඉඳලම ලංකාවේ කුළුබඩු වලට තිබුණ විශ්වාසය නේද පිළිගැනීම තවදුරටත් තහවුරු කරනවා මේ ප්‍රමිතිය නිතු නිෂ්පාදන පෙළ විජය කියන නමින්. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන් පවා අනුමත කරනවා 100%ක් ස්වභාවික කුළුබඩු රසය ගන්නවා නම් කෑමෙහිකට එකතු කරන්න. ඒක ගන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක විජේ නිෂ්පාදන කියලා. ඒ නිසා ඔයාට පුළුවන් ආඩම්බර වෙන්න. ඔයා හැමදාමත් විජේ නිෂ්පාදන නිසා කෑම රස කරන කෙනෙක් නෑ. ඔයා දැන් පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් විජේ ප්‍රොඩක්ට්ස්. උදේ 8:17

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හොඳයි 8 විනාඩි 22යි වෙලාව. අපි 1863 වසරට ආව අරගෙන යනවා. 1863 කියලා කියන්නේ ඇමරිකාවේ සෑහෙන අමාරු කාලයක් ඇමරිකාව ගෙව්වේ. ඒ කියන්නේ ඇමරිකාව ගිනි ගනිමින් තිබුණු කාලේ. ඇමරිකන් සිවිල් වෝ එක තිබුණු කාලේ. ඉතින් දහස් ගණන් තරුණේ යුතපිමේ මියදෙමින් හිටියා. රට දෙකට බෙදිලා වොෂින්ටන් නගරේ විශේෂයෙන්ම ඒබ්‍රහම් ලින්කන්ගේ මේෂි උඩ හැමදාම උදේට තිබුණේ මරණ වාර්තා, හමුදා ලිපි, දේශපාලන අර්බුද, රටේ අනාගතය තීරණය කරන ලිපි. ආ, එතකොට ඔළුව විකාර වෙලා හිටපු කාලයක් ඒබ්‍රහම් ලින්කන්. කොහොම නමුත් මේ අර නැවගිලුණත් බෑන් වගේ මෙයා එහෙම කාලෙක එක්තරා දවසක උදේ පාන්දර අශ්ව කරත්තයකින් පොඩි ගමනක් යමින් හිටියා. අපි හිතමු නිකන් උදේ ඔය නිකන් අපි කියන්නේ දැන් යන්නේ ඔය ඇවිදින්න එහෙම යන්නේ වගේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන ගමක්. එයාට අවශ්‍ය කරන ආරක්ෂාව සපයලා තිබුණා. ඉතින් මේ පාර දෙපැත්තේ මේ වැස්ස නිසා මඩ වෙච්ච පොඩි මේ ඔය කුඹුරු වගේ නිකන් අපි කියන්නේ තව මොනවද මේවට කියන්නේ මේ තෙත්බිම් තියෙන්නේ නේ මඩගොහොරු අන්නේ වගේ පරිසරයක් මැද්දෙන් තමයි මෙයා අශ්වකරත්තේ අරගෙන ඉන්නේ මෙයාගේ පිරිසත් එක්ක. එක පාරටම මෙයාගේ හැගියා මඩවලක ඉන්න අසරණ ඌරු පැටියෙක් දිහාවට. එයා එතන නිකන් එරිලා හිර වෙලා වගේ. මෙයා කරත්තෙන් බැහැලා නවත්තන්න කියලා කරත්තෙන් බැහැලා ඉක්මනටම බැහැලා ගියා එතනේ මඩවල ළඟට. ගිහිල්ලා ඒ ඌරු පැටියව දැන් මෙයා දිග කබායක් ඇඳගෙන ඉන්නවා, බූට් දෙකක් දාලා ඉන්නවා, ඇඳුම් ඔක්කොම මඩ වෙනවා කියලා මෙයා දැනදැනම තමයි කරේ. මඩවැලට බැහැලා ඒ ඌරු පැටියව අමාරුවෙන් ඇදලා ගත්තා උඩට. අරගෙන පැත්තකින් තිබ්බා ඌරු පැටිය කැලේට දුවලා ගියා. හරි. එතකොට ලින්කන් මහත්තයා ආපහු කරත්තෙර නගිනකොට එතර හිටපු මේ සෙබලෙක් කියලා ගමු අපි ගමු කයාගේ ආරක්ෂාව හිටපු කෙනෙක්. එතන හිටපු කෙනෙක් ඇහුවා මෙහෙම මේ සර් ඔච්චර කාලයක් නාස්ති කරලා සැහෙන වෙලාවක් ගියා වැඩේට ඇඳුම් වල මඩ ගාගෙන මොකක්ද ඌරු පැටියෙක් වෙනුවෙන් මොකද්ද මේ මෙච්චර සර් මේ අනේ වගේ හද දෙන්නේ නැතිනේ ඉතින් සර් මොකද්ද මේ රටෙත් මෙච්චර ප්‍රශ්න තියලා සර් මේ ඌරු පැටියෙක් අල්ලගෙන කියලා ලින්කන් මහත්තයා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. එයා කියනවා මෙහෙම නෑ මම ඌරු පැටියට උදව් කළේ එයා වෙනුවෙන් නෙවෙයි මම කලේ මගේ හිතට උදව් කරන එක. එයාව එහෙම දුක් විඳිනවා බල බල මෙතන දාලා මගෑරලා ගියා නම් ගියාට පස්සෙත් මට ඕක හිතට ප්‍රශ්නයක්. හිතට වද දෙනවා. දැන් මම මගේ හිත නිදහස් කරගත්තා. ආයේ මේ ඌරු පැටියා ගැන හිතලා මට ගිහිල්ලා තප්පරයක්වත් දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තනේ. අපි හිතනවා අපි අනුන්ට උදව් කරනවා කියලා. ඒත් සමහර වෙලාවට අපි උදව් කරන්නේ අපේම මනුෂ්‍යත්වයේ බේරගන්න. අපි ඇතුලේ ඉන්න මනුස්සයා නේද? ඒ මනුස්සයාට මැරෙන්න නොදී ඉන්න, ඒ මනුස්සයාට හුස්ම ටිකක් දෙන්න. එහෙම නේද? සමහර තැන්වල අපි කාට හරි උදව්වක් කරන්නේ උදව්වක් කරනකොටම අපිට එනවා සිතුවිල්ලක්. ඔව් කමක් නැහැ. හා මේක මටත් හොඳයි. එහෙම එකක්. ඉතින් මේ කාගේ හරි දුකක් නොසලකා ඉන්න බැරි හදවතක් වාට තියෙනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් අදත් ලෝකය ඒබ්‍රහම් ලින්කන් මතක් කරන්නේ එයා යුද්ධයක් දිනපු ජනාධිපතිවරයෙක් විදිහට විතරක් නෙවෙයි. එයා ඇවිල්ලා මනුෂ්‍යත්වයේ දිනවපු නායකෙක්. ඉතින් ඒබ්‍රහම් ලින්කන් ගැන තව ටිකක් හොයලා බලන්න. අන්න එහෙම ලස්සන හදවතක් තිබ මිනිස්සෙක් ඒබ්‍රහම් ලින්කන්.

නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: තත්වයේ කුළුබටු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය.
1: Be better.

10යි විනාඩි ආ නෑ 8යි විනාඩි 35යි පැය දෙකක් ඉස්සරහම මං කොහොමද එහෙම ජීවත් වෙන්නේ කියලා බලුවා නේද හරි එහෙම වෙන්න පුළුවන් වෙලාව කියන එක නේද මේ ඔරලෝසුව දිහා මම බලන් ඉන්නකොට මම දැන් 8යි 35 වෙලා මං 7ට ආවා දැන් පැය විනාඩි 35ක් ගිහිල්ලා පැය කමාරක් ගිහිල්ලා හරි මේ ඒත් වැරදි කිව්වා මේ මොකද මේ වෙලා තියෙන්නේ හරි මේ දැන් බලන්න මේ අපි කියවනවා ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා රස්සාවක් කියලා කියන්නේ අර කලින් කිව්වාගේ සුවපහසු වටපිටාවක ජොබ් එක කරනවා කියන එක මානසික වශයෙන් ඊට පස්සේ පර්ස් එකට මේ ඔක්කොම බලපාන සමාජ තත්ත්වයට නේ හොඳ තැනක වැඩ කරනවා කියන එක හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක නේ ගෙවල් වල අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුවක් තියෙනවා අපි හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක يعني කම්පැනි එකේ නම කියපු ගමන් දන්න එහෙම තැනක හිමත් ඒවා තියෙනවා හරි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ රටම දන්න රටේම කෘෂිකාර්මික ශේස්ත්‍රයට සහ විශේෂයෙන්ම විවිධ ශේස්ත්‍ර වලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ගෙනල්ලා ඒගොල්ලන්ට පහසුවක් කියලා ඒගොල්ලන්ගේ සේවාව කාර්යක්ෂම කළා එහෙම වටපිටාවක් හදපු තැනක් නේ ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් නේ සමහරව නෝ ඩෝමා කම්පැනි නේ ඩෝමා නෙමෙයි කම්පැනි එක මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා තමයි මැෂින් එක ඊට පස්සේ තව යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා හරි ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා 0117 679 579 ට කෝල් එකක් දෙන්න කතා කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩි ටික කරගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ වරපහුගේ කාලේ කිව්වේ පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා කියලා දැන් ඒ විතරක් නෙමෙයි ඔයාගේ ගෙදර ඔයාට අපි කියන්නේ ස්වයං රැකියාවක් විදියට ඔය පොල් තෙල් හිඳින යන්ත්‍රයක් ගෙනල්ලා නේ ඒ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් බිස්නස් එකක් විදියට කරන කෙනෙක් එහෙම නැත්නම් මහා පරිමාණයක් යම් කිසි දෙයක් වෙනුවෙන් ඔයා මහන්සි වෙනවා නම් ඔයා හිතන්න ඔයා ෆැක්ටරි එකක් කරනවා කර්මාන්ත ශාලාව ඒකට ඕන කරන යන්ත්‍රෝපකරණ ටික ගෙන්න ගන්න උනත් ඔයාට ඩෝමා එකට එහෙම නැත්නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. 0117 679 579 ටෝම මැෂින් එක කියලා කිව්වේ ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය. හොඳේ. ඉතින් තනි එලිවේටර් කණුව නේ මතකයිනේ. එතකොට ඊට පස්සේ කණු දෙකේක වාර කැමති විදිහට ගන්න පුළුවන්. හරි. ඒගොල්ලෝ ඉතාම සුවදශීලී සේවාවක් සපයනවා. ඊට පස්සේ අලවියෙන් පසු සේවාව ගත්තා ඩෝම මැෂින් එක වෙනුවෙන් සහ අනිත් යන්ත්‍රෝපකරණ වෙනුවෙන් ඒ අවශ්‍ය කරන සපෝට් එක තියෙනවා. ඒ වගේම මට මේ පැයෙදිත් මතක් කරන්න පුළුවන් කමක් තියෙනවාට ඩීප් ටෙක් සෝලා ගැන. ඩීප් ටෙක් කියලා කියන්නේ පෞගේ කාල සීමාවේ ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් කරා ඒගොල්ලෝ. ඒ කියන්නේ සාමාන්‍ය ගෙවල් වල සෝලා හයි කරනවට අමතරව අපි කියන්නේ ලොකු නේද? දවන්ත ව්‍යාපෘති. ආ ඒ වගේ ගොඩාක් ඒවට ඒගොල්ලන්ට විශ්වාසය තියලා එතනින් වැඩේ කරගත්ත අය හිටියා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ගෙදරට අවශ්‍ය කරන සෝලා සිස්ටම් එක වෙනුවෙන් ඔන්න ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0711 711 711 එක තමයි නම්බර එක. 0711 711 711 එක කියන නම්බර එක. ඒ වගේම මතක් කරනවා පැල්වත් බටර් එක ගැන. ඔයාලට බටර් කියලා කියපුකම් එනවනේ නේ. එක එක බටර් නම් මොනවද? බටර් ගන්න මිනිස්සුනේ අපිට හම්බෙන්නේ තරි. බටර් එකක් ගන්නකොට ප්‍රමිතින් යුතු බටර් එකක් ගන්නවා නම් පැල්වත්ත බටර් විතරක් නෙමෙයි තවත් නිෂ්පාදන ගොඩක් තියෙනවා පැල්වත්ත කියන නමින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා. විජය කෝපි එවැගේම විජය තේ ගැන මතක් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ හැම එකක්ම ප්‍රමිතියෙන් නේ. විජය කෝපි පැකට් එකක් අරගෙන බලන්න පැකට් එකේ පිටිපස්ස බලන්න එතන ඒ අවශ්‍ය කරන සියලුම තොරතුරු තියෙනවා. එතකොට ප්‍රමිති සහතික ටික තියෙනවා. ඒ නිසා ඔයාට බය නැහැ. මේක ඔයාලට වගේ කියන ප්‍රොඩක්ට් එක අනුකර නිෂ්පාදන තියෙන නිසා තමයි මම කියන්නේ හැමතිස්සෙම ඉවෙන් ඔයා මගහැර ගන්න තියෙන අවස්ථාව. මොකද මේ අනුකර නිෂ්පාදනය කියලා කියන්නේ හැම වෙලෙම ඔය ෆේක් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේම ලෙඩ ගොඩක්. හරි. ඒ නිසා ඒකනත් මේ පොඩක් කල්පනාවෙන් ඉන්න.

0: උදේටයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සමයක් වේවා. RDB බැංකුව. අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: උදේ 8 විනාඩි 50යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: 8:50 අපි සතියන්තයේ මේ තව අපිට වෙච්ච කේද වාචකයක් මතක් කරන්නේ. අපි ටීම් එක ටෙස්ට් මැච් එක පෙරදුනානේ. මතකද? ලකුණු 200 ගානකින් පෙරදුනා. ඒව මතක නැහැ. දන්සල් වැඳලා ඔය හරි තින්. ඒ කියන්නේ අමතක කරන්න ඕනේව තියෙනවන්නේ. ඔය මේකත් එක්කම ගැරි කර්ස්ටන්ට මේක තහවුරු කරගත්තේ නැහැ. නමුත් ගැරි කර්ස්ටන්ට නිකන් පුළුවන් නම් කරන්න නැත්තම් කලින්ම කියන්න අපිවාව කොන්ට්‍රැක්ට් එකෙන් රිලීස් කරන්නම් වගේ අදහසක් මේ ක්‍රිකට් පරිපාලනයේ පැත්තෙන් කියවුණා වගේ එකක් මේ වෙලාවේ මේ මම දැක්කා ඔය පුවත් වෙබ් අඩ විහිම කියලා දෙනවා එහෙම එකක් තාම තහවුරු කරපු ප්‍රවෘත්තියක් නැහැ ඒ නිසා ඒවා අසත්‍ය ප්‍රචාර වෙන්න පුළුවන් පළවෙනි මේ සීරීස් එකෙන්ම එහෙම තැනකට තල්ලු කරන්නේ නැහැ නේද ඕනම මේ යම් කාලයක් ඕනේ අපේ ටීම් එක හරියාකාරව හඳුනගෙන පිතිකරන රටාවේ බැටින් ඕඩර් එකේ බෝලිං වල ඒ ටික ඉතින් ටික කාලයක් අරගෙන ඕනේ මේ අධ්‍යයනය කළ වැඩේ කරන්න. කොහොමනමුත් ඉතාම අසාර්ථක ක්‍රීඩා රටාවක් වෙන්නුම් කරා. ඒ අතරාරේ චමරි අතපත් වූ ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ටීම් එක ලොකු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අයින් වෙලා ගියා. චමරි කිව්වා මට තිබුණ අන්තිම අවස්ථාවත් මගහැරුණා කියලා. ඊට පස්සේ හර්මන් ප්‍රීට් කෝර් ඉන්දිය කාන්තා කණ්ඩායමේ නායිකාව ඇයත් කිව්වා ඉන්දිය කණ්ඩායම මේ පාර ලෝක කුසලාන තරගාවලිය නිවත්වීමත් එක්ක අපි සියලු අංශවලින් දුර්වලයි. ඒ නිසා අපිට ඉතින් මේ වගේ ප්‍රතිඵලයක් තමයි ලබන්න වෙන්නේ. අපි නිකන් බොරුවට අපි හොඳයි අපිට හැමුනේ ඇයි වගේ තැනක ඉඳන් මේක කතා කරලා වැඩක් නැහැ කියලා. අර වැරදි පිළිගැනීමම ඊළඟ ස්ටෙප් එකේදී ජයග්‍රහණයකට යම් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් හර්මන් ප්‍රීට් කෝර් ඒ වගේ අදහසක් තමයි කිව්වේ. මොකද මේ වෙලාවේ කලාපයේ සියලු කණ්ඩායම් පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ තරගාවලියෙන් එළියට ගියා. එංගලන්තයේ බටහිර ඉන්දිය කොදෙව්, ඊට පස්සේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව තරග කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුසුකම් ලබලා තියෙනවා. ඉතින් මොනව කරන්නද? අක්කලා ටිකයි මල්ලලා ටිකයි ඔක්කොම ඔය කරලා තියෙන්නේ. රයිට්. චමර්ලාට ඉතින් චමර්ලා යම් ෆයිට් එකක් දුන්නා. නමුත් කොදෙව් තරගයේ පරාජයත් එක්ක යම් කිසි පසුබෑමකට ලක් වුණා තරගාවලිය නිවත් වීම කියන කාරණාව වෙනුවෙන්. ඒ දක්වා 8:53 අපි ඉක්මනට යන්නම් ඊළඟ පැයට. යන කලින් මතක් කරනවා මම මේ පැයදිත් RDB බැංකුව ගැන ඔබේ සල්ලි ටික පරිස්සමටම තියාගන්න පුළුවන් හොඳම තැන තමයි RDB කියලා කියන්නේ. ඔයාගේ අතේ තියෙනවා නම් යම් කිසි මුදලක් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න අදහසක් තියෙනවා නම් RDB එක තමයි හොඳම පොලිය දෙන්නේ, හොඳම රේට් එක දෙන්නේ. ඒ නිසා RDB එකට කෝල් එකක් දෙන්න. බ්‍රාන්චස් තියෙනවා 250කට වැඩිය. අනික සල්ලි ටික කොහේ හරි දානකොට ඒකේ පරිස්සම ගැන හිතන්න ඕනේ මේ කාලේ. රජයේ බැංකුවක් නා කිසි ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික බැංකුවල දැම්මා වගේ නෙමෙයි. ඊට පස්සේ කියයි මොන මොන හරි උත්තර නම් කියයි අපේ සල්ලි ටික නැති වෙච්ච වෙලාවට. ඒත් එහෙම වෑනේ. ඒ නිසා තමයි RDB ගැන මේ තරම් විශ්වාසයෙන් අපි කියන්නේ. තහවුරු කරගන්න RDB එකට කතා කරලා ගිණුම ආරම්භ කරන්න කලින් ඕපන් කරන්න කලින් account එක ඒ ටික ඔක්කොම කතා කරගන්න කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හරි. ඊළඟ පැයට යන්නම්. විජය ප්‍රොඩක්ට්ස් අතරේ තියෙන විජය පපඩක් ගැන මතක් කරනවා. දවල්ට උයනකොට අද නේද? බත් මාළු කරවල කොළමැල්ලුමක් කොළපාට ඉලවලු එකක් මොන හරි ඔය අතරට පපඩමක් එකතු කරගන්න. විජය කියන නමින් ප්‍රමිතියෙන් යුතු පපඩමක රස බලන්න විජය නිෂ්පාදනය.

0: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අහින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
1: විසේකාරේ
2: ඔබ කොහොමද බමුණේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
3: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්.
1: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9:00ට ITV

0: වෙලා මුදේ නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටින් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. එහි නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර තිබෙනවා. ඒ නව මිල වන්නේ රුපියල් 382ක්. වෙනසීලා භූමිකම්පාවේ ගොඩනැගිලි සුන්බුන් අතර සිරිවි සිටි 21 හැවිරිදි අයකෝ පැය 106කට පසුව බේරාගෙන තිබෙනවා. 11 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකුද සුන්බුන් තුල සිරිවි සිටිදී බේරා ගැනීමට සමත් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලෙස සුන්බුන් තුල සිරිවි සිටියදී බේරාගත් සමස්ත සංඛ්‍යාව 33ක්. ප්‍රබල භූමිකම්පා දෙක සිදු වී දින කිහිපයකට පසු මෙම පිරිස බේරා ගැනීම විශේෂත්වයක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වෙනසීලා අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් සඳහන් කළේ භූමිකම්පාවලින් පුද්ගලින් 1700කට අධික පිරිසක් මියගොස් ඇති බවයි. අතුරුදන් සංඛ්‍යාව දහස් ගණනක්. ලකුණ බීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන.
3: ලකඳ රේඩියෝ ITN

නවයයි විනාඩි 7යි. ඔයා හිතන්න අකණ්ඩව වසර මිලියන 2කට ආසන්න කාලයක් වැසි ඇදහැලින්න පටන් ගත්තා කියලා. කොහොම වෙයිද? එතකොට මේ මම කියන්නේ මීට වසර මිලියන 200කට එහා පැත්තේ කතාවක්. අපිට මේ මාසයක් දෙකක් වැඩි ඕනේ නැහැ, සති දෙකක් එක වැඩි ඕනේ නැහැ, සති දෙකක් ඕනේ, දවස් 3ක් එක දිගට වැස්සොත් රත්නපුර, අනුරාධපුර, පොළොන්නරුව, ඊට පස්සේ තවගත්තොත් කඩුවෙල වෙලේහන්දිය නේද? ගංගොතුරින් යට වෙනවා. ඉතින් ඔයා හිතන්න මෙහෙ මේ පොඩි ළමෙක් වැඩිපුර පොඩ්ඩක් චූ කරත් යට වෙන ටවුන් තියෙනවනේ. එමණි කියන්නේ නේද? සමහර ටවුන් වලට මං වෙලේහන්දි යාළුවන්ට එම විහිළු කරන්නේ එහෙම. එහෙම වෙන්න පුළුවන් වැඩිපුර පොඩ්ඩක් නේද? එහෙම කරත් යට වෙන මට්ටමේ තියෙන්නේ. ගඟ කටේ තියෙන්නේ නේ. රයිට්. ඔය හංගල්ල ඒ වගේ ටවුන් තියෙනවා. දැන් මේ කියන්නේ වසර මිලියන 2කට ආසන්න කාලයක් වැසි අකණ්ඩව ඇදවැටුණා කියලා. ඒ කාලේ සිද්ධ වෙච්ච ඔය දැවැන්ත ගිනිකඳු පිපිරීම නිසා තමයි වායුගෝලයට මේ කියන දැටි බලපෑම එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා ගෝලීය උෂ්ණත්වය සහ මේ අර ආර්ද්‍රතාවය සීග්‍රයෙන් ඉහළ ගියා කියලා කියනෝ. භූවිද්‍යාත්මක කාල නිර්ණයන්ට අනුව ඉතා කෙටි කලකින් පෘථුවියේ තිබිච්ච වියලි කාන්තාර සාරවත් වෙලා ගංගා සහ ගංවතුර තත්ත්වයන් නැති වෙලා තැනිතලා බවට පත් වුණා කියලා ඉතිහාසයේ කියනවා. ඉතින් කොහොම වුණත් මේ නොනමිතෙන මහා වර්ෂාව පෘථුවියට සෙතක් සැලසුවේ නැහැ. සාගරයේ හිටපු ඇමනොයිඩ් සහ ක්‍රිනොයිඩ් කියන ජීවීන් රසක් මිහිතලයෙන් වඳවිලා ගියා කියලා කියනවා. පෘථුවියේ සමස්ත ජීව විද්‍යාත්මක ගමන් මඟ වෙනස් වුණා මේ නිසා. හැබැයි මේ මහා විනාශය අතරින්ම එතෙක් පෘථුවියේ සුළු වශයෙන් හිටපු ඔය ඩයිනෝසරීන්ට ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න අවශ්‍ය කරන අර විවිධාංගීකරණය වෙන්න අවශ්‍ය පරිසරය හැදුණා කියලාත් කියනවා. මොකද තෙත් සහිත කාලගුණය. ඉතින් මේක සබාදහමේ හැරූම් ලක්ෂයක් කියලායි කියන්නේ. නූතන විද්‍යාඥයෝ කියන විදිහට අතීතයේ සිද්ධ වෙච්ච මේ වගේ ගිනිකඳු ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීමෙන් වර්තමානයේ සිදුවන මේ හරිතාගාර වායු ඉහළයාම අනාගතයේදී පෘථුවියට කොහොම බලපායිද කියලා හිතාගන්න බෑ කියලා කියනවා. හිතන දේ වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතාගන්න බෑ. සැබවින්ම සබාදහම විශාලතම ප්‍රතිනිර්මාණයක් රීසෙට් වෙනවා කියලා කියන්නේ මේ කාලේ. ඒ නිසා ඒ රීසෙට් වෙන්නේ ව්‍යසන ස්වරූපයෙන් කියලයි මේ අය වැඩිදුරටත් කියන්නේ. ෆෝන් එක රීසෙට් කරා වගේ සබාදහමත් රීසෙට් වෙනවා. හැබැයි මිත්‍රෝර්ණි මේකේ නරකම කතාව වෙන්නේ හොඳ විදියට නෙමෙයි රීසෙට් වෙන්නේ. ඒ කියන්නේ ඔය එල් නිනෝ එකක් ගැන එහෙම කියන්නේ දැන් මේ දවස්වල ඇහෙන යුරෝපයේ පැත්තෙන්, එංගලන්තේ පැත්තෙන්, ප්‍රංශයේ පැත්තෙන් නේද? කොච්චර මිනිස්සු උණුසුම නිසා ජීවිතක්ෂයටපත් වෙනවද? වැඩි වශයෙන් වැඩි හිටියෝ. ඉතින් මේ කතාව තමයි මේ කියන්නේ. ඉතින් මේක ඔය එල් නිනෝ කියලා මේ නමක් දාගත්තට ඔය එදා ඒ කාලේ තිබුණු தත්ත්වයට සමාන ඊට එක්ක ප්‍රතිවිරුද්ධ නමුත් ඒ මට්ටමේ එකක් විදියට මේක සමහර කෙනෙකුට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් පරිස්සම් වෙමු. ඒකට අවශ්‍ය කරන පරිසරයේ විශේෂම කෘෂිකාර්මික වශයෙන් අපි ඒ වගේ දෙයකට කොහොමද නේද සන්නද්ධ වෙන්නේ කියලා හොයන්න ඕනේ. ඉස්සරහට ඇති වෙන්න තියෙන தත්වයන් ගැන කල්පනාකාරීව ඒවට අවශ්‍ය විසඳුම් හරිම ඉක්මනට ගන්න ඒ පරිසරය හදන්න අපි අපේ සපෝට් එක දෙමු. 9:11

උදේ 9යි විනාඩි 18යි වෙලාව. වා හිතන්න මෙන්න මෙහෙම එකක් සෑහෙන්න මහන්සිලා හෝම්වර්ක් කරලා හරිද? අන්තිමට විභාගෙට ගියාට පස්සේ විභාගේ ප්‍රශ්න පත්‍රය ලියලා රිසල්ට් එකේනකොට බින්දුවක් වගේ වෙලා තිබුණොත් ලකුණු මොන වගේ හැඟීමක් එයිද? මාස ගාණක් මහන්සිලා ඔයා හොඳටම පාඩම් කළා, කටපාඩම් කළා කියලා මා වැඩි බින්දුවටම වැටෙනවා. තාම නරක අත්දැකීමක් නේකනේ. ඒ අත්දැකීම මේ දවස්වල ඉන්දියාවේ ගෞතම් ගම්බීර් විඳිමින් ඉන්නේ. ගෞතම් ගම්බීර් කියන්නේ ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු. දැන් IPL ගහලා IPL මැච් 74ක් ගැහුවානේ. හොඳම ටීම් එකක් හදාගෙන ඒගොල්ලෝ ගියා අයර්ලන්තෙත් එක්ක මැච් එකකට. මිත්‍රෝරුනි අයර්ලන්තේ ඉදිරියේ ප්‍රබල ඉන්දිය කණ්ඩායම් පරාජයට පත් වෙනවා. වෙන ලෝකවල ක්‍රිකට් වැඩක් තියෙයිද කියලා හිතන්නකෝ. ඔස්ට්‍රේලියාව බංග්ලාදේශයට පෙරදිච්ච එකයි, ශ්‍රී ලංකාව කොදෙව්වන්ට පෙරදිච්ච එකයි, එංගලන්තේ නවසීලන්තයට එරෙහිව එංගලන්තේ පෙරදිච්ච ටෙස්ට් තරගාවලියයි. ඒව පැත්තකින් තියන්නකෝ. ඉන්දියාව අයර්ලන්තයට පරදිනවනේ. හිතන දේ වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ. ඉතින් හොයා හිතන්න අර අච්චර කරපු ගම්බීර්ලා ගඟට ඉනි කැපුවා වගේ වැඩක් නෙමෙයි. ශුබ්මන් ගිල් මේ වෙනකොට රෑන්ක් වල උඩ ඉන්න අය. අභිෂේක් ශර්ම උඩින්ම ඉන්නවා. සූර්යකුමාර් යාදෙව්ව නායකත්වයෙන් අයින් කළ ශ්‍රේයස් අයියර් වගේ එනවා. IPL වල හොඳට කරා කියලා. අර අච්චර 360 නේද මිස්ටර් 360 කියලා කිව්වේ. එතකොට ස්කයි සූර්යකුමාර් අයින් කරනවා. ඊට පස්සේ තව කී ප්ලේයර්ස් ලයින් කරලා ඉන්නේ. අලුත් පාර ටීම් එක කරා එන්නේ අයර්ලන්තෙට පරදිනවා. ඉතින් හැමතිස්සෙම නේද හිතන දේ වෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඕකයි කියන්නේ. මං එතනින් එන්නම් මේ මොකද කරන්නේ. ඉතින් දැන් ගම්බීරට රත් වෙලා ඇත්තෙනි. අපි අර එක මැච් එකක් පැරදුනාම අපි අඬ නැනිල්ලයි. ගම්බීර් කොහොම අඬන ඇත්ත? ඉන්දියාවේ ෆෑන්ස්ල කොහොම ලැජ්ජ වෙනව ඇත්ද? ඉන්දියාවනේ ලෝකේ ක්‍රිකට් වල දැන් මේ වෙනකොට ඉන්නේ උඩින්ම ඉන්නේ සියලු ආධිපත්‍යයන් නේද? ඒගොල්ලන්ගේ අතේනේ තියෙන්නේ. ICC ක්‍රිකට් බෝඩ් එකේ වැඩි හරියක් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ කියලා කියනවා. ඉතින් එහෙම තියෙන අනිවන්ද. හරි. මේ ඒ නිකම්ම මතක් කරේ. ඕනම වෙලාවක ඔය ඕනම ජගතෙකුට වරදින්න පුළුවන්. මේ අද උඩම ඉන්න අපි හෙට බින්දුවටම වැටෙන්න පුළුවන්. ඒ නොහිතන කෙනෙක් අතින්. ඒ නිසා ප්‍රතිවාදියා හැම වෙලෙම නේද? එයා දිහා බලන් ඉන්න වෙනවා. එයා සමහර විට මේ පුංචි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ එක්ක ගත්තම ඔබේ තරාතිරම, ඔබට තියෙන සල්ලි, ඔබට තියෙන බලය, ඔබට තියෙන උගත්කම යෝ මෙහෙම කරනකොට තව කෙනෙක් පරාජය කරන්න පුළුවන් වෙන විදිහකින්. හරි, අයර්ලන්තේ කරේ එහෙම දෙයක්. රයිට්, මම එහෙමනම් ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. ක්‍රිමිරාජ කියලා කිව්වම අවුරුදු 77ක් ක්‍රිමිරාජ, කරල් සහ ගුලි මේ දෙකින කතා කරමුකෝ. ඉතින් පොඩි බඩේ අපහසුතාවයක් දැනනකොට, විශේෂයෙන්ම ලදරු පණු රෝග වගේ දේවල් වලට ක්‍රිමිරාජ, කරල් සහ ගුලි හරියටම හරියනවා. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා ගෙදර ගෑනලා තියාගන්න වටිනවා. කඩයක් කරත්, පොඩි ෆාමසි එකක් කරත් නේද, ඕනම කෙනෙකුට මේක ගෑනලා තියාගන්න. මොකද මේක ඉක්මරටම විකිණෙනවා. හැමෝම දන්නවා මේකේ තියෙන වටිනාකම. ක්‍රිමිරාජ, කරල් සහ ගුලි බඩේ අපහසුතාවයක්, නිකම් බඩ නිකම් පිපිලා වගේ සමහරලාවට පොඩන්නේ රිදෙනවා වගේ. සමහර ටික ඔය එළියෙන් එහෙම කාලාහම අපේ තියෙන්නේ ගෙදරින් කෑවාගේ නෑනේ. හරි, අන්න එහෙම වෙලාවක ක්‍රිමිරාජ, කරල් ඉක්පරණම් පැයක් පැයක අමාරක ඇතුළත ඔයාට සුවය ගේනවා කියලා මතක් කරනවා. ඒ වගේම RDB බැංකුව ගැන මම ආයි මතක් කරනවා. ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න තියෙනවා නම් ඔයාට හොඳම බැංකුව මේ වෙලාවේ RDB එක. මොකද මේ සල්ලි වලට තියෙන පරිස්සම සහ රේට් එක, පොලිය, මේ දෙකම ගැන හිතනවා නම් දෙකම එකම තැනකින් කරගන්න තියෙන අවස්ථාව RDB බැංකුව. හරි, ළඟම තියෙන බ්‍රාන්ච් එකට එන්න. බ්‍රාන්චස් ඕන තරම් තියෙනවා. හැම ටවුන් එකකම බ්‍රාන්ච් එකක් තියෙනවා.

0: ரேடியோ ITN ரங்கத்த வகுக்கின ரேடியோ අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.

0: Barbie Bengua.
1: නවයයි විනාඩි 27යි වෙලාව. සින්දුවක් කියන්න කියලා කිව්වත් කොහේ හරි නේද පාටියකට එහෙම ගිහිල්ලා. ඔයා මම දන්නවා ඒකට එච්චර කැමැත්තක් නැහැ. ඒකට හේතුව ඔයාට මේ අර ලැජ්ජාව බය කියන එක තියෙනවා. සමාලාඩ වඩ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සින්දුවක් කියන්න ඕනේ හැබැයි ඔයාගේ කටහඬ කැතයි කියලා හිතනවා. එහෙම තැනකදී ඔයා කරන්න ඕනේ හොඳම දේ මොකද්ද? සින්දුව නොකිය ඉන්නේ. සමහර යාළුවෝ ඉන්නව නේද අපිව මේ නිකම් බොරුවට අන්දලා කිය පිස්සුද සා මාර ලස්සනයි ඔයාගේ කටහඬ එහෙම කියලා. පිස්සුද පිස්සු මේ වාඩ වා සින්දු කියනවා ඔයාගේ කටහඬ මාර ලස්සන එහෙම කියලා බොරු කියලා අපි අමාරුවේ දානවා ඉන්නවනේ. එහෙම නෙවෙයි මම කියන්නේ එහෙම නැතුව ඔයාගේ දක්ෂතාවය ගැන හරියටම කවුරු හරි කෙනෙක් හොඳ කමෙන්ට් එකක් නිකන් අවංක කමෙන්ට් එකක් දීලා තියෙනවා නම් වාඩ සින්දු කියන්න පුළුවන් කියලා. වාඩ පුළුවන් කමක් තියෙනවා සංගීතයට නේද සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න සංගීතයට තියෙන ඇලුමත් එක්ක එහෙම නැත්නම් ආදරයත් එක්ක ඔයාලත් කරන්න තියෙන පුංචි දෙයයි මෙන්න මේ නම්බර එකට වාගේ වොයිස් ක්ලිප් එකක් එවන්න 07 0 7 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 කරලා තිබ්බනම් ඇති ඈ. එහෙමනොත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ලක්කඩ ස්ටාර් වෙන්න. මේ දවස්වල අපි ලස්සනම වොයිස් එකක් හොයනවා. ඉස්සරහට ඔයාට සින්දුවකුත් කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිට කියලා. හරි. ඒ වගේම මම වටින පණිවිඩයක් මතක් කරන්න යන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා පොඩ්ඩක් ආයෙ මතක් කරන්න මේ 2026 වසරේ මේ ගෙවිච්ච පුංචි කාලේ. මම අද කිව්වේ අද උදේ පාන්දර 7ට වාට කිව්වා මාස 6ක් ඉවරයි. මේ මාස 6ට සුපිරි ත්‍යාගලාභීන් කී දෙනෙක් බිහි කරලා තියෙනවද කියලා. 23 දෙනෙක් බිහි කරලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඒ අතරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක්, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් වෙනුවෙන් රුපියල් කෝටි 24ක මුදලක්, ඒ වගේම ලක්ෂ 80කට රුපියල් 24 කෝටි ලක්ෂ 80ක්. මට ඒ ගාණ කියන්න තේරෙන්නේ නැහැ. ඉලක්කම් වලින් ලිව්වොත් එහෙම අන්න එහෙම තමයි කියන්න වෙන්නේ. හරි. 24 කෝටි 80 ලක්ෂ ගාණක් අද විශාල වටිනාකමකින් යුතු මේ ත්‍යාග මුදල අද දවසේ චෙක්පත් විදියට ප්‍රදානය කරනවා. ඉතින් අද උදේ පාන්දර තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා රුපියල් 40ක් වියදම් කළා ඔයාට මේ කියන අවස්ථාව ඊළඟ මොහොතේ ඔයාගේ කරගන්න. ඒ නිසා තමයි හැමතිස්සෙම කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසය තියන්න කියලා. රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ ඔයාට දිනුමක් විතරක් නෙමෙයි, ඔයා දන්නවා රටේ නේද අරමුදල් රැසකට වාගේ දායකත්වයේ දෙනවා කියන එක. ඉතින් අපි හැමතිස්සෙම මතක් කරලා තියෙනවා රණවිරු අරමුදල, එහෙම නැත්නම් රටේ සංවර්ධනයට දායක වෙන තවත් අරමුදල් ගණනාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල, මේ වගේ ගොඩක් තැන්වලදී ඔයා වියදම් කරන රුපියල් 40න් තමයි ඒගොල්ලෝ අවශ්‍ය කරන නේද රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ඒ දායකත්වය දෙන්නේ. ඉතින් ඒ නිසා NLB ලොතරැයියක් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා. ලක්ෂ ගණනින්, මිලියන ගණනින්, කෝටි ගණනින් තෑග දිනා ගන්නවාට තියෙන අවස්ථාව මතක තියාගන්න වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ.

0: உதயனாவே வினாடி தேஸ்துனாய்
1: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவே සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: 9:33 ඊයේ දවසේ ගත ලොතරැයි වල නිල ප්‍රතිඵලයේ චුට්ටක් මතක් කරලා යන්නම් ඊයකට ටිකට් සික අතර ගන්න ඔයාගේ අතේ තියෙන මහජන සම්පත 6233 වෙනි දිනුම් වාරේ එන්න අක්ෂර දෙක අංක 7 අංක 9 අංක 8 අංක 4 අංක 5 සහ අංක 3 ජයග්‍රහයි ප්‍රතිඵලය බවට පත් වෙනවා. ගොවිසත ගතනම් 4475 වෙනි දිනුම් වාරයේ ජය අක්ෂර දෙක අංක 36 අංක 43 අංක 57 සහ අංක 75 වාසනාවන්ත අංක බවට පත් වුණා. ඒ වගේම මෙගා පවර් ගතනම් ඒ අකුර තියෙන්න ඕනේ වාසනාවන්ත අකුර විදිහට. ඒ වගේම ප්‍රසාද අංක 26 ජයග්‍රහයි අංක 24 අංක 30 සහ අංක 32 අවසාන වශයෙන් අංක 75 ධන නිදානය F අක්ෂර දෙක අංක 36 අංක 39 අංක 52 සහ අංක 58 හඳහන ලොතරැයි ගතනම් කටක ලග්නයත් එක්ක අංක 6 අංක 2 සමාවෙන් අංක 6 අංක 12 අංක 21 අංක 25 ජැග්‍රයි අංක. ඒ වගේම අද සම්පත ගතනම් අංක 5 අංක 3 අංක 4 අංක 5 අංක 3 අංක 8 අංක 4 අංක 5 අංක 3 සහ N අක්ෂර

වෙනවද කියලා බලන්න කෝටිපති එක්ෂපතියෙක් වෙන්න රුපියල් 40ක් කියලා කියන්නේ ඔයා අද ඉන්නවට වැඩිය හෙට දවස නේද වෙනස්ම තැනකට ඔයාව අරගෙන යන රුපියල් 40 ගාණක්ද රුපියල් 40 කියන්නේ ගාණක්ද නෑ නේද වියදම් කරන්න

0: විසිතලොතුරෙන්
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුප ශාකමකින් මිලදී ගත හැකි. ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176796579 ප්‍රධාන කාර්

0: SCB බැංකුව.
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: 9:44
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ලෝකෙ පෙරළුණත් තමන්ගේ පාඩුවේ නිකක් මොනවත් නොවුන ගානට ඉන්න මිනිස්සු ඉන්නව නේද? ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ඔයාගේ අවට පරිසරය ඇතුළේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, එහෙම ඉන්නවනේ කට්ටිය. එහෙම ඉන්න රටක් ගැන මම කියන මේ සින්දුවෙන් පස්සේ

නවයයි විනාඩි 48 යාරා මේ කියා කරූ කියලා කියන්නේ හින්දියෙන් මම හිතන විදිහට මම මොකද කරන්නේ වගේ එකක් නේ යාළුවා මම මොකද කරන්නේ වගේ අදහසක් වෙන්න ඕනේ පොඩ චෙක් කරලා බලන්න මම මේ කියන්නේ යන්නේ සමහරලාට අපි අසරණු නම් අපි කියන නේද අපි අනේ දැන් මම මොකද කරන්නේ අන්න එහෙම එක දැන් මේ කියන රට දැන් මම ඔයාලට කිව්වනේ සින්දුවට යන්න කලින් ලෝකෙම ගිනි ගත්තත් අර නැව ගිලුණත් නේද අර ඒ වගේ ඊටාම සාමකාමීව තමන්ගේ පාඩුවේ ඉන්න රටක් මේගොල්ලන්ට එහෙම කිසිම කරදරයක් නැහැ කාට හරි කරදරයක් වුණාම කායෙන් හරි උදව්වක් ගන්නවා වගේ මේගොල්ලන්ට එහෙම ඒවා තේම නැති තරම් මේ කියන රට ගැන චුට්ටක් මම ඔයාලට කියලා ඉන්නම් මේක ඇවිල්ලා නිකන් පැරඩොක්ස් එකක් ඒ කියලා කියන්නේ ටිකක් අසාමාන්‍ය තත්ත්වයක් මොකද ඒකට හේතුව අපි කියනවා දැන් පරස්පර විරෝධී කතාවක් ලෝකේ දැන් භූගෝලීය පිහිටීම ටිකක් වෙනස් විදිහකක් අනිත් රටවල් එක්ක ගත්තම එහෙම සංසන්දනය කරලා ගත්තම ජෝදානය කියලා කියන්නේ භූගෝලීය පිහිටීම හරියටම අර පැරඩොක්ස් එකක් වගේ කියලා කියනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ජෝදානය තමයි රට, එහෙම ඉන්න රට. දැන් ඇයි මම ජෝදානය ගැන කතා කරන්න හේතුව දැන් මැද පෙරදිග කිව්ව ගමන් අපේ ඔළුවට එනවා තෙල්ලින් කාන්තාර. එතකොට දවස ගානේ ඇහෙන බෝම්බ සද්ද සිරියාව, ඉරාකිය, ඊශ්‍රායලය, පලස්තීනය, ඉරානය, යුක්රේනය ඔය වගේ ගොඩාක් රටවල් මේ වෙලාවේ ලොකු ෆයිට් එකක් ඉන්නේ. ගහ ගන්නවා ඉවරයක් නැහැ. සාමකතා එනවා. ඊට පස්සේ ආයි කියනවා මේ සාමකතා නවතා මොහොතක් අපි ගහගමු කියලා ආයි ගහ ගන්නවා. ඒ වගේ රටක් නේ දැන් ඔය මේ ලෙබනනේ ගත්තත් එහෙම. සෞදි අරාබිය කියන්නේ නිතරම යුද්ධයක් තියෙන නේද? අභ්‍යන්තර ගැටුම් සහිත දේශපාලන අර්බුද වලින් පිරුණු කලාපයක්. ඒ කලාපේ බයක් නැතුව පාඩුවේ ඉන්න රට තමයි ජෝර්දානිය කියලා කියන්නේ. හතර වටෙම්ම ගිනි දැල් නැගෙනකොට ඒගොල්ලෝ ඉන්නවා සාමකාමීව. අනේ අපිට ගාණක් නැහැ, අපිට වදාල නැහැ නේ. අන්න එහෙම. දැන් එහෙම ඉන්න හේතුව දැන් ඔයාට කවුරු හරි සතුරු ආක්‍රමණයක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. එක්කෝ ඔයාලඟ වටිනා කියන මොන හරි දෙයක් තියෙන්න ඕනේ. ඔයා ගැන ඊර්ෂ්‍යා හිතෙන්න දෙයක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ජෝර්දානිය සම්බන්ධවත් එහෙම ඊර්ෂ්‍යාවක් හිතෙන, එහෙම නැත්තම් අල්ලගණ්ඩයි කියලා හිතෙන කිසිම දෙයක් නැහැ. ඉතින් එහෙම රටක් කවුරුත් අල්ලගන්න ඉන්නේ නැහැ. මේක වාසියක් වෙලා තියෙන එහෙම කොල්ල කාලා ගන්න තරම් වටින දෙයක් මේ රටේ නැහැ. දැන් ජෝදානයේ තෙල්, එහෙම නැත්නම් ගෑස් වටින සම්පත් නැති නිසා සුපිරි ලෝකයේ සුපිරි බලවත් රටවල් මේව අල්ලගන්න උනන්දුවක් නැහැ. ඒ වගේම දැන් ඔයාට මම කිව්වොත් එහෙම 75% විතර තියෙන කාන්තාර. එතකොට අවුරුද්දට වහින්නේ මිලිමීටර් 245යි. ඊට පස්සේ වගාවට සුදුසු භූමි තියෙන 112යි. 70% විතර අවුරුද්දේ කන්න ඕන කරන ඒවා ගෙන්නන්නේ පිට රටෙන්. ඉතින් එහෙම රටක් අල්ලගන්නේ මොකටද කියලා අනිත් රටවල් කල්පනා කරනවා ඇති. ඔය ගෑස් නිදි තියෙනවා කියලා කියනවා. ඒ ගෑස් වලින් දුවන්න පුළුවන් රටේ එකම එක පවර් ප්ලාන්ට් එකක් විතරයි. ඒ නිසා ඇයි යන්නේ මේක වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලා අනිත් රටවල් කල්පනා කරනවා ඇති. හැබැයි ඉතින් ජෝර්දානිය කියලා කියන්නේ මීට කාලයකට කලින් එහෙම ගත්තොත් එහෙම ඔය 16 වෙනි සියවසේ විතර සෑහෙන යුදමය වටපිටාවක් තිබුණු රටක්. ඉතිහාසයේ චුට්ටක් කියවලා බලන්න ඔය පොත්පත්වල තියෙනවා. මේ අද මං කතා කරන ජෝර්දානිය නෙමෙයි, ඈත අතීතයේ ගත්තම රණ්ඩු එහෙම නැත්නම් අපි කියන්නේ වලි හැමතිස්සෙම මරා ගන්නවා අනිත් රටවල් එක්ක. ඔය පර්සියාව ඊට පස්සේ ගොඩක් රටවල් තියෙනවා ඒකට සම්බන්ධව. හරි, එහෙම වුණාම ඉතින් දැන් තියෙන තත්ත්වේ නම් ඉතින් හොඳයිනේ. ඉතින් මටින කියන කිසිම දෙයක් නැතුණාම කවුරුත් ඇවිල්ලා අපිට ඇටැක් කරන්නේ නැහැ. සාමාන්‍ය මනුස්ස ජීවිතේට මේක ඇප්ලයි කරලා ගත්තම ඒත් එහෙම තමයි. ඔයා ලස්සන නැත්තම්, ඔයාට සල්ලි නැත්තම්, ඔයාට බලය නැත්තම් කවුරුත් වෙනවද ඔයාට ගහලා දාව අල්ලගන්න, ඔයා පැහැරගෙන යන්න, ඔයත් එක තරගෙට, ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සමහරලාට හිතෙනවා මටත් වෙනවා මේ අපි මිනිස්සු විදියට ගත්තම ජෝදානිය වගේ වුණා නම් හොඳයි කියලා. පොඩි හරි අනිත් අයට කැපී පෙනෙනනේ, අනිත් අයත් එක්ක ගත්තම තියලා ගත්තම ඔයාලට නිකන් තරගයක් දෙන්න පුළුවන් දෙයක් ඔයාලට තියනවා කියලා හිතුනොත් ඔයාලට ඇටැක් කරනවාමයි. ඔයාලට කවුරු හරි ඇටැක් කරනවා නම් මං කියන අන්න එක මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාලඟ වටිනා කියන යමක් තියෙනවා. 9 විනාඩි 52යි, මගේ වෙලාව ඉවරයි. මම ආදරය යන්න හදන්නේ. යන්න කලින් මතක් කරනවා පැල්වත නිෂ්පාදන ගැන. ලෝකෙ කොහේ ගියත් අපේ රටේ අභිමාන එකතු කරගන්න පුළුවන් පැල්වත කිරි නිෂ්පාදනය. ඔයා දන්නවා දැන් අපි ඉස්සර පිට රට වලින් කිරි පිට පැකට් එක ගේනකම් බලන් හිටියා. දැන් එහෙම නැහැ. මොකද අපේ රටේ අපේ කිරි ගොවීන් ගෙන් ගන්න කිරි ටික පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළත කිරි බවට පත් කළා, නිෂ්පාදනයක් බවට පත් කළා. මාකට් එකේදී අපිට ගන්න ඕන කරන පරිසරය හදලා තියෙනවා මේ පැල්වත නිෂ්පාදන. ඒ වගේම RDB බැංකුව ගැන මතක් කරනවා. RDB කියලා කියන්නේ වාඩ මේ දවස්වල ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එකට හොඳම රේට් එක දෙන බැංකුව. ඒ නිසා යන්න අහවල් බැංකුවට ගිහින් බලන්න, කතා කරලා බලන්න, යාළුවෙකුට කතා කරලා බලන්න කොහොමද FD එකට දෙන රේට් එක කියලා. හැබැයි RDB එකට කතා කරාට පස්සෙ ඔයා පුදුම වෙනවා. මේ දවස්වල හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව.
ඒ වගේ මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. විජය නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා. ඉතින් වාගේ ගෙදර පාවිච්චි කරන ලුණු පැකට් එකේ ඉඳලා දැන් ගම්මිරිස් පැකට් එක, ඊට පස්සේ අපි හිතමු මිරිස් කුඩු ටික, තුන පහ ටික, පපඩම් පැකට් එක, කුරක්කම් පිටි පැකට් එක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම විජය තේ කෝපි, හැම දෙයකටම දැන් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා බය නැතුව අද දවල්ටත් නේද ඔයා උයන පිහිනකොට විජය කුළුබඩු පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. එනගින් අද දවසට මගේ වැඩ ඉවරයි. අපි ආයේ හම් වෙනවා හෙට උදේ 7ට. පරිස්සමට ඉන්න.

0: කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: තුමනි මේක හදලා බලන්නකෝ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි නැල්වත්ත කිරි.
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01.67.679.579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
1: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පරරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව උදේ 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හෙරුවන් සහ අයිස්මත්‍රමය සමග සැකරුවන් පස්සෙනකු අත්තටංගොඩගෙන තිබෙනවා. ඒ හබරණ පොලිසියේ සහ කොට්ටාස අපරාධ විමර්ශන අංශයෙන් නිධානය සිදු කළ වැටලීමකින්. හෙරුවන් ග්‍රෑම් 245ක් සහ අයිස්මත්‍රමය සමග සැකරුවන් අත්තටංගොඩගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මැදිරිගිරි පොලිස් අසමේදී එක් සැකරුවෙකු අත්තටංගොඩගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමලදී හිලි උතුරුතුරු මත අනෙක් සැකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. විදේශයක සැඟව සිටින මධ්‍ය විචාරණකරුවෙකු සමග ඔවුන් සම්බන්ධතා පවත්වන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ඉලක්ක කරගනිමින් පාකිස්තානයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. දේශ සීමා ඉලක්ක වෙතටයි පාකිස්තානය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ. ගුවන් ප්‍රහාරවලින් මියගිය 28 දෙනාම සිවිල් වැසියන් බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ගුවන් ප්‍රහාරවලට අමතරව මේ ඉලක්ක වෙත පාකිස්තානය පාපල හමුදා යොමු කළ බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ප්‍රහාරවලින් තුවා ලැබූ සංඛ්‍යාව 49ක්. මේකේ පිරිස අතරට කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළත් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ලක්න මීළඟ පැවති ප්‍රකාශයේ පෙරවර 11ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සබදසනකෝ දෙ 10 විනාඩි 4යි

Good morning. උදේ 10යි විනාඩි 9යි වෙලාව. සුබම සුබ උදෑසන කැමෝටම. අද මිට අරගෙන ඔන්න චාරු ඇවිල්ලා ඉන්න වෙලාව. අද ජුනි මාසේ 30 වෙනිදා නේද? මේ මාසේ අන්තිම දවස. ඉතින් මට හිතුණා මට මෙන්න මේහෙම දෙයක් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් කියන්න ඕනේ කියලා. කමක් නැහැනේ පොඩක් අහන් ඉන්න පුළුවන් නේ. අපි හැමෝටම මේ මාසය එක වගේ ගිහුනේ නැහැනේ. සමහරු ජයග්‍රහණ ලබා ගත්තා, එතකොට සමහරු අභියෝගවලට මුහුණ දුන්නා, තවත් සමහරු තවමත් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් සටන් කරනවා වෙන්න පුළුවන් නේ. ඒත් හැබැයි ඔය මතක තියාගන්න, මාසයක් අවසන් වෙනවා කියලා කියන්නේ අවස්ථාව අවසන් වෙනවා කියන එකට නෙවෙයි. ඒ කියන්නේ අලුත් ආරම්භයකට ඔයාට දොරක් විවෘත වෙනවා කියන එකයි. හෙට ජූලි එකනේ අලුත් මාසයක්, අලුත් දින 31ක්. ඉතින් අලුත් සැලසුම්, අලුත් බලාපොරොත්තු, ඒ වගේම ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් අලුත් තීරණ ගන්න තවත් අවස්ථාවක් තමයි ඔන අලුත් මාසය කියලා කියන්නේ. ඒ නිසා අද දවසේ ඔබට බරක් වෙලා තියෙන දේවල් අදම තියලා යන්න. කියන්නේ අදම තියලා මේ මාසෙන් තියලා යන්න. ඒ කියන්නේ මොන හරි හිතරිද වීම, එතකොට අසාර්ථක වීම, එතකොට බය, සැක, ඒවා ඔයාගේ අලුත් මාසයට අරගෙන යන්න එපා හොදේ. ඒ වෙනුවට හෙටට අරගෙන යන්න ඔයාගේ විශ්වාසය, ඔයාගේ උත්සාහය, ඔයාගේ කැපවීම. මොකද ජයග්‍රහණිය ලැබෙන්නේ කවදාවත් උත්සාහය අතහරින අයට නෙවෙයි. ඉතින් අද මේ මාසේ අවසාන දවසේ ඔයා ඔයාටම පොරොන්දුවක් දෙන්න. ඒ තමයි හෙට පටන් ගන්න දවස. හෙට පටන් ගන්න ජූලි මාසයේදී මම ඊයේ කෙනාට වඩා හොඳ කෙනෙක් වෙන්න හැම දවසකම එක පියවරක් හරි ගන්නවා කියලා ඔයා හිතන්න. එතකොට අපිට ඔය කලින් මාසේ මෙහෙම දේවල් වුණා, ඊට පස්සේ ඊට අපිට මාසේ මෙහෙම දේවල් වුණා, ඒවා හිතන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා අද ඉතින් මේ මාසේ අපි ඉවර කරන්න ඕනේ. හැබැයි අපේ වැඩ ටිකත් අපි කරන්න ඕනේ. අද ඔයා අයියේ පොසොන් එහෙම වැඳලා, එහෙම දන්සල් වැඳලා, එහෙම අද නිවාඩුවක් දාලා හොරාට ගෙදර ඉන්නව වෙන්න පුළුවන් නේ. නැත්නම් ඉතින් අර වැඩ කරලා මහන්සි වෙන අය අද ජොබ් එකට ගිහිලා වැඩ කරනව වෙන්න පුළුවන්. කොහොම වුණත් කමක් නැහැ. FM 93.5 මං ඉන්නව දවල් එක වෙනකන් හાર્ට් බීට් අරගෙන අද මේ පැත්තේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මාත් එක්ක උන දවල් එක වෙනකම් ඉන්න හොඳේ. ඒ වගේ මැසේජ් එකක් දානත් පුළුවන්, ඔයා දන්නවනේ. ඉතින් මැසේජ් එකක් දාලා කටියක් එකතු කරගමු අපි. අද අන්තිම දවස නෝයි. 0703 93 5 93 7 0703 93 5 93 7 ඔගේ ආදරණීය මාදරණීය මැසේජ් එක මට එවන්න බලන්න. උදේ 10:12 ඔන්න අපි හાર્ට් බීට් පටන් ගත්තෝ.

0: උදේ 10යි විනාඩි 20යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසි හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අවතන්න 0271 711 711
1: හට් බීට්

උදේ 10යි විනාඩි 21යි වෙලාව. ඔයා ඉදේ හાર્ට් බීට් එක හොඳ ඔයා හાર્ට් බීට් අහගෙන ඉඳලා මදි. මාතක හાર્ට් බීට් හඳව නම් ඔයා මේ පැත්තට අනිවාර්යෙන් එන්නම ඕනේ. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙන මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න. දැන් වැඩ කරන ගමන අර කිව් විදිහට ගෙදර ඉන්නා නම් කොහොමත් කමක් නැහැ. ඔදෙන ඉදහසේ මේ පැත්තට එනවාට පුළුවන්කම තියෙනවා. මැසේජ් එකක් දාන්න WhatsApp එකට කට්ටියක් එකතු කරගන්න පුළුවන්. 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ඔගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවලා තියන්න. එතකොට ඔයාට පුළුවන් මාත් එක්ක ඔන හાર્ට් බීට් අහන්න. මේ වෙලාවේ WhatsApp එකට යන්න තෝරන ඊට කලින් ඔයාට මතක් කරන්න ඕනේ උදේ පාන්දරනේ. ඉතින් උදේ පාන්දර කිව්වට ඉතින් දැන් පාන්දරම නැහැ ඉතින්නේ. චාරුට පාන්දර වෙලාද කොහෙද? කොහොම හරි වැඩ ටික පටන් ගන්නකොට උදේ දවස අපි පටන් ගන්නකොට අපි හොඳ කිරි වීදුරුවක් බීලා අපි දවස පටන් ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඕවා හොඳ පුරුදු නෙවෙයි ඈ. හැබැයි ඉතින් අපි කිරි වීදුරුවක් අපිට තියෙන ඕනේ දවස පටන් ගන්නකොට. හැබැයි ඔයා ඒ බොන කිරි වීදුරුව හොඳ කිරි වීදුරුවක්ද කියන එක ඔයා දන්නවද? ඔය සමහර වෙලාවට කඩෙන් ගන්න මොකක් හරි කිරි පිටි පැකට් එකකින් හදාගන්න කිරි වීදුරුවක් බොරව වෙන්න පුළුවන්. හැබැයි රස තිබ්බට ඒක කිසිම පෝෂණයක් නැහැ. වාගේ ඇඟට හිතකර වෙන්නේත් නැහැ. ඒ නිසා තමයි ඔයාලට අපි කියන්නේ පුන පුනා. පැල්වත නිෂ්පාදනම මිලදී ගන්න කියලා. පැල්වත කියලා කියන්නේ අපේ රටේ දෙයක්, ස්වභාවික දෙයක්. බයක් සැකයක් නැතුව ඔයාගේ පුංචි දරුවගේ ඉඳලා ලොකු පුඩා කුඩා වැඩි මොකක් හරි ભેදයක් නැතුව ඔයාට දෙන්න පුළුවන් කැමතින විශ්වාසයෙන් පැල්වත කියන නාමය. ඒ තරම් අපිට විශ්වාසයි. දැන් කිරිපිටියක ගැනනේ කතා කරේ. පළවත්ත කියලා කියන්නේ කිරිපිටියක වාට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා වාට හිත එන විදිහට වාගේ ආස විදිහට ඔනවාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඕනම වෙළඳසැලකින් සුපිරි වෙළඳසැලක් වෙන්න පුළුවන්. නැත්නම් වාගේ ළඟ තියෙන වෙළඳසැල වෙන්න පුළුවන්. ඕන තැනකින් පළවත්ත නම වරදින්න බැහැ. වාට ගන්න පුළුවන්කම තියෙන පළවත්ත කිරිවීදුරුව බිව්ව කියන්නේ ඉතින් දවසම ගොඩ හොඳේ. හරි එහෙනම් 10:23 වෙලාව. උදේ පාන්දර මාව මතක් වෙලා ඉන්න කට්ටිය කෝ බලන්න. අද ගුඩ් මෝර්නින් සුබම සුබ උදෑසන චාරු ඇවිල්ලා කියලා තියෙනවා. ඉමාච තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගම්පහ ඉඳලා. එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒත් එක්කම අපි තෝරෑම සින්දුවකට එකතු කරගන්න. හොරණේ ඉඳන් මනෝරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලොකු පුතා ඉස්සර පොඩි පුතා සුහත් සහ මතගුම පැලවත යක්කරාණි සහ දුව සඳුනේ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්න හදන්නේ ගල්පාත එච්.කේ.ඩී. ගාමන්ට් එක පැත්තට. ඒ පැත්තේ ඉන්නවා මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා විනීත චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි ඉරංගි, කාන්ති, චාන්දනි, හර්ෂණි. අම්මෝ මේ කට්ටිය එකතු කරගන්නවා. මම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ සඳ ලංකාවෙන් පූර්ණිමා සෙව්වන්දි ඉන්නවා මේ වෙලාවේ. ආවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මතගම පැත්තට ගිය නැත්තම් තරහ වෙයිනේ. ඒ නිසා මතගමින් නුවන්වත් එකතු කරගෙන අපි යල් අස්සර සිංදුවක් අහන්න. උදේ 10:24 ඔන්න වරද්දන් නැතුව ඔයා මේ පැත්තට එන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදේ 10 විනාඩි 36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හාට් බීට්
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට වගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න

උදේ 10යි විනාඩි 38යි වෙලාව. ඔයාව මතක් කරලා තියෙන WhatsApp එකට මැසේජ් එකක් දාලා තිනවා කියලා මම දන්නවා. පොඩ්ඩක් ඉන්න. ඊට කලින් ඔයාට පොඩ්ඩක් උදේ පාත්‍රෙම බනින්න තමයි මේ හදන්නේ. බනින්න නෙවෙයි, මේක අපේ දැනුවත් වෙන්න ඕන දෙයක්. ඔයා දන්නවනේ ඉතින් මේක හැම වෙලේම අර මන්තරයේ වගේ අපි කියන දෙයක්. ඒ තමයි දැන් මේ ලෝකෙම නෙවෙයි මේ රට ගොඩාක් ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මේ ඩෙංගු එක නේද? ඒක දන්නවා. දැන් මේ වෙනකොට සෑහෙන පිරිසක් මේ ඩෙංගු රෝගය නිසා දුක් විඳිනවා. ඉතින් මේ ගැන විශේෂ ඒ කියන්නේ සෞඛ්‍ය අංශ, එතකොට මේ හැම අංශයක්ම දැඩි අවධානයක් යොමු වෙලා තියෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි යන්නේ, කාල පරාසයක් නෙමෙයි යන්නේ. හැබැයි ඉතින් අපේ අවධානය තාම අපි යම් මට්ටමකට ඉහළ දක්වලා තියෙනවද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? හේතුව දැන් මම පොඩ්ඩක් මේ ඩෙංගු ගැන වාට කියන්නම්. 2026 මේ දක්වා, මේ 2026 මේ වර්ෂයේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් 53,000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඉන්නවා කියලා ඔන්න අපිට මේ වර්තා වලින් පේනවා. ඉතින් මේක අපි කලින් කතා කරනකොට 43,000, 44,000, 45,000 ඉක්මවලා තියෙනවා. ඔහොම අපි කතා කරගෙන ආවා. දැන් මේ වෙනකොට 53,000 ඉක්මවලා තියෙනවා කියලා කියන්නේ මේක තවමත් පාලනීය වීමක් වෙලා නැහැ කියන එක. අපිට තව දුරටත් පෙන්නුම් වෙනවා කියන එක. ඉතින් ජුනි මාසයේ පමණක් රෝගීන් 19,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒක මේ වසරේ මාසිකව වාර්තා වුණු ඉහළම අගය කියලාත් ඔන්න වාර්තාවල පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් එහෙම බලද්දී මේ මාසයේ ගොඩාක් ඩෙංගු රෝගෙන් හඳුනාගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දිනකට නව රෝගීන් 600-700ක් පමණ වාර්තා වෙනවා කියලා සෞඛ්‍ය බලධාරීන් පවසනවා. ඉතින් මේක වසංගතයක් මට්ටමක් දක්වා, මේක වසංගතයක් වගේ දුරදිග ගිහිල්ලා තියෙන වචනත් පැටලෙනවා. එච්චරටම මේක භයානකයි කියන නිසා. මොකද ඔයා හිතනවා ඔයාගේ ගෙදර, ඔයාගේ අවට පරිසර ඔයා සුද්ධ කරගෙන ඉන්නවා කියලා. හැබැයි ඔයා නොදැනුවත්ව දේවල් සිද්ධ වෙනවා. ඒ පුංචි ඉඩක වෙන්න පුළුවන් මේ ඩෙංගු මදුරුවට, මේ පුංචි මදුරුවට ඒක බෝ වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හැමදාම පිරිසිදු කරන්න, හැමදාම වත්තපිටිය පිරිසිදු කරන්න. එතකොට අපේ ඉන්න තැන, ඒ කියන්නේ ගෙදර විතරක් නෙවෙයි, දැන් ඔයා පාසලකට යනවා නම් ඔන්න ඔයාගේ පාසල පිරිසිදු කරගන්න ඕනේ. එතකොට අධ්‍යාපන ආයතන විශේෂයෙන්ම කියන්න ඕනේ, අධ්‍යාපන ආයතන පිරිසිදු කරගන්න ඕනේ. එතකොට මොනවා හරි කාර්යාල, ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. මේ හැම තැනක්ම එකා වගේ පිරිසිදු කරගත්තොත් තමයි මේක තවදුරටත් අපිට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දිනෙන් දින පැයෙන් පැය ඉහළ යනවා මිසක මේක තවදුරටත් පාලනය වීමක් තාම නැහැ. ඉතින් විශේෂයෙන්ම ගත්තාම බස්නාහිර පළාතෙන් කොළඹ ගම්පහ කළුතර මෙන්න වැඩියෙන් ඩෙංගු රෝගෙන් වාර්තා වෙනවා කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. ඉතින් එතකොට අපි වෛති වෙනවා මේක බස්නාහිර පළාතේ ඉන්න අය. ඉතින් ඒ නිසා තවදුරටත් මේක ගැන හිතන්න වෙනවා. දෙපාරක් තුන්පාරක් හතර පාරක් හරි මේ ගැන හිතලා ඔයා ඔයාගේ වත්ත පිටිය, ඒ වගේම ඔයාගේ අවසන හැම තැනක්ම සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් විශේෂයෙන්ම ඊයේ පොසොන් පොහොය තිබිච්ච නිසා දන්සල් රාශියක් දිවයින පුරාම පැවැත්තුණා. ඉතින් මේකෙන් දැන් එක එක දේවල්, ඒ කියන්නේ බීම දන්සලක් නම් බීම කෝපේ වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් දසලක් නම් අයිස්ක්‍රීම් මේ කාපු කොලේ වෙන්න පුළුවන්, ඒක ඔයා විසික් කරලා යගියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෝපේ විසික් කරලා ගියා වෙන්න පුළුවන්. හැබැයි අපි දන්සල් වැන්ද ටේපින ගත්තට වැඩක් නැහැ. අපි පරිසරයට ඒ දේවල් මුදා හැරියොත් ඔයා දන්නවා අපේ පස්සෙන් එන ඩෙංගු රෝගය තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා එහෙම කරන්න නැතුව දැන් නන්සල් දීපු මහත්වරුන්ට වෙනම දවසක් දාගෙන මේ දේවල් සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් වාට මම කියන්නේ ඔයා ගෙනියන දේ ආපහු ගේන්න, ඒවා නිසි තැන්වලේ බැහැර කරන්න. එතකොට අපිට මේක තවදුරටත් පාලනය කරගන්න, දැන් ලබන මාසේ හරි මේක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි, එහෙනම් ඒ ඩෙංගු ගැන කිව්වහම ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන දෙයක් නිසා මම එච්චර කියුවේ. හැබැයි ඉතින් අපිට මැසේජ් දෙකක් හරි මම කියවලා යනවා. දැරණියගලෙන් තරුෂි බස්නායක මැසේජ් එකක් දාලා තියෙනවා, හින්දි සෝන් එකක් දෙන්නකෝ අක්කේ කියලා. ඕකේ දෙන්නම්. ඒත් එක්කම සුබ උදෑසන, සුබ සන්ධ්‍යාවක්ලු. පුරුද්ද සුබ දවසක් ඔයාට. මාව සින්දුකට එකතු කරගන්න බරුදැල් පොළ LS ප්‍රනාන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ආවත් එකතු කරගන්න. රයිගම ඉඳන් සරච්චන්ද ඩයිස් ආවත් මැසේජ් එකක් දාලා තිනෝ, ආවත් එකතු කරගෙන අපි සින්දුකට ගිහිල්ලා හෙදා ගෙමු. හින්දි සින්දුවක් නෙල්ලුවේනේ මෙන්න හෙදත් අරුෂි. උදේ 10:43.

0: 93.7 Lakhana Radio ITN
1: උදේ 10යි විනාඩි 46යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
6: Beat.

උදේ 10යි විනාඩි 49යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්නේ පළවත නිෂ්පාදනය ගැන. සිරසිය දේශීය දෙයක් නිසා වට බයක් සැකයක් නැතුව පළවත නිෂ්පාදනය මිලදී ගැද පුළංකම තියෙනවා. ඉතින් කිරියාශද නිෂ්පාදනය ගැන කතා කරනකොට පළවත කිරිපිටියක වට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් මිලදී ගැන පුළංකම තියෙනවා. ඒ දෙකම පළවත අයිස්ක්‍රීම් බටර් ගිතෙල් මී කිරි මේ කියන හැම දෙයක්ම වට ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අන්න මිලදී ගැන පුළංකම තියෙනවා.

0: මම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට හාට්

10 විනාඩි 54යි වෙලාව. හාට් බීට් එක ඉන්න අපේ පළවෙනි පැය ඉවර වෙන්නයි යන්නේ. ආට පුළුවන්කම තියෙන දෙවෙනි පැයේදීත් මාත් එක්ක ඉන්න. මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකට කට්ටියක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මැසේජ් නම්බර් එක කියන්න කලින් ඔයාලට මම දෙයක් මතක් කරලා ඉන්නම්. ඒ තමයි ඔයාලට ඔන්න ගොඩ යන chance එකක් තියෙනවා. මෙගා පවර් ටිකට් එකෙන් රුපියල් 40ක් පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාලට පුළුවන්කම තියෙනවා සුපිරි ටැග් එක හිමිකාරියක් වෙන්න. දැන් යලිත් යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිරා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපිරි ටැග්ට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක එක දැන් ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ට ආට ඔල නිකන් නෙවෙයි ග්‍රෑන්ඩ් මෝටර රථයක් ග්‍රෑන්ඩ් සුපිරි මෝටර රථයක් දිනා ගන්නන්න පුළුවන්කම තියෙනවා. මේ හැමදේම කරන්නේ මෙගා පව ලොතරැයිය තුලින්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔන වාසනාවන්තෙක් ජයග්‍රහයෙක් ලක්ෂපතියෙක් වෙන්න. ඒකත් මතක් කරන ගම එනම් දෙවනි පැයේදී හම්බ වෙමු. මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 7 ට.

ITN ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන්

0: හඬ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවරු කළහයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑගක සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පොසුන් පොහෝ දින දියලි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කළ කණ්ඩායමක යතුරුපැදිකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නොටන් බීච් පොලිසිය විසින්. කොලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් 30 දෙනෙකු යතුරුපැදි 15කින් යුතු කණ්ඩායමක් ලෙස නොටන් බීච් හරහා ගාඩ් මෝරේ ලක්ෂපාන සහ ඇබන්ඩින් දියලි නැරඹීමට පැමිණ තිබෙනවා. යතුරුපැදි නතර කර ඒවා පරීක්ෂා කිරීමටයි නොටන් බීච් පොලිසිය කටයුතු කර ඇත්තේ. එහිදී 3 දෙනෙකු පලා ගොස් තිබෙනවා. යතුරුපැදිකරුවන් ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේදී ඒවා ධාවනය කළ තරුණීන්ට රියදුරු බලපත්‍ර නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ඒ අනුවම තරුණීන් 2 දෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ජර්මනියේ මව්වරුන් සහ දරුවන් සඳහා වන මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු මේ ගියේ පිරිසට ඇතුළත්. ඔවුන් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අතර 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මන් පොලිසිය පියවරගෙන ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ 10වල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: එකලහයි විනාඩි තුනයි.

11 විනාඩි 7යි වෙලාව. හත්බිට් අපි දෙවෙනි පැයද තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදි සද්දට මාරම වහගෙන ඉන්න පුළුවන්. මාව නැතත් හත්බිට් අහගෙන ඉන්න පුළුවන්. FM 93.5 FM 93.7 දවල් එක වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. ඔයා වැඩ කරන ගමන් ඉන්නකොට ඔයාට පාළුවක් හිතෙනවා නම්, එහෙම නැත්නම් කම්මැලි හිතෙනවා නම්, මහන්සි හිතෙනවා නම් ඔයාට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. 0.7 0.3 0.7 0.3 0.7 0.3 0.7 ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. ඔයා මම මතක් කරන්න පොරොන්දු වෙනවා. මැසේජ් කරපු කට්ටිය ගොඩවලාකින් කියන්න බැරි වෙච්ච නිසා මම ටග්ගාල දුවගිර යනවා වට්ස්ඇප් එක පැත්තට. ඒ පැත්තේ ඉන්නවා හරව් වලින් ඉරාෂෝන. ඉෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉෂානාව එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. සද්දට මලක්කඩ අහනවා කියලා තියෙනවා. දෙසිනි ලාභ කඩෙන් තමයි මැසේජ් එක එන්නේ. දෙසිනි දුවයි ඊට කොට කඩේ වැඩ කරන අයයි දරණීගල හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබ දවසක් ටිකිරි මැණිකේ කියලා තියෙනවා. මම ටිකිරි මැණිකේ. මට ටිකිරි මැණිකේ කියලා තමයි කියන්නේ. කවුද දන්නවද? කොරියාව ඉඳන් චින්තක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චාරු ඔයාගේ කැකිරි පැලන හිනාවන මරු කියලා තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒ හිනාව නේද? චාරු ඉන්නවා නම් හිනාව එතන, හිනාව තියෙනවා නම් චාරු එතන වගේ තමයි. මොනවා එකතු කරගන්න චින්තක මේ වෙලාවේ ගොඩක් ආදරෙන්. ස්තුතියි එහෙම කිව්වට. මම තරහ නැහැ. කොබහරි ඊට පස්සේ අපිට ඩ්‍රින්ක් වලින් මැසේජ් එකක් එනවා. ඒත් එක්කම රශ්මි ආවත් එකතු කරගන්නවා. හයි ගුඩ් මෝර්නින්. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා දුව දිෂ්මි තිනාරා මහත්තයා දිනේෂ්. එතකොට සුජීව දිනේෂ් සුජීව වෙන්න ඇති. පන්නලින් තර්ජී හනස් හසන්තික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉරේකා බණ්ඩාර හොයාවත් එකතු කරගන්න මහත්තයා ලසන්ත සංජීව ලක්මින් සස්මින් ගෙත්මින් ජනුකි මේ හැමෝමත් එකතු කරගන්න කියලා. ඉරේකා පූගොඩින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕකේ මං එකතු කරගන්නම්. අද දැරණියගල කට්ටිය වැඩි වගේනේ. දැරණියගල සද්දටම ලක්කඩ අහනෝ වගේ මට තේරෙදවා. දැරණියගලින් ගොඩාක් මැසේජ් එනවා. දැරණියගලින් නෙත්ම මැසේජ් එකක් දාලා තියෙනවා. මටයි මගේ වයිෆ්ට නෙත්මා නෙවේ, තව පොඩ්ඩෙන් පිරිමි කෙනෙක් ගෑනු නෙත්ම වෙන්න ඕනේ. මටයි මගේ වයිෆ්ටයි ලස්සට සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ මැසේජ් එක දැන් ආවෙ. ඉතින් කියව ගන්න වෙලාවක් නෑ නෝ. එනිසා කියවම්. මේ කටිය එකතු කරගෙන නම් අපි සින්දුකට යන්න හදන්නේ. සින්දු අතරමැදි ඔන්න මට මැසේජ් එකක් එහෙම දාලා තියන්න. ඒවට තරහ වෙන්නේ නෑ. 11:10

0: 11 විනාඩි 18යි.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: විසේකාරේ
1: මෙතන මගේ දරුවටවත් පවරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
2: මා මලේනේ කුයි බෝනින් ඉදින් නැහෙන් අඬනවා අඬනවා මෙත් මිනිහා හෙට් කළ දෙන්න කියලා මගුල එපා යනෝ ඔය. ආ මොකද කියන්නේ? අපේ සංගීත කොළොට කැමතිද?
3: චේටි මට දැන් ඔයාගේ ඌණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
4: ඕනේ නැන්. ඕනන්ගේ අම්බලංගුර.
5: මගේ චකවුස ගන්න හදන්න බා. මම දන්නවා අම්බලංගුර තමයි කියලා. මොකද අපි නංගි මේ වේස් මූණක් කියලා.
0: සතියේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

11 විනාඩි 25යි වෙලාව. හාඩ් බීට් අහගෙන ඉන්නේ. වාගේ මැසේජ් එක තාමත් මට එවෙ නැත. ගොනුවට පුලංකම තියෙනවා මේ පැදරේන හාඩ් බීට් අහන්න. ඒ වගේම කට්ටියක් එකතු කරගෙන ආදරය කරන අය, ගෙදර අය වෙන්න පුළුවන්, වැඩ කරන අය වැඩ කරන අය වෙන්න පුළුවන්, වැඩ කරන තැන කට්ටිය වෙන්න පුළුවන්. එමු නැත්නම් යාළුව වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක් එක්ක. ඔනමාවත් එකතු කරගෙන ආට හාඩ් බීට් අහන්න පුලංකම තියෙනවා. 0705 93 5 93 7 0705 93 5 93 4 තමයි ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න ඕනේ. WhatsApp එකට යන්න කලින් ඔයාට මතක් කරන්න තියෙනවා පළවත නිෂ්පාදන ගැන. පළවත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකකින් අතර අංක 1 එකවා දන්නවා. ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගෙතෙල්, මී කිරි මේ ඕනම ක්‍රියාශීල නිෂ්පාදනයක් ගන්න ගියත් ඔබ මතක තියාගන්න පළවත්ත කියන නමින්ම ඒ දේවල් මිලදී ගන්න. මොකද අංක එකටම අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. වගේම මේ කර්මාන්ත ශාලාවත් එකවා දන්නවද? කිරිගොවින් 2000කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න ඔබට ඒ හරහා අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔන්නාගේ ක්‍රියාශිත නිෂ්පාදන ගැන නිෂ්පාදන කඩෙන් ගන්න යනකොට ඔන්න මතක ඇතුව පළවත නිෂ්පාදනම ගන්න. ඒකෙන් අර වගේ ප්‍රයෝජනයක් වෙනවා වගේම ඔයා ගන්න ස්වභාවික දෙයක්, දේශීය දෙයක්. ඉතින් ඔයාට බයක් සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඔන්න පෝෂණය අතින් ගුණත් උසස් දෙයක් ගන්න නිසා බයක් නැතුව ඔයාට පළවත නිෂ්පාදන තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යමු බලන්න WhatsApp එක පැත්තට. කවුද අපිට මැසේජ් කරලා තියෙන්නේ බලන්න. සුබම සුබ දවසක් වේවා කියලා කොටිකාවත් චන්දි මාතමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුනි තිමිර පුන්සදී යුවෙන්දි මේ කට්ටිය වගේම මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. මලබේ සුරංග චතුරංග චම්පික නිරෝධ මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ අනුර ඉන්න පුස්සල්ලා වේදන් ලකඩ අපි තහගෙන ඉන්නවා කියලා තියෙන බාලසන සින්දුකට එකතු කරගන්න කියලා කිරිබත් ගොඩින් උපුල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ, ආවත් එකතු කරගන්නවා. මම නිශාන්ත වික්‍රමසිංහ පිළිම තලාව. මේ මැසේජ් එක දාලා තියෙන විදිහට මම කියවන්න කියලා හිතුවා. එකම වගේ නේ කියවන්නේ. අපිට දෙන ලස්සන සින්දුවක් එකතු කරගන්න වයිෆ් ප්‍රියන්ති. පුතා යසින්දු දුව අමීෂා කියලා තියෙනවා. ඕකේ, ආවත් එකතු කරගන්න මේ වෙලාවේ. හිඳ සිංදුවක් දෙන්නේ කියලා අයිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔහොම බහගෙන ඉන්න දිගටම ලක්හඬ හත්බිට හැගෙන ඉන්න අපි හිඳ සිංදුවක් අහබු. ඊට පස්සේ හෝමගමින් මැසේජ් එකක් එවලා තියෙනවා. අගේ අපිවත් එකතු කරගන්න කියලා. එයත් තිල්ලන්නේ හිඳ සිංදුවක්ම තමයි. හිඳ සිංදුවල ගොඩක් ආසයිනේ. අපි අහමු හිඳ සිංදුවක්. කොහොම වෙයින ඒත් එකම ඉතාලිය පැත්තට ගියේ නැති වුණොත් එහෙම යා තරහ වෙයිනේ. ඉතාලිය පැත්තෙන් ඔන්න මෙන්ඩි සාවත් එකතු කරගන්න එක මං අපි යනවා. එහෙනම් ලස්සන සින්දුවකට මේ සින්දුවෙන් පස්සේ හයිත් මං එන්නම්. ඔන්න ඔයාට කියන්නේ මැසේජ් එකක් දාලා නැත්තම් ඔන්න මැසේජ් එකක් දාලා තියන්න. 0705 93 5 93 7 මගේ වට්ස්ඇප් මැසේජ් නම්බර් එක.

0: 11 විනාඩි 35යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
1: sama anugrahaya
2: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaruwe kumanna adumama tanna 01176479579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන මොමදී ඉස්සල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

ඩීබී බැංකුව. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: එකොළහයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

11 විනාඩි 43 වෙලාව 11:44 වෙන ගොඩක් ළඟයි. මට හචින් යන්න තේරෙව මං හිතන්නේ කට්ටිය බලදෙවි කෝ එයාලගේ නම් කිව්වේ නැහෙනි කියලා. ඒ නිසා මට බයිනවද කොහෙද? මට හචින් යන්නේ නෝ. ඒ නිසා ඩග්ගල් සින්දුවක් දෙදත් හදලා ආයි දුවගෙන ආවා කට්ටිය මතක් කරන්න ඕන නිසා. ඔය මැසේජ් එකක් දෙන්නේ නැත්තම් මනුවට තාමත් වෙලාව තියෙනවා. අපි 12ට නම් යනවා. ගියතයි එනවා. ඒ උනාට ඉතින් 12ට අපි නිවුස් එකට යන්න ඕන නිසා මාට පුළංකව තියෙනවා 12ට කලින් මේ පැත්තට එන්න. මැසේජ් එකක් දාන්න පුළංකව තියෙනවා WhatsApp එකට. 07:03-93537. 07:03-93537 තමයි මගේ WhatsApp message number එක. මාට පුළංකව තියෙනවා වැඩ කරන අතරමඟදී ඉන්නකොට බස් එක යනවා වෙන්න පුළුවන්. ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්. දන්සල් හිම වැඳලා මහන්සි අරිනවා වෙන්න පුළන්නේ ගෙදර. ඔය ඕනම කෙනෙක් දෙන්න පුළුවන් මාත් එක හඩ් බිට අහන්න. ඒ වගේ මට මැසේජ් දාලා තියෙනවා. ඒ කටියෝ මතක් කරන්න තමයි ආවේ. ලස්සන දහවලක් හැමෝටම. මම ගොඩකවල වැල්කෙනියායේ ඉඳන් AP රවීන්ද්‍ර මගේ පවුලේ දුව පුතා සැම් අතුළු සමත් ජුඩි ඉන්දික අතුළු පවුලේ සමත් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔකේ ආව එකතු කරගන්නවා. අවිසාවෙල පැත්තට යන්න හදන්නේ හොටෙල් ස්පයිසිකින් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ. අපේ බොස් සන්දීප, සුනිල් අංකල්, බාබු ආදරයට ගොදු කියන්නේ. සුදු ඇන්ටි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ඔන්න ෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්ෂ්මන් ඉන්නවා බඩපතින්දා. තමරා, නිෂානි, චේතනා, එතකොට තේජාවර, එතකොට භාග්‍ය, අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ සුරන්යා මගේ හොඳම යාළුව මහේෂිවත් එක්ක එකතු කරගෙන අකි සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. වැඩක ආදරෙන් එකතු කරගන්නවා. මාතලේට යන හදන්නේ කුමාරිව හම්බ වෙන්න. නයනී, ගෞවිනි, සුභාෂිනී මේ කටිය එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ. අදත් අපි ඉන්නවා කියලා දෙනවා. පළවත් ඇග්‍රි වර්ක්ෂොප් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කීර්ති, ලහිරුලාල්, ප්‍රදීප්, නාමල්, එතකොට සුගත, රූපේ, නලින්ද, චානක ඇතුළු වැඩකෙන සීලු දෙනාම ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ මහරගම ඕපල් එක පැත්තට යම් බලන්න. ඩිලංක, රසික, චානිතු, පසිඳු, චමෝත්, එතකොට ගයාන්, සිරිවංස, ගාමිණී, ලසිත, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, එතකොට චන්ද්‍රානි, ඉරේෂා, නයනී, මේ හැමෝම එකතු කරගන්න කියලා ওই මැසේජ් එකේ තියෙනවා. ගොඩක් උස්ම ගත්තේ ඒ තරම් මැසේජ් එකක් දාලා තියෙන ඔපෆෂන් එකේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ කටිය එකතු කරගෙන අපි සින්දුවකට ගිහිල්ලා එහෙනම් ගෙමු. ඔය මැසේජ් එකක් එහෙම දාලා තියෙනවද? නැත්නම් ඉතින් අපිට තරහ වෙන්න වෙනවා. අපි දෙන්න තරහ වෙන්නේ නැතුව ඔය මැසේජ් එකක් දාලා තියන්න. 07:03-93537 මගේ WhatsApp message number එක. 11:47.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනේ දැනගත්තොත් ඒකටත් මට බනි.
2: විශ්වරම සුදු කියන්නේ මට ඔයගෙන මතක් කරන්න බනි.
1: මං ගිහලා තේකක් හදාගන්න. ඔයා දවසම වැඩ කරාම.
3: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: ඔයා නිකම්ම ඕකේ කරලා. කිසිම දෙයක් චෙක් කරන්න. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
1: ආදී මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
4: එහෙනම් දැන් කාගේද වැරද්ද?
1: නිකිනිගේ.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනෙක තනි වෙලා.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
3: එකොළහයි විනාඩි 52යි දැන්.

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

එකලහයි විනාඩි 53 කියන්නේ ආ දන්නවා අපිට ඊළඟට ප්‍රවෘත්ති වලට යන්න තියෙනවා අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඊට කලින් ඉතින් මම මේ පැත්තට ආවා ඔයාට වටින දෙයක් කියන්න. ආගේ වාසනාව ඔන්න වාසනාව දොර ඇරලා බලනවා කියනවනේ. දැන් එක කතාවට නැතුව ඔන්න දොර ඇරලා ඔයාගේ අත ළඟටම එන්න හදන්නේ. මෙගා පව ලොතරැයියක් ගමුද? කුංචි රුපියල් 40ක් වියදම් කරපු හේතුව ඔයා ඊට වඩා දේවල් එදිනෙදා වියදම් කරන බොරු දේවල් වලට එහෙම නැතුව ඔන්න වැඩ කරති දෙයකට වියදම් කරනවා නම් ආට පුළුවන්කම තියෙනවා මෙගා පව ලොතරැයියක් ගන්න. හැමදාම එතකොට ආට පුළුවන් ජයග්‍රහීක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඔන්න දැන් වාර්තාව අලුත් කරමින් ලොතරැයිය දිනා ගන්න පුළුවන්. දැවැන්තම මෙගා සුපිරි තෑගට අමතරව කෝටික පව සුපිරි තෑගක්, එතකොට දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටරත්යක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකකින්වත් නෙවෙයි, ඔන්නයා මෙගා පව ලොතරැයියක් ගත්තොත් මේකේද හැමදේම වාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දෙකම යන්න කලින් මතක් කරන පැල්පත නිෂ්පාදන ගැන අපි හැමෝම කතා කරන කිරියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි මේකේ හැමදේම වාගන්නේ පැල්වත්ත කියලා නම්. එහෙම ගන්නකොට අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරු වෙනව විතරක් නෙවෙයි, ඒ හරහා කිරිගොවි 10,000කට අධික සංඛ්‍යාවක් අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වාට පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධනෝත, ඒ කියන්නේ පැලවත නිෂ්පාදන මිලදී ගත්තොත්, ඉතින් කිරියාශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්නකොට ඔන්න ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. පැල්වත්ත නබ අමතක කරන්න එපා හොඳේ. එහෙනම් අපි ප්‍රවෘත්ති අහලා මේ පැත්තට එමු. මන් නැති චිකේ මට මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ට මැසේජ් එකක් එවවන ඔයා ගොඩ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: ඩීසල් සහ පෙට්‍රල් මිල පහලට. ඩෙංගු තවත් දරුණු වෙයි. රෝගීන් 54,000 ඉක්මවයි. ජූලි 6න් ඇරඹෙන ජාතික බදු සතිය. ජනපති තන්ත්‍රි මලේදී පොසොන් ආගමික වතාවත්වල. උතුරේ සෞඛ්‍ය නැංවීමට ඇමති නලින්දගෙන් විශේෂ ව්‍යාපෘතියක්. පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන්ට එල්ල කළ ප්‍රහාරවලින් 28 ජීවිතක්ෂයට.

0: ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑතන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පේවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. එහි නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 382ක්. මෙවසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000 ඉක්මවා තිබෙනවා. වර්ෂාධික කාලගුණය සමග ඩෙංගු රෝගී අධිවසංගතයක් ලෙස පැතිර යාමේ අවධානමක් මතු වුණා. මේ වර්ෂයේ මෙවැනි වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ දිනෙදී පමණක් ඩෙංගු රෝගීන් 1,030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10 ඉක්මවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඩෙංගු වෛරසයේ දෙවැනි ප්‍රභේදය සීග්‍රෙන් පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. රෝගීන්ගේ 75%කට ආසාදනය වී ඇත්තේ එම වෛරසයයි. මෙවැනි විට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළා.
1: සාමාන්‍යයෙන් පෙර දිමුණු 750ක පමණ සාමාන්‍ය අගෙන් දැන් මේ වන විට 950-1017 වගේ සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. සුළු ප්‍රමාණයක වැඩිවීමක් පෙන්눔 කරනවා.
2: පසුගිය වසරට සාපේක්ෂව මේ ප්‍රමාණය වැඩි වෙලාද? මේකේ මොකද්ද ඔබතුමාලා දකින්නේ?
1: ප්‍රබලත්වය කියලා ගත්තොත් ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් තියෙනවා. ඒ හතරෙන් ගිය වසර 2-3 තුළ වැඩිපුරම ඩෙංගු වෛරස 3 කියන ප්‍රභේදය තමයි මූලික වෙලා තිබුණේ. මේ වසරේ ඩෙංගු වෛරස 2 කියන එක තමයි MRI එකෙන් ලැබිච්ච වාර්තාවල් අනුව පෙන්눔 කරන්නේ. 75%ක් පමණ රෝගීන්ගේ දක්නට ලැබෙන්නේ ඩෙංගු වෛරස 2 කියන එක. මේ වසරේ ඩෙංගු වෛරස 3 කියන එක අභිබව ඩෙංගු වෛරස 2 කියන එක මත වෙලා තිබෙනවා. අද දවසේ වෙනකොට ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වෙන තත්ත්වය ගත්තොත් එහෙම මේ වන විට 54,189ක් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. ඊයේ දින 1030ක් වාර්තා දෙනවා පහුගිය 24 තුරදී ඩෙංගු මදුරුවන් බෝ වෙන සාන තිබුණොත් එහෙම ඉදිරියේදීත් මේ රෝගීන් සංඛ්‍යාව එන්නෙන්නම වැඩි වීමට හැකියාව තිබෙනවා. මේ වන විට මරණ 31ක් වාර්තා වෙලා තිබෙන්නේ. අද දින සිට ඉදිරියට දින දවස් 3-4ත් පහුගිය දින වගේම ඩෙංගු වර්ධන වැඩසටහන තවදුරටත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
0: මේ අතර ඩෙංගු රෝග මර්ධනය සඳහා ස්ථිර විසඳුමක් ලෙස වොල්පිචියා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය

0: නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම් ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: මේ වන විට දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණ යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, මහජනතාව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදී ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගෙන අවස්ථා කීපයකම ඩෙංගු මර්ධන ජාතික වටසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. මේක අතරින් නරකයි. ඉදිරි දින කීපයේදී තවත් මේ ඩෙංගු මදුරන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙල දියත් කරන්නට ඒකට සමහර තැන්වල නඩු පවරනවා, අවවාද කරනවා, මේ සියලු දේවල් කරනවා. මොකද ජනතාවගේ අපි ඉල්ලන්නේ ඒකට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙන කියන එක. ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර පසුබිමකම තියෙනවා. සිරසාරසුමක් හැටියට වෝල්බෙච්චියා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා අවුරුදු එකහමාරක් ඇතුළත රුපියල් මිලියන 800ක් ඒ වෙනුවෙන් අපි යොදවන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව 50%ක දරනවා. තවත් ව්‍යාපෘති කීපයකුත් එනවා සිරසාරව මේ ඩෙංගු ප්‍රශ්නෙට උත්තරයක් හොයා දෙන්න.
0: ලබන මාස 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ජාතික බදු සතියක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. බදු ගෙවන්නන් හමායාම වෙනුවට ඔවුන් ස්වේච්ඡාවෙන් බදු ගෙවන්න බවට පත් කිරීම මූලික අරමුණක්. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ජාතික බදු සතිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා පැහැදිලි කළා.
2: ජාතික බදු ශක්ති නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇත්තටම මේ ජාතික බදු ශක්ති බදු සතිය 2026 ජූලි මාස 6 වෙනිදා සිට 2026 ජූලි මාස 10 වෙනිදා දක්වා මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ජාතික බදු සතියට අදාළ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක තුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාස 6 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. මේ වැඩසටහනේ මූලික අරමුණ බවට පරිවර්තත් වෙන්නේ බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම තුළින් ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම සඳහා මූලික අරමුණ ඇතුවයි අපි මේ බදු සතිය ක්‍රියාත්මක කරන්නේ.
0: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බදු ප්‍රතිපත්ති හා මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: මේකදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ බදු අනුකූලතාවය වැඩි කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම. බදු ගෙවන්නන් ස්වේච්ඡාවෙන් බදු ගෙවන මට්ටමට පත් කිරීම සඳහා අවශ්‍ය වන පෙළඹවීමක් කිරීම තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බදු ගෙවන්නන් අඹායම වෙනුවට ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් නිර්මාණය කිරීම මේකෙදී ප්‍රධාන වශයෙන්ම අපි මේ මාව කරගෙන තියෙන්නේ මේ බදු ශක්ති කියන වැඩසටහන යටතේ.
0: අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ වඩවියේ අවිරතා හේතුවෙන් අද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි අය සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. ලබන මාස 7 වෙනිදා රාත්‍රී 12 දක්වා එම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වන බවයි අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සඳහන් කළේ. විශාල පිරිසක් එකවර ඔන්ලයින් ඔස්සේ අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ වෙබ් අඩවිටි පිවිස සේවත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ අවිරතාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොසොන් පොහොය වෙනුවෙන් සංවිධාන කළ ආගමික වැඩසටහන සඳහා ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය එක් වුණා. 2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව ආලෝක පූජාවක් පැවැත්වුණේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී. ඊට ජනාධිපතිවරයා සහභාගී වුණා. තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විදුලි ආලෝකය දැල්වමින් ආලෝක පූජාව ආරම්භ කළා. ඒ තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ පූජ්‍ය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඊට සමගාමීව මල් පහන් පෙරහැර සහ බෝධිපති ගී ප්‍රසංගයක්ද පැවැත්ුණා. මෙහිදී අමාත්‍ය මහාචාර්ය හිනතුම සුනිලසිරි මහතා මෙලෙස අදහස් පළ කළා.
4: සොළොස් කලාවම පිරලා තිබෙන පූර්ණ චන්ද්‍රයා මුළු ලංකාවටම ආශිර්වාදයක්. පොසොන් සඳහා සලකන්නේ අපි ශිෂ්ටාචාරයේ සංකේතයක් හැටියට. එදා අනුරාධපුරයේ මේ උදා වුණු ප්‍රඥාව තමයි අපට මඟ කිව්වේ, අපට භාෂාවක් ලබා දුන්නේ, ශිෂ්ට සම්පන්න ජාතියක් ඇවතුම් පැවතුම් ලබා දුන්නේ. ඒ වගේම අටලොස් ශිල්ප ශ්‍රේණියක් ඇවිල්ලා කර්මාන්ත ලබා දුන්නේ. ඒ නිසා අපේ සියලු මූලයන් මේ උතුම් අනුරාධපුරයත් එක්කයි බැඳිලා තිබෙන්නේ.
0: මේ අතර බෙල්ලම්විල අනුබුදු වන්දනා පොසොන් කලාපයේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමසූරගේ ප්‍රධානත්වයෙන්. පොසොන් පොහේ වෙනුවෙන් බොරලැස් ගඹුව නගර සභාවයි මෙම පොසොන් කලාපය සංවිධාන කළේ. බෙල්ලම්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය විහාරාධිපති පූජ්‍ය බෙල්ලම්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදක සුහද පිළිසඳරක නිරත වුණා. අනතුරුව ආගමික වතාවත් නිරත වූ අග්‍රාමාත්‍යවරිය ආශිර්වාද ලබා ගත්තා. අනුබුදු වන්දනා පොසොන් කලාපයේ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කරමින් පොසොන් කලාපයේ විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරිය එක්වේ ඉන්පසුවයි. දහම් පාසල් දරුවන් ඉදිරිපත් කළ භක්ති ගීති ප්‍රසංගය නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා විශේෂ ප්‍රගති සමාලෝචනය සහ සැලසුම් සාකච්ඡාවකට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වුණා. උතුරේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව නව පරිච්ඡේදයට ගෙන යමින් තවත් පුළුල් නවීකරණයකට ලක් කර විධිමත් සහ කාර්යක්ෂම කිරීමට ඒකාබද්ධ සැලැස්මක් වෙනුවෙන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. උතුරේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමයි අපේක්ෂාව. සාකච්ඡාවට අමාත්‍ය රාමලිංගන චන්ද්‍රසේකරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතුරු පිරිසක් සහභාගී වුණා. උතුරු පළාතේ ශික්ෂණ රෝහල, දිස්ත්‍රික් මහරෝහලේ මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන මුහුණදෙන අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කරනවා. යාපනය, කිල්ලොච්චිය, මුලතිව, බණ්ඩාරම සහ වවුනියාව දිස්ත්‍රික්වල පිහිටි රෝහල් විධිමත් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දැන්ට ක්‍රියාත්මක ව්‍යාපති, ඉදිරි ව්‍යාපති සහ වැඩසටහන්වල තිරසර භාවයේ සහතික කිරීම මෙන්ම සෞඛ්‍ය සේවාවේ ජාතික සහ පළාත් ඉලක්ක සපුරා ගැනීමේ කරුණු පිළිබඳවද සාකච්ඡා කළා. එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ සෑම පුරවැසියෙක්ටම ඔවුන් ජීවත් වන භූගෝලීය ප්‍රදේශයේ කුමක් වත් සමාන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බවයි. මෙරට ආබාධ සහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමේදී මතුවන ගැටලු හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැතුණා. එදී වයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ දිනන්න තමවිට මහතා මෙලෙස අදහස් පළ කළා.
5: විශේෂයෙන්ම මේ වැඩසටහන ආබාධිත තරුණයන්ට ආදායම් සහ රැකියා අවස්ථාවන් වැඩි කිරීම සහ ඒ සඳහා සේවා පහසුකම් ලබා දීමට අවශ්‍ය යෝග්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙනම අපේ රටේ තියෙන සිස්ටම් එකට පැරලල් යන විතර එහෙම නැත්නම් වෙනස්ව යන තවත් වැඩසටහනක් නෙමෙයි. ඒ තියෙන ක්‍රමවේදයන් ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වැඩ කටයුතු. මෙහිදී විශේෂයෙන්ම වෙළඳපොළට ගැළපෙන කුසලතා පුහුණුව, ඒ වගේම පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම, සමාගම් එක්ක එකහු වෙලා දැනට මාකට් එකට අවශ්‍ය වෙන විදිහේ පාඨමාලා සකස් කිරීම වගේ කටයුතු අපි කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ආබාධිත සහිත පුද්ගලයන් සහ තරුණයන්ට ව්‍යාපාරයක් සහ ඒව සඳහා කරගෙන අවශ්‍ය වෙන මූලික මූල්‍ය දැනුම ලබා දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි උපදේශනය, කලමනාකරණය, අලෙවිකරණය මේ වගේ දේවල් ගැනත් ඔවුන්ට දැනුවත් කිරීම, පුහුණු වීම කරනවා.
0: බුත්තල පොලිස් බල ප්‍රදේශයේ සිදු යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවා ලැබුවා. ප්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කෙරුණේ මොණ්ඩාගල දිස්ත්‍රික් මහරෝහල්ටයි. බුත්තල ඔකම්පිටිය මාර්ගයේදී යතුරුපැදියන් මාර්ගයෙන් ඉවතට පැන පාලන ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. ඉන් තුවා ලැබුවේ මොණ්ඩාගල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්. බුත්තල පොලිසිය විමර්ශන සිදු කරනවා. මේ අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමට තේකියා සුරකුම් මගුතර වැඩසටහන ක්‍රියාත්මකයි. විඤ්ඤාණ කුලවරිය දහවනේ සහ මහමක ගමන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමයි එහිදී සිදුවන්නේ. එක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. පොසොන් පොහොය දින දියලි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කළ කණ්ඩායමක යතුරුපැදිකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ නොටන්බ්‍රිජ් පොලිසිය විසින් කොලියාපිටිය ප්‍රදේශයේ 15 තරුණයන් 30 දෙනෙකු යතුරුපැදි 15කින් යුත් කණ්ඩායමක් ලෙස නොටන්බ්‍රිජ් හරහා ගාඩ්මෝර් මරේ ලක්ෂපාන සහ ඇබන් දියලි නැරඹීමට පැමිණ තිබෙනවා. යතුරුපැදි නතර කර ඒවා පරීක්ෂා කිරීමටයි නොටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කර ඇත්තේ. එහිදී 3 දෙනෙකු පලා ගොස් තිබෙනවා. යතුරුපැදිකරුවන් ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේදී ඒවා ධාවනය කළ තරුණයන්ට රියදුරු බලපත්‍ර නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ඒ අනුව තරුණයන් 3 දෙනා අත්අඩංගුවට ගැනුණා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හබර්න පොලිසිය සහ කොට්ටාස අපරාධ විමර්ශන අංශයෙන් දහරින් සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 245ක් සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මැදිරිගිරි පොලිස් වසමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගේ සිදු කළ ප්‍රශ්නකිරීමවලදී හෙළ උතුරුතුරු මත අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. විදේශයක සැඟව සිටින මධ්‍යම ජාවාරම්කරුවෙකු සමග ඔවුන් සම්බන්ධතා පත්වන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දෙරටේ දේශ සීමාව පිහිටි ඉලක්ක වෙතයි පාකිස්තානයේ මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ. ගුවන් ප්‍රහාරවලට අමතරව පාකිස්තානය පාපල හමුදාව දියුමු කර තිබෙනවා. ගුවන් ප්‍රහාරයෙන් පමණක් සාමාන්‍ය වශයෙන් 28 දෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේකේ පිරිස අතරට කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළත්. ප්‍රහාරවලින් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තලිබාන් සංවිධානය සඳහන් කරන්නේ පාකිස්තානයේ සිවිල් නිවාසවලට පහර දී ඇති බවයි. ඇෆ්ගනිස්තානයේ පක්ටිකා සහ කුනාර පළාත්වල සටන්කාමී සැංව සිටි ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව පාකිස්තානයේ නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. පන්දුවර 20 කාන්තා ලෝක කුසලකර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම අතරයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ කෙරෙනවා. මෙම තරගයේ පැවැත්වෙන්නේ ද ඕවල් ක්‍රීඩාංගණයේදී. සොෆි මොලින්නියුක්ස් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙවනවා. හේලි මැතිව්ස් නායකත්වය ලබා දෙන්නේ කොදෙව් කාන්තා කණ්ඩායමටයි. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම පන්වාර 20 කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල ඩීසල් සහ පෙට්‍රල් මිල 15ට. ඩෙංගු තවත් දරුණු වෙයි. රෝගීන් 54,000 ඉක්මවයි. ජූලි 6න් ඇරඹෙන ජාතික බදු සතිය. ජනපති තන්ත්‍රිමලයේදී පොසොන් ආගමික වතාවත්වල. උතුරේ සෞඛ්‍ය නැගවීමට ඇමති නලින්දගෙන් විශේෂ ව්‍යාපෘතියක්. පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ එල්ල කළ ප්‍රහාරවලින් 28ක් ජීවිතක්ෂය. ලක්නේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු 1ට බලාපොරොත්තු වන. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
6: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින්. ඔබ වෙනුවෙන්
7: ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍යංශ පවසනවා. මේ තත්ත්වය හමුවේ ඇතැම් රෝහල්වල ධාරිතාවයටත් බලපෑම් එල්ල වෙමින් පැවතීම හේතුවෙන් ඩෙංගු පාලන සටනට ජනතාව වඩාත් සක්‍රීයව දායක විය යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. එන්න එන්නම රෝගීන් ඉහළ යමින් පවතින පසුබිමක එම තත්ත්වය පාලනය කර ගැනීම පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. එවනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුත්තුකුඩ මහතාව. මුත්තුකුඩ මහත්මයා, අද වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම පිළිබඳව තිබෙන නවතම වාර්තා මොනවද?
8: මේ දිනවල ලංකාවේ දිස්ත්‍රික් ගණනාවක ඩෙංගු රෝගයේ අධික සංඛ්‍යාවක් බලපත් වීම පවතිනවා. විශේෂයෙන්ම පහුගිය දිනවල රෝගීන් වාර්තායේම සැලකිලි මට්ටමක වැඩිවීමක් අපිට දැක්කන්න ලැබුණා. මේ වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් 30ක් පමණ මියගොස් තිබෙනවා. ඒ වගේම රෝගීන් 54,000කට ආසන සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් වැඩිවීම පදනම් බලපෑම අපිට දැක්කන්න ලැබෙන්නේ. මේ වට රෝහල්වල දායිතය තික්මන මට්ටම රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. මේ නිසා හැකි තරම් ඔබට රෝග ලක්ෂණ පවතිනම් හැකි ක්‍රමයක ප්‍රතිකාර ලබා ගන්න ඔය රෝගියේ දරුණුවම රෝහල්ගත කිරීමට මේ වන රෝහල්වල දායිතය තික්ම ගොස් තිබෙන නිසා යම් අපහසුතාවකට පත් වීමට ඉඩ තිබෙනවා.
7: ඩෙංගු රෝගය පාලනය කරගන්න දිවයින පුරාම විශේෂ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවනේ. මේ වෙද්දි එම වැඩසටහන් වල පවතින ප්‍රගතිය කොහොමද? කොපමණ පරීක්ෂා කිරීම කරලා තියෙනවද?
8: පසුගිය මාසයේ පුරාවටම නිවාස දිවෙන පුරා නිවාස 85,000 ආසන සංඛ්‍යාවක් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කණ්ඩායම විසින් පරීක්ෂාවට භාජනය කර තිබුණා. මෙහිදී නිවාස 7,188කට අධික සංඛ්‍යාවක මදුරු කීටයන් බෝවන ආකාරය තමයි අපිට දක්නට ලැබුණේ. ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ග 6,000කට අධික සංඛ්‍යාවක් ගෙන තියෙන මේ තැන්වල විරුද්ධව
7: පොබදින තත්ත්වයේ හමුවේ මේ වෙලාවේ ඔබතුමා ජනතාවට ලබා දෙන පණිවිඩය මොකක්ද?
8: ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමති මම ඩෙංගු මර්ධනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෝ රාජ්‍ය ආයතනයක තනි වගකීමක් නොවේ. සියලුම ජනතාව මේ සඳහා සහභාගී විය යුතුයි. ඔවුන්ගේ පූර්ණ සක්‍රීය දායකත්වය ඩෙංගු මර්ධනය සඳහා ලබා දිය යුතුයි. එම නිසා අපි ඔබ සමගම ඉල්ලා සිටිනවා මදුරු කීටයන් බෝවන ස්ථාන නැත්නම් ජලය එක්රසන ස්ථාන ඔබ නිවසාවට හෝ කාර්යාලයට පවතිනම් ඒ සියල්ල පිරිසිදු කර මදුරුවන් බෝවන නොවන තරම් බල ඔබගේ පරිශ්‍රය පත් කරගන්න. යම් කිසි හේකින් මදුරු කීටයන් බෝවන ස්ථාන හමු වුවොත් අකමැත්තෙන් වුවත් සෞඛ්‍යංශවල සිදුවෙනවා ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට.
7: ඩෙංගු රෝගය පිළිබඳව දවසින් දවස වාර්තා වන සංඛ්‍යා දත්ත දැඩි අවධානය යොමු කළ යුතු තත්ත්වයකයි පවතින්නේ. එම නිසා මෙහි අවධානම සැබෑ ලෙස අවබෝධ කරගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම කඩිනමින් පාලනය කර ගැනීමයි වැදගත් වෙන්නේ. එබැවින් ඩෙංගු මදුරුවන්ගෙන් ජීවිත රැකගන්න ඔබ අවට පරිසරයේ වතුර එක්රස්වන තැන් තිබේදැයි නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:23යි.

0: දවල් 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
3: FM 93.5 FM 93.7 Lakhana Radio.

දවල් 12යි විනාඩි 32යි වෙලාව. කට්ටිය එහෙනම් හොඳට ප්‍රවෘත්ති එහෙ වහලා සින්දු දෙකත් අහලා මේ පැත්තට ආව නේද? මම දන්නවා නේද ඉතින් අනිත් පැත්තට අපිට මැසේජ් ගොඩාක් දාලා තියෙනවා. මං ඒජික බල බල හිටියා කාවද දැන් මුලින්ම කියන්නේ කියලා. ඔන්න දැන් මැසේජ් එක කියන්න තමයි හදන්නේ. තාමත් වෙලාව තියෙනවා. ඉතින් ඔයා මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔන්න මැසේජ් එකක් දාන්න පුළුවන්. 0705 93 5 93 7 0705 93 5 93 7 WhatsApp එකට මැසේජ් එකක් දාලා ආඩ පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න. වරුණිව මතක් කරන්න තමයි හදන්නේ. කළුතර කටුකුරුන්ද වැඩ කරන අපේ ගෲප් එකේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නේ කියලා උමා ගාමන්ටගෙන් තමයි මැසේජ් එක එන්නේ. කුමාරි රංජනී, ශාමලී, නිරෝෂා, දිනුෂා, චන්ද්‍රිකා, ලක්ෂණන් හැමෝමයි මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ස්තුතියි ගොඩාක්. ඉරවාසේ හැයල් කටියපත් එකතු කරගෙන පුසොන් කලාපයක් තියෙනවලු බලන්න එන්නලු. මං ඒකේ චුට්ටක් බැලුවේ මොකද්ද කියලා. බලමු කරේද පුලාගුණ තනිවාරෙන් එන්න. පිළියන්දලින් යවින් මැසේජ් එකක් දාලා තියෙනවා. මාවත් එකතු කරගන්නවා. පොල්ගහවල ස්ටේෂන් එකේ සනා කේඩල්ස් එකෙන් අපිව මේ වෙලාව යහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රසාද් රාජවංශමාලි සද්දෙටම ලක්කර අහනවා කියලා පොල්ගහවලින් තුෂාරි මැසේජ් එකක් දාලා තියෙනවා. තවඩ සද්ද වැඩි කරගෙන සනා කේඩල්ස් එකේ කට්ටිය අහමු නේද ලක්කර. කැන්ටින් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. ඕකේ කට්ටියම එකතු කරගන්නවා. දරණී ගල අනුරාය ඇතුළු ඩුබායි අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට සින්දුවක් දෙන්න චාරුවක් එමන් බෙන්තරින් කුෂී මැසේජ් එකක් දාලා තියෙන්නේ. HKD ගමන් එක පැත්තට යන හදන්නේ. මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියා, නිරංගි, කාන්ති, එතකොට චාන්දනි, හර්ෂණී කටියුම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. මේ කටියුම එකතු කරගෙන අපි යන්නේ එහෙනම් සින්දුවකට. නවල් 12යි විනාඩි 35යි. ඔන්න මැසේජ් එකක් දාලා තියන්න. 0705 93 5 93 7 අපේ WhatsApp message number එකට දවල් එක වෙන්න කලින්.

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් 12 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: Lakhana Radio ITN

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකන දවල් එකේ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාම් ජාම්.

0: මගේ කේන්දරය බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ
1: නැහැ. ජහො මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරේ කළ මේ වගේ වැඩ කරනවද?
0: පොඩි මොලිය අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහනේ
2: නේ. විසේකාරේ
0: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
3: අනේ උඹ දන්න මගුල තමයි බං. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
2: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: දවල් 12:48 දැන්.

0: FM 93.7 Lakhana Radio ITN
1: Dekya Sureke Mumakatota Clean Sri Lanka Wedasatahana Yatate Kriyaatmaka Wana Jaathika Marga Arakshawa Pilibanda Sisum Danuwat Kirime Dekya Me Langa Wedasatahana
2: Juli Palamonada Kappetipola Mahavidyalaya Ampara
3: Samvidhanaya Clean Sri Lanka Lekam Kadralya ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුර

දොළහයි විනාඩි පනස් හයයි කියන වෙලාව හර්බිට් එක අදට මට යන්න වෙලාව හරි කියන එක හෙටත් ඉතින් හර්බිට්වට හඳ පුළුවන් උදේ 10 ඉඳන් 1 වෙනකම්ම දැන් එකට මං ගිහම චාමියන ලස්සන සින්දු ටිකක් අරගෙන අර පුළුවන්කම තියනවා හවස 4 වෙනකම්ම ඕල් ටයිම් බීට්ස් විත් චාමිය අහන්න යන්න කලින් කීප දෙනෙක් එකතු කරගෙනම යන්න කියලා හිතුවා SR ඔටෝ පේන්ට් එකේ කටියෝ මේ වෙලාව එකතු කරගන්නවා යාලා අපි වහගෙන ඉනවා කියලා තියෙනවා Shehara hoyawa ekathu karaganna gaman JJ fashion eke hamoma ekathu karagannuwa Shevon nethikama nisal Rashmi me katiya wat ekathu karagada ehenam mama yannada Heda thena heartbeat tahanda adara mangege gennan oyata subha dawasak Mama Charu

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙක අපව

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vila Pasurikai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග් එකට අමතරව රුපියල් කෝටියක පවර්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ග්‍රීක බැඳුම් කරමින් දී ගැනීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට පාඩු සැදු කිරීමේ චෝදනාව මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කර්මල් මහතාට එරෙහිව පවර ඇති නඩුව ඇසීමට අධිකරණ බලයක් තිබේද යන සම්බන්ධයෙන් නියෝගය ජූලි මාස 13 වෙනිදා තෙක් කල් තිබීමට ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරා තිබූ මෙම නඩුව ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය හමුවේ අද කැඳු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා. 2018 වසරේදී අධිකරණ සංවිධාන සංශෝධිත 53 පිහිටුව ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ හමුවේ මෙම නඩුව විභාගයට ගෙත නොහැකි බවට නීතිමය කරුණු දක්වමින් අජිත් නිවාඩ් කර්මල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා වාචිකව කරුණු දක්වා තිබෙනවා. මෙම කරුණු වලට අමතරව ප්‍රතිවිරෝධයේ අල්ලස් කොමිසම ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ හමුවේ ගොනු කළා. විත්තීය පාර්ශ්වය විසින් ඊට ප්‍රතිවිරෝධතා වාචිකව ගොනු කර තිබෙනවා. ලිඛිත දේශන ලබන දෙවෙනිදාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කෙරුණා.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: වෙනසිලාවේ භූමිකම්පා දෙකෙන් සුන්බුන් අතර සිරුවන් ගලවා ගැනීමේ සහ අතුරුදන්වන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. සහන කණ්ඩායම් මෙවැනි විටත් සුන්බුන් ඉවත් කරමින් අතුරුදන්වන් සෙවීමේ කටයුතුවල නිරත වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. 50,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් බව සහන කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා. භූමිකම්පා දෙකෙන් මියගිය සංඛ්‍යාව 1,700කට අධිකයි. ලකුණ මීළඟ පැවති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු දොර

ආජමාහිමරි ආජමාහිමරි කිව්වම ඇයිතමමන් නැත්ති කියලද බැලුවේ. ඔනාව දවල් එකයි වෙනට කොළහයි වෙලාව. ජීවිතේ ඉගෙන ගන්න ඕන පාඩමක් තමයි අත්හරින්න ඕන වෙලාව මොකක්ද කියලා හරිටම තෝරගන්න එක. ඒක ආදරණීය බැඳීමක් යහළුකමක් වෙන්න පුළුවන්. ඒ කොතනකද වුණත් ඔයාට නොකරපෙන දෙයක් අසීමාන්තිකව ඉවසන්නේ ඉවසන්න මොකද වෙන්නේ? ඔයාට ඔයාව නැති වෙන්න පුළුවන්. ඔයා තුළ ඉන්න ඔයාගේ අනන්‍යතාවය, ඔයාව අනෙකාගේ වෙනස් වෙන පුංචි පුංචි විශේෂ ගුණාංග ටික ටිකෙන් ටික ටිකෙන් ටික වා නොදැනුවත්වම නැති වෙලා යන්න පුළුවන්. අන්තිමේදී ඔයා කියන කෙනා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා හිස් බෙලි කඩුවක් වගේ ශරීර කූඩුවක් විතරක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඒක භයානකයිනේ නේද? එතනට යන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් අත ඉඳන් අත්හැරියුතු මොකද්ද මොහොත කියලා හරියටම තේරුම් ගන්න. ඒක ටිකක් අමාරුයි කියලා හිතේ. හැබැයි උත්සාහ කළොතින් බැරි වෙන්නේ නැහැ. හරි. අද දෙනම් හවස 4 වෙනකන් මාව හංගින් ඉන්න පුළුවන්. ඕල් ටයිම් වෙට් සෙට් චාමි පටන් ගන්න තියෙන්නේ 0.7 0.3 0.95 0.7. අදත් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවද? ඒකටත් like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් බැරිකමක් නෑ මං හිතන්නේ. සින්දුවක් අහලා අපි ආපහු මේ පැත්තට එන්න. ඒකයි විනාඩි 13යි.

0: Wakanda Radio ITN.
1: පසරු එකයි වෙනද 16යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: දෙයියන්ගේ මගේ හිතයි.
4: අයියේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
5: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකාරින්ද කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
3: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
6: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තඩු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනවා නිකන් කිරි කොයියා වගේ. කියලා
3: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: රඩියෝ ITN
1: පසරු එකයි වෙනට වෙසි එකයි.
2: නොතරයියේ පෙරලි කරන MLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑගි දෙන එකම නොතරයිය.

0: RBB Bank.
1: లుక్కయ్య మారే వెడని ఊని దొక్కి వాడి మడ మెమరీ లోస్ కీలా
2: మెమరీ లోస్ కౌన్ డాక్టర్ యాదు సున్నది
1: మమ్మ కిరికి పుణ్య అయ్యా సీని వెడని ముకు తత్తపై విడకరనే అయ్యా మాట
2: సుప్రీ డాక్టర్ ని డాక్టర్ హరియటం కీల తీయరాలి
0: ఇనా వెవి సింధు అన్న FM 93.5 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
0: සම අනුග්‍රහය.
3: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: දිනේ ගහන මත්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
0: All time beats with

දවල් එක පහු වෙලා වෙනාටි විසිතු නයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතයි අපේ මැසෙජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් ඔයාට මැසෙජ් එකක් එවන්න පුළුවන් කියලා මං කියවන පටන් ගනි දෙවනේද ප්‍රෝග්‍රෑම් එක. බලමුද කවුදද මුලින්ම මැසෙජ් එක එවලා තියෙන්නේ කියලා. අපි කොහොලේ ගෙදර හරිද නම කිව්වා. නෙස්ලන්ඩ් කමෙන්ටිකෙන් ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා නිරෝෂ තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. සබතව සක්ෂාමි වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තක එපු මැසේජ් එක පිරිඳ පුතාලා දුවලා එකතු කරගන්නවා. තැන්කියු මැසේජ් එකක් එව්වට. චාමි පස්වන් දහසකට අය බොහෝ වේවා කියලා තියෙනවා. අය බොහෝ වේවා. පොල් ගහවල තුෂාරි සහ මන්ද අද අලුත් එක්කෙනෙක් මාව අහනවා කියලා තියෙනවා. පොල් ගහවල දුම්රියපල සමා කැටස්සකේ ප්‍රසාත් රාජවංශ මල්ලි හයි. අතේ දන්තිකට මිතින් අපි තමයි ඈ FM 99.5 99.7 ලක්කර ටියුන් කරලා දිගටම අහගෙන ඉන්න ඕනේ. හරිද? අන්න ප්‍රසාත් අතේ ඉඳන් ඔයා අයිති අපි අහනවා කියන විශ්වාසය අපේ තියෙනවා ඉතින්. චාමි අද මම පටන් ගත්තෙම මං ආසම සින්දුවකින් කියලා තියෙනවා. සජානී ගැන අහගෙන හිටියා නේද? Thank you. අජමහියෝ අසම සින්දුවක් නේද? මාත් ආසයි. ප්‍රියන්ත කොයටලින් Wi-Fi කාන්තිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ ග්ලෝබල් අපරල්ලකේ අනෝමා ජාන්ති මතු නති ප්‍රියන්ත සෙනෙහලතා සුම්රා ශහනා මහිඩ්ස වසන්ති ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුද කියලා මේ මගෙන් අහලා තියෙන. අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ඊළඟට. ඊට පස්සේ ශශානි හරිනේ නම ඔයාවත් එකතු කරගන්නම්. ඔයා පිටපැතරේ තැන්කියු මැසේජ් එකක් කියවුවද අලුත් යාළුවෙක් මං හිතන්නේ. ඔයා දිගටම අපිව හංගින්න ඕනේ. හරිය 1:25

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN
1: දවල් 1යි වෙනාඩි 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත Overtime beats with Chami

0: සම්හර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එක පහු වෙලා විනාඩි 34යි වෙලාව. 0.7 0.3 93.5 93.7 එයාගේ මැසේජ් නම්බර් එක. සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. නම මොකද්ද කියලා මට මේ හොයාගන්න බැරි. ඒකයි මට කනගාටු. හරි හොයාගත්තා. හොමගම සුසිත්කා ආයතනයේ දමයන්තේ නුරාෂා ගෙහනේ නැතිමී විහන්සා එකතු කරගන්න. මීට පස්සේ මැසේජ් එක වෙනකොට නම් ටිකක් එවන්න එක ළඟ හොඳ. අයිබෝවන් ලස්සන සින්දුවක් අපිටත් ඕනේ. ජා ඇල ඇන් ඉරෝෂනි සහ පවුලයව එකතු කරගන්න. ගණ මුල්ලගේ ඩොමර්සියක්කා කාන්ති කැගලෙන් චන්දි සිල්වා ටීච ඉස්රුමල්ලේ මනලකා ගොනේ යාල් ඔක්කුමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන. වනේ බොහෝ ගස් ජාති ඇත්තේය. එහෙත් සුවද සඳුන් දුර්ලභයි. ඒ වගේම මිනිසුත් බොහෝමයක් ඉන්නවා. නමුත් යහපත් සත්පුරුෂයන් දුර්ලභයි. සහතික ඇත්ත කතාවක් නේද? එහෙම මිනිසුන් හොයාගෙන ආශ්‍රය කරන්න වටිනවා. අපිවත් එකතු කරගන්නා කී SR ඔටෝ පේන්ට් කුබ් නැගල සජිත් රශ්මින දෙමුතුස එක ලස්සන සිද්ධා ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. Thank you message එකක් එවුවට. චාමි කොහොමද කි මාත් ඉන්නවා කියලා දෙනවා. ධර්ණය කියලා තරෝෂි බස්නායක මොකද මේ කියන්නේ? දවසක් හන්දාවක මං අහසෙන් ප්‍රශ්නයක් අහුවා. වලාකුළු කොහොමද මෙච්චර සැහැල්ලුවෙන් ඉන්නේ? හැල්ලු නොවී ඉන්න තරමට මිනිස්සු හරි සැහැල්ලුයි කියලා අහස මට උත්තර දුන්නා. ඒක හරි ලස්සනයිනේ. හැල්ලු නොවී ඉන්න තරමට මිනිස්සු හරි සැහැල්ලුයි. කවුරු නිසා ඔය හැල්ලුට ලක් වෙන්න එපා. එතකොට ජීවිතේ බර වෙනවනේ. වලාකුළක් වගේ සැහැල්ලුවට ඉන්න නම් හැල්ලුට ලක් වෙන්න එපා. ඒක හරි ලස්සන පෝස්ට් එකක්. Thank you.

0: අසරු එකයේ විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තන යායක

පස්සරු එකයේ වෙනටේ 43 වෙලාව. අද ගොඩක් බිසි මට පේන්නේ. දවස් තුනක දිග නිවාඩුවක් තිබුණනේ. ඒක නිසා සැහැන බිසි වගේ මට මැසේජස් වලින් තේරෙනවා ඒක. ධර්ණීගල පැත්තට යන්නයි හදන්නේ. දෙසිනි ලාප කඩේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දෙසිනි දුවයි පිනෝ නවයයි. හරිද? මම කිව්වා කටේ වැඩ කරන අයයි තරණයකල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තැන්කියු මැසේජ් එකක් එව්වට. අයිබෝන් ලක්කඩ ආයුෂ බොහෝ වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ. චාමර හිත නිවන සුදුරු නවාතන ඔල් ටයිම් බෙට්සෙත් චාමි ඔයවහගන්න කියලා තියෙනවා. තනුවත් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අපිවත් සින්දුකට එකතු කරගන්න මහත්තයා ජූඩ් අය කුමාර පුතා මිනෝල් දුව දෙසනි මං අනුෂා කංචුක්කුලියෙන් ලස්සන හිනාවක් වට තියෙන කියලා තියෙනවා. මං ඉතක මැසේජ් එකේ කොටසක් කියලානේ. චාමි සතුටින් ඉන්නවා කියලා තියෙනවා. දුමි තැන්කියු මැසේජ් එක කැවුවට කොහෙන්ද කියලා නෑ හැබැයි. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින්. මාපලගම පියල්ජේ. පියල් පියල් පියල් පියල් කියලා සින්දුවක් මට අහන්න ලැබුණ දවසට පියල් මං අනිවාර්යෙන් ඔයාගේ නමින් සින්දුවක් අහන්න දෙනවා. කඩගාටුට කරුණාව නම් මට තම පියල් පියල් පියල් කියන සින්දුවක් අහගන්න බැරි වෙච්ච එක යනේ. ඒකට පෙම් බැන්ද සිත් බැන්ද සිද්ධාන්ත දෙන්නම්. කාරි නෑ නේ සඳ.

0: 7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩි 49යි වෙලාව 0.7.3 93.5 93.7 එවලා තියෙන messages messenger පස්සේ අපි බලමු

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: මේ ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සේ

0: ප්‍රේමත් කලාපන
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය එකයි විනාඩි 54යි බලාව සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන දේවල් සිද්ධ වෙනකොට ඔයා මානසිකව කඩාගෙන වැටෙනන් ඉන්නේ මේ වෙලාවේ මම ඔයාට යෝජනා කරන ස්පොන්ජ් එකක් වෙන්නේ නැතිව ෆිල්ට් එකක් වෙන්න try කරන්න කියලා ස්පොන්ජ් එකක් මුකද කරන්නේ යාට ලැබෙන හැමදේම යා උරා ගන්න ඔයා තෙත බරිත වෙනව වේදනාවෙන් මෘදුම් කනවා ඒත් කමන්නේ අල්ලගෙන ඉන්නවා හද ෆිල්ට් එකක් හැම නෙවෙයි එයා එයාට ගැළපෙන දේ විතරක් ෆිල්ටර් කරලා අනිත් දේවල් ටික අයින් කරලා දානවා ඒකෙන සහ හිත රිදෙන හිත බින්දන දේවල් වගේ ජීවිතෙත් අනන්තවත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහර දේවල් අපේ පාලනයෙන් තොරයිනේ. ඒ දේවල් අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් බාර ගන්න ඇඟේ වද්ද ගන්න එපා. මිනිස්සුන්ගේ වචන වාගේ ඇඟේ වදින් නැත්තම් ඇයිවා හිතේ වද්දගෙන රිදුම් දිදි ඉන්නේ? හිතේ වද්ද ගන්නත් එපා ඒ වචන. ඔයාට හදන්න දෙයක් තියෙනවා නම් ඒකේ දෙයක් අරගෙන හදන එක වෙනම දෙයක්. හැබැයි ඒ මත්තෙම ගිහින් ගිහින් ගිහින් සෑහෙන දුර ගිහින් නේද? හිතරිද්දගෙන ඔය තරම් කනස්සල්ලෙන් දුකෙන් ඉන්න මං හිතන්නේ හේතුවක් නෑ ඔයාට. දවස නාස්ති කරගන්න එපා කොහෙවත් ඉන්න මිනිස්සු නිසා හොඳේ? චාමි ගුඩ් ආෆ්ටර්නූන්. කොහොමද ඔයාට ගෙලහලා තියෙනවා? මං හඳින් 28 වෙනිදා මගේ එකම නංගිගේ බර්ත්ඩේ එක තිබුණා කියලා තියෙනවා. එයා ඉන්නේ අබුදාබි වල. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා කියන්න කියලා තියෙන්නේ. අයියා පාලිත අක්කලා දෙන නිලන්ති, නිරංජලා, නතාෂා එනෝක තමයි මට රාගමින් මැසේජ් එක එවලා තියෙන්නේ. මගේ හඳින් මෙයාට විශ් කරන්න උවමනාවලා තියෙනවා. හැපි බර්ත්ඩේ කියලා අපි ආතරෙන් විශ් කළා කියලා එයාට කියන්නේ. එයා සම්මත අහගෙනත්ද හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්නේ. සුබ දවසක් වේවා කියලා එමෙලේ ගමන්ට් එකෙන් අපිට මැසේජ් එකක් කියලා තියෙන ලස්සන පෝස්ට් එකක් තියෙනවා. ඒ පෝස්ට් එක කියන්න වෙලාව මදි. ඉක්මන් ටිකමද කියලා ඉවර කරන්න බෑනේ අනේ සමහර වටිනා කියන දේවල්. ඒ පෝස්ට් එක මම හැම තියාගෙන යනවා ඊළඟ පැයට. ඊළඟ පැය මුල්ම මැසේජ් එක මේක හොඳේ. හිතරිද්ද ගන්න හැම නෙවෙයි. එකයි විනාඩි 56යි.

0: පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මාස 18 වෙනිදා කැඳවන ලෙස බස්සාහිර පළාත සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා. ඒ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. දයසිරි ජයසේකර මහතා සිය අභියාචනය තුලින් කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම නඩුවේ අවසාන නියෝගයේ සහ සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකළ බවයි. කොළඹ දිසා අධිකරණය මේ තීරණය අභියෝග ලක් කරමින් දයසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත සිවිල් අභියාචන අධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා කිරීම වළක්වාලෙමින් ඒ සභාපති නිමසේපද සිල්වා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම අභියාචනය ගොනු කෙරුණා. ඩොලර් බිලියනයක වංචාව සිදු කිරීමේ වර්ධන චීනයේ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකුට අමෙරිකා අධිකරණයක් වසර 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. මෙම ව්‍යාපාරික 2017 වසරේදී චීනින් පලා ගොස් අමෙරිකාවට පැමිණ ඇති බවයි අනාවරණය වුණේ. එහිදී ඔහු චීන කමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් වංචනික ලෙස මුදල් ඉපීම සහ මුදල් විශුද්ධීකරණය යන චෝදනාවලට ඔහු වරදකරු කළ බවටයි අධිකරණයේදී සනාථ වුණේ. ලකන මිලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි වෙනට නවයයි වෙලාව බෙන්ඩුවයි හතයි බෙන්ඩුවයි තුනයි අනුතුනයි පහය අනුතුනයි හතට තව පුරා පයක්කොට මැසජැකවන්න පුළුවන්කමක් තියෙන මේ පැහරුණ හම පෑ දෙකක් තියෙනවා. එතකොට FM 93.5 93.7 ලක්කඩ හංගිල ගමන් ඔයාට පුළුවන් නේද ලක්කඩ Facebook page එක පැතර පොඩ්ඩක් රවමගේ ලෙන්ඩ ඔය ඕන තරම් යන්නේ යාමයන් යන්න ලක්කඩ Facebook page එකට ඔල්ටම් බෙඩ් සෙට් චාමිය අද අපේ පෝස්ට් එකක් තියෙන අර ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ අතරේ මං ආවර මං මට සම්බන්ධයි මැසේජ් එකක් තියාගත්තනේ කියන්න පටන් ගරම් මං අයියේ මැසේජ් එක කියන්න නැතුව ඒක දිගයි කියලා මේ පැට අරන් එන්නම් කියලා පොරොන්දුවක් කනේ. ජවාතා කියාවෝ නිබහනා පදයක එම සින්දු තියනනේ පොරොන්දු අකුණුත් එක ඉෂ්ට කරන්න ඕනේ කියලා නේද. පිළන්දල පැතර යන්න MLA ගාමන්ටකෙන් ලලිත් සර් සිසිර සර් තරජමිස් කුමාරි අක්කා ගීතාක රම්ය අක්කා ලක්මාලි ප්‍රසාත වරුණ රමණී රෝෂිණී මල්ෂා ඇසුරු වශයෙන් නොනෙද තිරින සහ ශ්‍රියානී වාසනා රුක්ෂානී රක්ෂා මට මතකයි දැන් ඔයාලගේ නම් ටිකත් තව ඉන්න මැෂින් අශය සිසරයිය අනුෂ්ක තැන්කිය මැසජ් එකක් එව්වට වටින්නේ ඔයා එපු පෝස්ට් එක මම එක කියන්නම්. ඉවසීම කටුක වුණත් එහි අවසානය සෑම විටම සුන්දරයි. සමාව දීම මෝඩකමක් විදිහට පෙනුනත් ඒක අපේම හිතට සනසීම ලබා දෙනවා. නිහඬව ඉන්න එක දුර්වලකමක් නෙවෙයි. සමහර අවස්ථාවල ඒක හොඳම පිළිතුරක්. සමහර දේවල් ඉවසීමෙන් සමාවෙන් සහ නිහඬකමින් ජය ගන්න පුළුවන්. ඔය කතාවට තව දෙයක් එකතු කරනවා නම් හුඟක් වෙලාවට අපේ මිනිස්සු කැමති තමන් හරි තමන් ඇත්ත කියලා හිතන් ඉන්න දේම අහන්නනේ. එයාලා ඇත්ත සැබෑ ස්වරූපය දරගන්න උවමනාවක් නැහැ. තමන් පිළිගෙන ඉන්නවනේ ඇත්ත කියලා යම් කිසි දෙයක්. ඒ දේ ස්ථිර කරගන්න අවශ්‍ය වෙන කරුණු කාරණා විතරයි හුඟක් මිනිස්සු එකතු කරගන්න බලන්නේ. එහෙම වුණාම ඉතින් ඇත්තට කලකිරෙනවා. අදත් හගදිනා කියලා මේ මැසේජ් එක රයිගුමින් සරස්සන්ද ඩයස් ආගේ මැසේජ් එක. ඊට පස්සේ හයි ශාමි යමි ප්‍රඩක්ට්ස් පොතු පිටියෙන් අපිත් අහගෙන ඉන්න කියලා සමන්ත මැසේජ් එකක් කියලා තියෙනවා. චාමි අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් ද මාතිවලින් ගාතමි ඔයාට අහන්න දෙන්න. හයි අකි මාතිනෝ ඇම් චානු ෆ්‍රොම් රත්තොට. දන්සලක් තිබුණා කියලා මට කිව්වා නේද? ඒක කල්ලිම පටන් ගන්න තියෙන අදහස මටනේ කිව්වේ. වැඩේ සාර්ථකයි නේ. ජය වෙන්න ඕනේ. අපේ ලස්සන සින්දුවක් අහමු. Thank you message එකක් කියවට. ලස්සන දවසක් ශාමී මම පොබොදුපුර රමණී විජේ කුමාරි. අනුරාධපුරාව නැත්ත පොසොන් එකට කියලා අහලා තියෙනවා. නෑ නිති මංගිය වැටනේ ඇහුනේ. සින්දුහන්නක දෙන්න කියලා තියෙනවා. දහියාගමු සුගනි ටැක්ස් එකේ සුභාෂිනී නංගී ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ හැමෝම එකතු කරගන්නම්. මොකද්ද මේ කියන්නේ? ඉඩක් ලැබුණොත් ආය දවසක පුරුදු තනකදි හමු වෙමු. සිතින් විතරක් වැළඳගෙන අපි මතක එකම තනි වෙමු. යන්න කලින් ඉතින් ඩෙංගක වෙනත වාගෙම හිනහෙමු. හැකි උනෝතින් යලිත භවයක අතරමග වෙන්නම වෙමු කියලා පෝස්ට් එකක් කියවලා තියෙනවා. ලස්සනයි ඉතින්. හවස දෙකයි විනාඩි 12යි.

0: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි පළමුවනදා කැපිටිපොල මහාවිද්‍යාලය අම්පාර.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍යම තිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතුට. රීදා වායි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයේ වෙනාට වෙස තුනයි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
0: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විදී ලස්සන සිින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන්.

හවස දෙකයි වෙනට වෙසේ හයයි වෙලාව. දැන් ගෙදරදී මාට පොල් තෙල් හදාගන්න පුළුවන් ලේසි පහසු ක්‍රමයක් තියෙනවා. එකට ඩෝමා හෝම් ඔයිල් මේක එකක් විතරක් ප්‍රමාණවත් වෙනවා. වෙළඳ පොල් තෙල් වෙනුවට සහ වට සමහර කෑම වර්ග වලට සමහර බෙහෙත් වර්ග වලට උමනා වෙන රත කජු කජෝ සූර්යකාන්ත වටක අප කොහොඹ එඬරු වලින් තෙල් හදාගන්න උමනාවක් වුණොත් ඩෝමා හෝම් ඔයිල් මේකෙන් තෙල් ටික හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මිල රුපියල් 8000යි නේ සම්පූර්ණයෙන්ම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. 0117 679 579 ට කෝල් එකක් අරගෙන ඔයාලට තව වැඩි විස්තර දැන කියාගන්නත් පුළුවන්. ඔය අතරේ සිරි කුමාර මහත්මයා මට මැසේජ් එකක් එවලා තියෙනවා. සිත ගන්න දෙන්නම්. සුබ දවසක් අපේ තින්නවා සත්තට මහගෙන බොත්තලින් චමින්ද වගේ මැසේජ් එක. හංසිකා අනෝෂා ගාමිණි මහත්තයා, ඉෂාන් ජීවරාණේ, චමෝදි යූටි මහත්තයා, ශානිකා වයිෆින් වශ්‍යෝමිකා කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධාක් අහමුවා. හින්දි සිඳුවක් ඕන කියලා තියෙන හැම දෙන්නම් හොඳේ දැන් නෙමේ තව ටිකකින්. හරිද? ගිනිගත් හේන තපල් කාර්යාලයේ අපිත් අහගෙන වැඩ. උඩතනිය මහත්මයා රමිලා මිස් සංගීතය එකතු කරගන්නවා කියලා මංජුල හේමන්ත එපු මැසේජ් එක. ඊට පස්සේ තරුෂිනේ දවා කැමති සින්ද දුන්න එක ගන්නේ දවා කියන්නේ. Thank you. අපිටත් සින්දුවක් දෙන්න. මේ මැසේජ් එක කාගෙන්ද? ඉරේකා බණ්ඩාර, මහත්තයා ලසන්ත, සංජීව ලක්වින්, සස්මින්, ගෙට්මින්, ජනෝකි පූගුරින් තමයි මැසේජ් එක එවලා තියන්නේ. ඔය කියනවා, මේ වසන්තය නොවුවත් මා හදේ මල් කිනිති බරවේ, නුඹ සිඹින මාලිකා නැතුවත් මල් හිනා මා වතෙහි පිබිදේ. ඔබ මවාතුන් ලෝකයක මා ජීවිතයේ අරතක් දකි. නිතුපියා සැනහෙන්න සදහට නුඹම පමණක් මට ඇති. හරි ලස්සනයි නේ පද, ලස්සනට ලියන්න. ඒ ලියන ලස්සන නිර්මාණ චාමිට එවන්න. මං ඉතින් ඒ වගේ ඉන්න තමා. හවස දෙකයි වෙනද 28යි.

0: හවස දෙකයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඕල්ට

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සයා

0: වේමත් කලා
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි විනාඩි 43යි වෙලාව 2026 වර්ෂයේ මේ ගතවෙච්ච මාස 6 ඇතුළේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000 ඉක්මවනවා. මේක සංඛ්‍යාත්මකව ගත්තම 54,000 කියන එක ලොකුයි තමයි. හැබැයි මේ මිනිස්සු කියලා දැනගත්තාමනේ මේ 54,000 නිකන් කජවැට කොසට නෙවෙයිනේ. මේ 54,000 කියන්නේ කාගේරි අම්මෙක් තාත්තෙක් දරුවෙක් සැමියෙක් බිරිඳක් නේද? කාගේම හරි පවුලක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඒ ප්‍රශ්නේ ඔයාගේ පවුලට ඇති නොවන විදිහට ඩෙංගු රෝගය වැළඳීමේ තියෙන ඉඩකඩ අවම කරලා නැති කරලා දාන්න මහන්සි වෙන්න. ඒක ටිකක් කම්මැලි. ඒක ටිකක් අපහසුයි වගේ තේරෙනවා. සාමාන්‍යයෙන් අස් කරනවා කියන දේට හුඟක් අය කැමති නෑනේ. පුළුවන් තරම් ගොඩ ගහගෙන ඉන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න තැනක ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා අවත පරිශ්‍රය පිරිසිදුව තියාගන්න එක වටිනවා. මොකද සමහර කැමති නැන්නේ ඔය මල් වගා කරන සමහරු ඉන්නවා හරි අකමැති. මල් පෝච්චක් එහෙට මෙහෙට කරනවටවත් කැමති නැහැ. හැබැයි එහෙම ඉන්න ඔයාට මං කියන්නේ සමහර ශාක පත්‍රවල අර ගොටු හැඩේ තියෙන ශාක පත්‍රවල පවා මතුරුවෝ බෝ වෙනවා. ඒක ඩෙංගු පරීක්ෂා කරන පරීක්ෂකරුන වෙලා ඔබට කියනකම් බලන් ඉන්නේ නැතිව ඒ පැල උදේ නැගිටට පස්සේ වැස්ස නැත්තම් ගිහිල්ලා බලන්න. ඊයේ රෑ වැහලා ඒ ගස්වල ඒ ශාකවල ශාක පාත්‍රවල වතුර රැඳිලා තියෙනවද? ඒව අයින් කරලා දාන්න. ඒ ගස් ඔයාට අයින් කරන්න හිත නැත්නම්. එතකොට තව පොල් කටු තියෙනවා. තැඹිලි කොඹ තියෙනවා. මේ දේවල් වත්ත පිටේ ඕන තරම් ඇති. ඔයාට ඇවිදින්න වෙලාවක් නැහැ තමයි ගෙදර ඉන්නවත් වෙලාවක් නැහැ නෑනේ කියලා කියන ඔයාට මම මේ කියන්නේ. හැබැයි ඩෙංගු වලට ඔය සමාවට කාරණා වැඩක් නැහැ. හැදුනට පස්සේ දුක් වෙලා වැඩකුත් නැහැ. අනේ අපිටත් හැදුනට බලන්න ඉතින් කොච්චරවත් නේද කියලා එහෙම මැසිවිලි නගන්න කලින් මම මේ කියන්නේ ඩෙංගු වලින් ඒ අවධානයෙන් මිදෙන්න ඔබට කල හැකි පුංචි පියවර ටික හරියට ඉටු කරන්න. මොකද පුංචි මතුරෙක්ට පුළුවන් ඔයාව කර උඩක මෙනියක් කරන්න. එක සහල්ලෝට ගන්න එපා. හවස දෙකයි විනාඩි 45යි.

0: නාකන්ද රේඩියෝ ITN
1: හවස 2 විනාඩි 53යි.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: හවස 2:54 වෙලාව. සුබ දවසක් ශාමේ. අද අපි අයිස්ක්‍රීම් දවසක් දෙනවා කියලා තියෙනවා බණ්ඩාරගම පැත්තේ. මතක් කරගෙන කොහෙද කියලා. ප්‍රියා, ඔයාගේ මැසේජ් එක ගොඩක් අය උතන ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝටම ජයන් ජය වෙන්න ඕනේ. පින්සෙත් 15 වේවා තව තවත්. වැඩ ලස්සනට කරගෙන යන්න. සුබ දවසක් වේවා ශාමේ. අපිත් වහන් ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩා සින්දුව අහන්න දෙන්නම්. මෙහිදි හඬක් හිතවත් බවක් දනවන හඬක් නමයි චාමිකා. ලස්සනයි ලස්සනයි ස්තුතියි. වාදුවේ රූපසෙන සහ සුනන්දනේ ආතරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කොහොමද නැන්කි මම පින්නවලින් චන්දි සින්දුවකට පුතා මහත්තයා සමින්දව එකතු කරගන්න කියලා තියෙනවා. චන්දි thank you message එක කෙවුවට. එසර් ඔටෝ පේන්ට් කරුණා කළ සජිත් රශ්මින දෙමුතුසව එකතු කරගන්න කියලා තියෙනවා. හසිත් නේද? හසිත සර්වත් මතක් කරන්න කියලා තියෙනවා. Thank you message එකට. සුබ සන්ධ්‍යාවක් වේවා අපි දෙන්නවා. කවුද ඔයා? ඔයා ඉජේ අනුර පුස්සල්ලාවෙන් අපි සින්දා කහමු. සුබ දවසක් වේවා ශාමි. සින්දුවක් ඕනේ මාතලේ පැත්තෙන් මේ message එක කුමාරයන පුතුගොල්ල නායනේ ගාමිණී සුභාෂිණී වැකතු කරගත්ත ඔන්න. ඊට පස්සේ මත පහත පැත්තට යනවා. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර් පුජපතා පහක අවිෂ්ක එකතු කරගත්තා. චාමි සුබ සන්ධ්‍යාවක්. ඔයත් අපි හැමෝම කැමති ලස්සන හින්දි සින්දුවක් තියෙනවා කියලා කියනවා. මුචේ තුම්සේ මොහබ්බත්. මම බලන්නම් සින්දුව. එක පාට මට මතකෙන් නම් ආවේ නෑ හැම කිව්වහම. හොරණ මහින්ද කුමාර, මාලා තමයන්ති, උදාරා චාමින්දි, ගගනි, ආශින් සනී, වඳුරබ මාබොටුවනින්, ඉසුරු මත ෂන් රසික, රත්කමින් සුදත් සෙල්ව, මහේෂ්ව එකතු කරගන්නවා. එකතු කරගෙන මේ සින්දු වහන්න දෙන්නද රූපතරම් ස්ථාන.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.706

රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග් රිමෝට් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගුවේ සැකෙන රෝග ලක්ෂණ මතුවහොත් සුදුසුම වෛද්‍යවරුකෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂ

0: මැදගත් වෙනවා විශේෂයෙන්ම ඩයික්ලොෆෙනෙක් ඉබුප්‍රොෆේන් මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධ ඒවගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා මොකද තාමත් අපි දකිනවා සමහර අවස්ථාවලදී විවිධ හේතුන් නිසා එක්ක වෛද්‍යවරුන් කියලා කියාගන්න අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා මොකද මේ ස්ටීරොයිඩ් වල විශේෂයෙන් ප්‍රෙඩ්නිසලෝන් ඩෙක්සමෙතසෝන් කියන ඖෂධවල තියෙන එක ලක්ෂණයක් තමයි මේක දුන්නහම දවසක් විතර දෙකක් යනකම් ඇඟට හොඳයි ඉතින් ලෙඩා හිතනවා මේක දැන් හොඳයි ඔක්කොම කියලා සමහරවිට උනත් බහිනවා ඉතින් මේක නිසා ලෙඩා මේ ගැන රෝගියා මේ ගැන තියෙන සැලකිල්ල තියෙන අවධානම ගැන හිතන එක අඩු වෙනවා ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි මොකද රෝගීන් එන්නේ එතකොට ඇතිවන සංකූලතාවයන් එක්ක තමයි රෝහල්ගත වෙන්නේ ඉතින් කනගාටුදායක තත්ත්වය තමයි සමහර වෛද්‍යවරුන් විදියට පෙනී සිටින අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා මේ රෝගීන්ට ෂණික සහනය ලබා දීම සඳහා වන් ෂොට් ප්‍රතිකාර මේ වයින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි එවැනි තත්ත්වයන් දකිනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න මොකද මේක ඉතාමත් වැරදි ප්‍රතිකාර ක්‍රමයක්
1: යුක්‍රේනයේ සමග සාමගි විසුමක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි සම්බන්ධයෙන් මොස්කෝ ස්ථාවරය වෙනස් නොමැති බව රුසියාව ප්‍රකාශ කළා යුක්‍රේනයේ සමග සාමගි විසුමක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ කොන්දේසි ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි ක්‍රෙම්ලින්යේ පවසන්නේ යුක්‍රේනයේ සිය හමුදා එරට කලාප හතරකින් ඉවත් කර ගැනීම සහ නේටෝ වලට සම්බන්ධ වීමේ සැලසුම් ප්‍රසිද්ධියේ අත්හැරීම ප්‍රධාන කොන්දේසි අතර වෙනවා. වසර හතරකට වැඩි කාලයක් පවතින යුද්ධයේදී යුක්‍රේනයේ ඉදිරිපත් කරන නව යෝජනා ප්‍රතික්ෂේප කරන බව රුසියා ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේදීද ප්‍රකාශ කළා. ලකුණු මීනඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස හතරට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබටනම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

හවස තුන පහු වෙලා විනාඩි 6යි. All time bits it charming. අපි අපේ අන්තිම පය පටන් ගන්නවා. 0.7, 0.3, 0.93, 0.5, 0.93, 0.7ට හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

ve tera hediyeli. ආදරය පිරුණු සතුටු පැතුණකි.

හවස 3යි වෙනට 11යි වෙලාව 0.7.3.5.3.7 අපේ මැසේජ් නම්බර් එක. ආදරණීය සුන්දර දවසක් ආදරේ ලක්කඩ කෑගල්ල කංකිරිය හෙට මුල්ල චන්දිමා ඔගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. ලාලනී නිශානේ රේනෝ දිනු අම්මා කුවෙට් වලින් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් අහගෙන ඉන්නේ ගෙදර ඉඳන් කියලා තියෙනවා. ඒ බත්තන්සලා තුන තාම අස් කරනවා කියලා තියෙන්නේ. ජය මම නේද? ඔපොල් චන්දනී කුසුමලතා ගානේ සෝමවතී ඩිලානේ විහංග ගණිතෝ සුපුන්ව එකතු කරගන්න ස්තුතියි අදත් මාව දක්නට. ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමලසේන ඔගේ මැසේජ් එක. කලමනාකාර ඉන්ද්‍රජිත් අජාන්ත යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාවරණ ජනක ගේනාත් ටීගාමිනී කුමාරී ශිවානී ජනකී සජානී සන්ධ්‍යා කුෂානිව එකතු කරගෙන ලස්සන සිද්ධාවක් අහමු. සුන්දර දවසක් ශාමී. ඔන්නෙතේ මමත් අවහගෙන ඉන්නවා නන්දනී හැරත් පාදිනී මේ මැසේජ් එක. ඊට පස්සේ කෑගල්ල දුනු කේවල නිල්මිනි වහගේ මැසේජ් එක. මහත්ය ජගතලවෙ නංගි නිලන්දී දුව සවින්දි නිම්සරාවතේ පැතෙන් ඔන්න එකතු කරගත්ත. අලව්පුර අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අනේ කියලා අලව්පුරින දර්ශනී කුමාර් තුංගුවා මට මැසේජ් එකක් එවලා තියෙනවා. වාටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න ටීම් එක හැමෝම එකතු කරගන්න. ඒ ගැරළමයි ටිකගේ නම් ටික එවන්නකෝ දර්ශනී. ඒ අපි දැනගන්නට අකමැතිද? අයි මැසේජ් එකක් එවනකොට නම් ටික එවන්න හොඳේ. යහනත් කැමතිය දේනේ නම් ටික අපි කියනවා. හවස 3:00 වෙලා විනාඩි 13යි නේ වෙලාව. වෙලාව යනවා. ඒක නිසා 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunai bina de daatai
2: ලාංකේය විශ්වාසයෙන් මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස 3:21

0: RDB Bank-ul.
1: Lucaia, mare vedene une. Tocchi che vuole, ma le mie memory lost chila.
2: Memory lost?
1: Come tutto? Piano sonnate. Mamma, chi di che bugne hai a simi vedene? Mucu tata poi vedere ne hai amata.
3: Oh my God!
1: Suppure dottor ne. Dottor Harietam kira di erane.
0: Hina vevi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
4: Marksman සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වබිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: හිතේ උපන් මාගේ විසේකාරී
7: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ල දානවා සර් අහුවෙන තැනක.
4: විසේකාරේ
7: ඔබ කොහොමද බං මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
8: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ලෝ පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ.
4: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
4: හවස 3:00 වෙන 28 වෙනි වෙලාව. තාම මං ඉන්නේ WhatsApp messages බල බල text messages ටිකත් බලන්න තියෙනවානේ. හයි චාමි, සුබ දවසක් වටා තදත වහගෙන ඉන්නවා. නිෂු ඔයාගේ message එක කියන්න හදන්නේ. සබඳතා බෙද වැටෙනකොට මිනිස්සුන්ට දුක දැනෙන්නේ ඒ මිනිස්යා නිසා නෙවෙයි, ඇත්තටම අතීත මතක බලවත් වුණු නිසා. අනපේක්ෂිත විදිහට ජීවිතයේ සබඳතා බෙද වැටලා තමන් කැමති වුණු මිනිස්සු ජීවිතෙන් ඉවත් වෙනකොට ලොකු වේදනාවක් මනස ඇතුලේ දැනෙනවා. වර්තමානයේ වෙනකොට ඒ මිනිස්සා ජීවිතේ නැහැ ගිහින් ඉවරයි. හැබැයි දුකයි. හේතුව තමයි යටිසිතේ පවතින මතකවල නැවුම් ස්වභාවය සහ මොළයේ තියෙන තාවකාලික ඇබ්බැහිය. මනුස්සය කාර්යබහුල වෙලා අලුත් මතක හදනකොට, අලුත් දේවල් අතකින් හැටියට බෙද ගන්නකොට අර පරණ මතක යට වෙනවා, අලුත් මතක මනස එකතු වෙනවා. ඉතින් කාලයත් එක්කම දැනෙන දුක අඩු වෙලා යනවා. වරු දුක දැනෙන්නේ මිනිසුන්ගේ සුචිචි බව නිසා නෙවෙයි, මතක නිසා. කාර්ය බහුල වෙන්න, අලුත් මතක හදන්න කාලේ ඔයාව සුව කරනවා කියලා තමයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. ඒ පෝස්ට් එක කියව කියව ඉන්නකොට නිෂු මට ආයි ස්ටිකම් කමෙන්ට් එකක් දැම්මනේ. මට කිය කී හිටපු තැන ඔයා ගැන බැරි වුණා නිෂු, ආයෙම කරන්න හොඳද? සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. මමත් අහගෙන ඉන්නේ කියලා තියෙන ඊළඟ මැසේජ් එක. මාරවෙලින් ශිරාණි දමයන්ති මහත්තය, රොහන් පුතල දෙන ශ්‍රීහන් මදුවන්ත, මරත ගහමුලේ නකා සුදර්ශනී, අම රේටා ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තැන්කූ. හයි ලක්කඩ පොල් කහවල එකෝ නේට් ආයතන අපි හැමෝම සතෙන් හගෙන ඉන්නවා කියලා තියෙනවා. තමරා මිස් ඇතුළුව ජමි, නිතික, දසු, එලි, අනෝම, ඉන්ද්‍රා, දීපිකා, නිලු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හරි, ස්තුතියි. ඊට පස්සේ මං යන්නේ කොහෙටද දන්නවද? නුවර පැත්තට. ජීව්ස්, ෆරීඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් ඩයස්, නිරෝ, කයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහව එකතු කරගන්නවා. මේ නම් ටිකත් කියන්න. මං ඉන්නේ දෙවුරුම් පිටිය ගෙදර කියලා ඇහලිකොට මියනකොල තැන්නේ හිටපු විනීතයි රංගනේ. ඔයා මැසේජ් එකක් කරලා තියෙනවා. මංගලිකා, දුලංචලි, නිර්මලා, රුක්ෂි, හිමාලයවත් මතක් කරන්න. කොහිලේ ගෙදර පල්ලිය වත්තේ නේචර්ලන්ඩ් කාමන්ටික් අපි හැමෝම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. මේ මැසේජ් එක කාගෙන්ද? තෙරුණි මාතරින් ඔයාව එකතු කරගන්නම්. නිෂූ එක වැඩිය හිතන්න එපා ඉතින්. හරිද? එයා සොරි කියලා මැසේජ් එකකුත් දෙවලා. කමන්නෑ කමන්නෑ මම එක දහනට සමවැදලා කියව කියව හිටියේ. ඊට පස්සේ මට නතර කරගොදන ඔයා ගන්න අමතක වුණා. කාරිනා සඳ ඔයා දුක් වෙන්න එපා. තුනයි වෙනකට සකයි.

0: Jakarta Radio ITN
1: හවස 3 වෙනාට 35
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එය අපේ මැසේජ් නම්බර් එක මම බැලුව ටෙක්ස් මැසේජස් ටික කවුද වෙලා තියෙන්නේ කියලා හිත අනන්තයටම දුවනවා ඒත් Taman එකතනම නිසා දුවන හිත පස්සේ නොයා Taman ඉන්න තැන අවධානය කරගන්න කියලා මේ පෝස්ට් එක වෙලා තියෙන මදමහනුවර ගාමිණී යට කොණ්ඩයා කියලා කිව්වම තමයි කටිය දන්නේ කියලා තියෙනවා. එන මෙච්චර ලස්සන නෑ යානේ. ගාමිණී කියන මිටුර ලස්සනයි. හයි චාමියා කාවය හොඳින් නේද? මගේ නම හෂිදි හස්බන් මනෝජ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්පාරෙන් ටිකක් සමීප නෑ කියලා තියෙනවා. ඉක්මනටම සමීප වෙන්න කියලා උන් අපි ආශිර්වාද කරනවා. හරිද? ඊට පස්සේ සිරුවවිලටයි යන්නේ. කෙටිය සමරසිංහ සමග පවුලේ හැමදෙනාටම සින්දුවක් කරන්න ඕනේ කියලා තියෙනවා. රත්නපුරේ එරත්නේ තමරා කුමාරි ඔයව ආතරෙන් එකතු කරගන්නවා. චාමි ඔයාට කොහොමද මටත් ලස්සන සින්දුවක් දෙන්න චන්ති මහවත්ත පස්සාලෙන් එවලා තියෙන මැසේජ් එක. සුබ දවසක් චාමි මං ශ්‍යාමලේ කිතුල්ගලින් දුව සඳබිනි අහිංසා මහතෑරුවන් චාමර කලවැල්දෙනිය අර්සලිනා ජනපදයේ අම්ම වසන්ත තාතා කීර්තිරත්න මල්ලී සම්පත්වත් එකතු කරගන්නම්. ඊට පස්සේ මේ කවුද මේ රිකෙල්ල ගස්කඩින් සංචිකා අම ශ්‍රියානේ නංගී ශේහාදේ ලොකු මල්ලි සදැව චුටි මල්ලි අනෝ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු හොඳේ. කෝ කිව්වේ නෑනේ කියලා තියන කිව්වේ නෑ තමයි. දැන්නේ මං ආවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට. චාමි වටත් සින්දුවක් ඕනේ කියලා දුමින්ද මැල්වත්ත ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. වටත් සින්දුවක් අහන්න දෙන්නම්. හවස 3 වෙනාඩි 37 කියන්නේ තව විනාඩි 20ක් තියෙනවා. 0.7 0.3 93.5 93.7 ඔන්න මැසේජ් එකක් එවන්න බලන්න ඉතින්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හවස තුනයි වෙනාඩි 42යි වෙලාව. මංගව ලක්කඩ Facebook page එක පැත්තට. ස්තුතියි විශ්ව විහංගවක කමෙන්ට් එකට. අද අපේ සඳලි නගී උපන්දිනය කියලා තියෙනවා. කටුනායක චෙෆ් එකෙන් ගෙස් චන්ද්‍රිකා චමිලා නිශාන්ති නිලන්ති ශ්‍රහාරා නදේ පතමා තිලිනි හර්ෂණි සචිනි නිලක්ෂී සෙව්වන්දි මදුචානි මේ හැමදෙනාම එකතු වෙලා සඳලි ආර නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරන හැමදාම සතුටින් ඉඳ ලැබේවා කියලා අපි ඔබට ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳද? ඊට පස්සේ චාමර් ලියනගේ thank you comment එකක් දැම්මද? තුෂාරි අතුගල වයිඩෝඩිය දිලන මැණික අතට අරන් බැලුවා මම. Thank you recommend එකට වන්ද එක කියන්න බෑ මට. වසන්ත කුමාර ඔයාවත් එකතු කරගන්න ප්‍රේමසිරි බංගමෝගේ මහින්දාලහකෝන් සරාසන්ද එක්ස්ප්‍රස් එස් එල් ෆනාන්ඩ වලවත ආදරින්ම මතක් කරන ඊට පස්සේ කවුද එන්නේ කියලා බලමු. කුසුම් නිසංසලා කුමුදුනි යශෝරා ආසරි සම්පත් යතීෂ් චමින්ද ගුණරත්න නවන් සමීර දුලීප සමරසිංහ අංජන චාතලක නිශාත වික්‍රමසිංහ දිලිනි දයරත්න තරින්දු ෂාන් බණ්ඩාර සබුන්තිල ෂාන් රූපසන ගුණතිලක අලවාදරින් මතක් කරනවා මං ස්තුතියි. ඊට පස්සේ අයි මෑනෝ වට්සප් එක පැත්තට බිසි බිසි චාමි එක්මනින් SMS එකවා කියලා තියෙනවා. අපුටාපෙන් චන්දරකේ හන්නතිය ජපානෙන් දිල්ශී ඔයව තාතරෙන් මතක් කරනවා. තංකල ගිනව ආතරණය බෙරිඳ ශ්‍යාමා ජෝන් ඇබ්බැහිය හොඳේ කියලා තියෙනවා. තැංකූ. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. තුෂාරි ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා තියෙනවා. පොල්ගහවෙල දුම්රි ස්ථානයේ සේවය කරන ධම්මික රුවන් කුමාර මල්ලිගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. ධම්මික හැපි බර්ත්ඩේ ඔයාටත් ඔයාගේ ආදරණීය බිරිඳ පුංචි පාපා මේ හැමෝමත් එක්ක සනා කෙටසගේ කමල් අයිය ප්‍රසාද මල්ලි වැඩ කරන අක්කල දෙන්න එක්කම ධම්මික මල්ලිගේ යාළු ඔක්කොමලම එකතු කරගෙන විශ් කරන්න කියලා තියෙනවා. තුෂාරි අක්කස මද්දු අයියත් සුබ පතනවා කියලා තියෙනවා. රිදුන බිඳුන සිත් හරි හැටි හඳුනනවා. රුවන් වදන් ඔය මුවකින් පවසනවා. සීමා විරහිතව මිනිසුන් පෙම් බඳිනවා. ලක්කඩ තුළම ඔබ සැමතා බැබලෙනවා කියලා මටත් කවියක් කියලා තියෙනවා. Thank you. හොඳේ. ඊට පස්සේ හසුදරා දෝනි අම්මා සුරේකා පච්චි සාකර වඩුමඩුවේ සුදු අයියා චුටි අක්කා මයුර ඇතුළු හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මේකේ සවුන්ඩ් එක හොරි ඔන් කරලානේ. අංකල් වතුර බින්දක් කරන්න හොනනේ.

0: Zen 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 49යි වෙලාව. මැසේජ් කරන්න නැත්තම් කියලා මට තර්ජනයත් කරනවා. අල්ලා දෙනවා පොලිසියට. හයි ජා, මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසුන් කරියාවේ. ඔයා නෙවෙයි හොඳේ, ඔයාව එකතු කරගන්න. මටත් සින්දුවක් දෙන්න කියලා බිබිලින් නෙතුමි ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. අම්මත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා නේද? මට අලුත් යාළුවෝ, මං ඔයාලා දෙන්නව ආදරෙන් පිළිගන්නවා. අම්මා, නෙතුමි දෙන්නම එකතු වෙලා හැමදාම මාව අහන්න ඕනේ. හරිද? හරි, අලුතෙන් අලුත් දෙන්න කාගත්තා. ඊට පස්සේ මටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සුනීතා, මට සින්දුවක් අහන්න දෙන්න. ඊට පස්සේ හයි යකි, මං වරුණී, අපි කළුතර කටුකුරුන්දෙන් වැඩ කරන ගමන් ඉන්නේ. චංචනා අපේ මිස් ඇතුළු, ඒ නම වෙනස් නේ, මං හිත චංචලාද දන්නේ කියලා. චංචනානේ, හන්සනී, මානෙල්, නයනා, චලනීද, කලනිද, රොක්ෂී, රූපිකා, පත්මිනීව එකතු කරගන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. හරි, ඊට පස්සේ රංජි, ඔයටමව ඇහුනද? මාව අහන්න බලාගෙන හිටිය කෙන මට ආරංචි වුණා. මම ඔන්න නම කිව්වා. හොඳේ, ආවත් එකතු කරගෙන තව සින්දුවක් කරලා ටංකල එන්න. සින්දු දෙකක් අහන්න නැත්තම් බැරි වෙනවා. කියවිල්ලනේ ඉතින්, කියවිල්ලම වැඩි වුණාම බෑ. අපි ආවේ සින්දු අහන්න මිස්. ඔයාගේ කියවිල්ල නවත්ත ගන්න කියන කියනවට මම බයයි. 3:51.

0: FM 93.7 La Kana Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: කන්න ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනක
1: Overtime Beats with Jamie.

හවස 3යි විනාඩි 55යි. දෙලා නිරෝෂංග ලැබවට මැසේජ් එකක් එවලා තිනවා යන්න කලින් අපිත් ඔයව අහන ගමන් දුව දහම්දී මහත්තයා නිල් නාරම්මල එරන්දි ඔයගේ මැසේජ් එක ඔයව තාත්‍රික් මතක් කරන ගමන් යන්න දෙහන. පරිස්සමින් ගිහින් එන්න හිත හැදෙන හැටි කියලා වැඩක් නැහැ අහන්න අහන්න. ආසයි කියලා මැසේජ් එකක් එවලා තිනවා. Thank you තුෂාරි. ඒත් ඉතින් ඉක්මනට ගියෝ. තින් හා ඉක්මනට එන්න පුළුවන්. නොගෙහින් බෑ. අපි අපව හෙට දවල් එකට මුණගැහමු. එතකම් පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. මැසේජස් එවුවට මාව හංගිටට ස්තුතියි. මම චාමිකා මනෝජිනී.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velama Savasa 4 hai

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වෙසක් සමයට සාපේක්ෂව පොසන් සමයේ මාර්ගානතුරුවල අඩුවක් පවතින බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධීර මහතා පවසනවා. අධික ශබ්දයේ සමග අනීතිකව ධාවනය වූ යතුරු පැදිවලද අඩුවක් පැවති බවයි සේනාධීර මහතා සඳහන් කළේ. ඒ පොලිසිය සිදු කළ දැනුවත් කිරීම සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පෙන්වා දෙමින් එකලස් කළ සහ අධිධාරිතා යතුරුපැදි අධිකණ්ඩ යොමු කර රාජසන්ත කිරීමටද පියවර ගන්නා බව සේනාධීර මහතා ප්‍රකාශ කළා. අන්තරාකාරී සහ නොසැලකිළ මත් ලෙස රියදාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කිරීමටද හැකි බව පොලිසිය පෙන්වා දෙනවා. උෂ්ණාධික කාලගුණයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට දැඩි බලපෑම් ඉල්ලෙමින් තිබෙනවා. දිලි නගරයේ උෂ්ණත්වයේ පසුගිය සතියේදී සෙල්සියස් අංශක 40ක් මවා ගියා. ඒ සෙල්සියස් අංශක 41.3ක් ලෙස උෂ්ණත්වයේ සටහන් වෙමින් ඒ වසරේ මේ කාලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා

0: ආකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: Lakhanda Radio ITN.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අපි දවස් ගානකට පස්සේ නේද?
1: හා
0: සතිය දවස් සතිය අන්තයයි. එතකොට අර
1: පොයයි
0: ඔක්කොම එක.
1: හා
0: සෑහෙන වෙනස් වෙලානේ.
1: ඇයි ලස්සන වෙලානේ?
0: ලස්සන වෙලා කියන්නේ මේ
1: දැන්සල් කාල මහත් වෙලා කියයි.
0: ඇත්තටම මේ කියන්නේ ගිය බ්‍රහස්පතින්දට වඩා සෑහෙන වෙනසක් තියෙනවා.
1: ඔව් ඉතින් ලස්සන වෙලා කියලා කටපුරා කියන්න.
0: කියන්නේ මේ කැනඩ ගාන්ට මේන්ටේන් කරගෙන ආවනේ. ඒ බ්‍රහස්පතින්ද වෙනකන්. වෙසපෝයෙන් පස්සේ
1: මම
0: දැක්කා ගාන්ට් එකේ ෂේප් එකේ
1: පොඩි ෂේප් එකක් හදාගෙන හිටියා.
0: කියන්නේ මූණ එහෙම ලොකුට මහත් වෙන්නේ නැති වෙන්න.
1: හා
0: ගාන්ට් ෂේප් කරගෙන එහෙම හිටියා.
1: දැන් මොකක් නමුත් මොකක් කරේ වෙලා.
0: දැන් මට බැරල් එකකට
1: බැරල් එක ඔයා එහෙනම් මට
0: ගවක් අඳලා වගේ
1: බැරල් එකක් කිව්වා එහෙනම් සමිත් මට නේ.
0: නෑ නෑ ඔයාලා අසන ඇතරම පොඩි වේලුවක් කරේ. මේ
1: එනඩ මහත් වෙලා.
0: ඒ වුණාට එහෙම කනවා කියලා කන්න එපා.
1: අපිට මොකද
0: අර සමහර තැන්වල වීඩියෝස් ආවා.
1: හා ඔව් ඔව් මන් දන්නවා.
0: අපිට ආවා මෙහෙම පෝඩින් වල ඉන්න විදිය බෙදා ගන්න පිඟානේ සයිස් එක. මේ ඔක්කොම අපිට ඩීටේල්ස් ඇවිල්ලා තියෙන්නේ.
1: හරි.
0: ඒ නිසා ඉතින් ඔහොම වෙන එක සාධාරණයි කියලා අපිට හිතෙනවා.
1: සතුටින් දන්සලක් දුන්නාම අපි ඒක ගිහිල්ලා සතුටින් නැන්දා.
0: සෑහෙන මෙසරි දන්සල් තිබ්බනේ.
1: ඒක පොසොන් එකට සෑහෙන තිබුණා. කියන්නේ
0: බෙසක් එකට දෙවිය සෑහෙන තිබුණා දන්සල් ප්‍රමාණයක්. කෙනෙක් සාමාන්‍යයෙන් නුවර පාරේම යන්න බෑ. ඒ තරම් දන්සල් අල්ලලා බෙල්ලෙන් අල්ලලා ගෙනහිලා
1: කන්න කන්න
0: කවි කවි
1: ඒ තරමට දන්සල් ඒ තරම්
0: ඒ කියන්නේ අතරම් පොලිනුත් නෑ ලොකුවට
1: ඒ
0: දන්සල් ගොඩක්නේ මාළු පාන් දන්සලේ ඊයි ඊට පස්සේ අහපැති දෙන බත් දන්සල ඊළඟට අයිස්ක්‍රීම් දන්සල ඔක්කොටම යන එකම සෙට් එකනේ
1: හැබැයි ඇත්ත දවස තමයි සෙනග හිටියේ නැහැ වැඩි ගොඩක් සෙනග නැහැ
0: සෙනග අඩුයි මේ දන්සල් වැඩි
1: ඔව්
0: ඒ අතරේ අර
1: එහෙනම් අපිට කන්නත් බෑ එච්චර
0: ඔව් හැබැයි ඉතින් අර පාරේ දෙයිනේ කියලා පණ බේරගෙන දන්සල් කාප් එකත් ලොකු දෙයක් කියලා හිතුණා
1: ඔව්
0: බයික් වලින් වැඩ දාපු අපේ සහෝදරයෝ ටික
1: හරි
0: තාම සමහර තැන්වලදී හරිම අප්‍රසන්න විදියට
1: මේ
0: කියන්න උනා කියන්න වෙනව නේද
1: අකමැති
0: වුණත් කියන්න වෙන සමහර දේවල් තියෙනවානේ මේ පාර ගියේ කොච්චර කිව්වත් මෙහෙම කරන්න එපා අරම කරන්න එපා කියලා
1: හරි
0: පෙරලගෙන වාහනේ අනිත් මිනිස්සු වාහනවල යන්නේ නැහැ වගේ
1: ආරේ
0: මිනිස්සු පයින් යන්නේ නැහැ වගේ හිතාගෙන ගියපු සමහර අය තිරියා
1: ඔව් හැබැයි වෙසක් එකට වඩා මේ පාර මේ රියන්තුරු අඩුයි කියලා කියනවානේ
0: කන්ට්‍රෝල් එකක් තිබුණා රියන්තුරු අඩුයි මොකද පොලිසියත් සෑහෙන්න තමන්ගේ රාජකාරිය අකුරටම කරමින් හිටියා ඒ නිසා වෙන්නේ නැති ඒ අතරෙත්
1: ඒ
0: කොච්චර දේවල් තිබුණා තරමත් පිරිසක් හිටියා
1: මෙහෙන් හිටියයි
0: හිටියයි අපිට 100%ක්ම සුද්ධ කරන්න බෑනේ නේද කොමනත් ඉතින් යාළුවත් ඊළඟ පෝයේට හරි හැදේ කියලා අපි විශ්වාස කරනවා
1: ඔව් වෙසක් එකට හැදුන්නේ නැහැ පොසොන් එකට හැදුන්නේ නැහැ ඊළඟ වෙසක් එකට හැදේ
0: ඊළඟ වෙසක් එකට හරි හැදේ කියලා අපි හිතනවා ඉතින් රයිට් එහෙමනම් හද තීවිදින් ඩ්‍රයිව් එක හවස 6:00 වෙනකන් රස්සන් සින්දු ගොඩක් එක අපේ කතා එක ඉන්න පුළුවන්කම තියෙනවා ඔයාලට මැසේජ් එකකුත් එවන්න පුළුවන්කම තියෙනවා
1: 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ට ඔයාගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74.

0: හතරයි විනාඩි 21යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් හගෙන ඉන්න වෙලාව. අපි කැම බීම කියන දේවල් ගැන කොච්චර තින් කතා කරත් මදි.
1: හරි.
0: පෞගේ දවස් ටිකේ කොච්චර කැම බීම වුණත් අපිට මදි. අද වෙනකොට ඒ දේවල් අමතකයි. අපි නොකෑවා කියේ කෑවේ නෑ වගේ.
1: ඒක තමයි.
0: අද දවල්ට කෑවේ.
1: ඔව් අර දන්සල මිස් වුණානේ අපරාධේක ඒකටවත් යන්න තිබ්බ කියලා වගේ හිතනවානේ.
0: එයා අපේ බඩේ හැටි.
1: හැටි ඉතින්.
0: දැන් අර සමහර වෙලාවට තියෙනවා.
1: හා?
0: දැන් කාලා දන්සරකින් කාලා හොඳටම බඩ පැක්. අර දෙකකින් තුනකින් කාලා බඩ පැක්.
1: ඒක උගුරටම එනවා.
0: ඊට පස්සෙත් බත් දන්සලක් තියෙනවා. කහලා තියෙනවා කහබත් සමග.
1: හරි.
0: චිලි පේස්.
1: ඔයා මොකද කියලා ගිලිනේ?
0: කහබත් සමග චිලි පේස්.
1: හරි.
0: චිකන් එක.
1: අඹ.
0: අඹ චට්නි. අම්මෝ.
1: එනන් ඉතින් තව කන්නේ.
0: ඔයගෙන ගාලා දෙන බෝඩ් එකක් තියෙන ලයිස්ට්
1: එක. මෙනු එක.
0: මෙනු එකත් එක්ක තියෙනවා.
1: හහ.
0: ඉතින් දැන් දැක්කට පස්සේ බඩ පැක්.
1: ඒත්
0: දැන් ආසෙ හිතන කන්න.
1: ඕලිමත් එච්චර නැහැ.
0: ඕලිමත් එච්චර නැහැ.
1: හහ.
0: හැබැයි අපි කල්පනා කරනවා බෑ දැන් කාලේ දෙන පෝ කන්න බෑ විස්සුද.
1: දැන් බත් කෑවා බීම බිව්වා අයිස්ක්‍රීම් කෑවා.
0: කියලා යනවා. තාමත් පසු තැවෙනවා නේද බඩගිනි වෙනකොට.
1: අපරාදේ අර කහබත් ටික කෑවනම් ඉවරයි කියලා.
0: පොඩ්ඩක් කාලෙ ඉන්න තිබුණා.
1: අද සම්බෝලයි බතුයි කද්දි ඔක මතක් වුණා නේද?
0: ආඩ දුක හිතුණා නේද?
1: අයියෝ.
0: මේ එතකොට ආයේ සංගීතායකරුන්ට බයිනෝ ඔක්කොම දව එක දවස් දුන්න ඊට පහුවද දුන්න නම් මොන වෙනවද?
1: ඒකනේ.
0: එහෙම කියලාත් බයිනෝ.
1: අපිටත් එහෙම හිතෙනවා.
0: උනාට ඉතින් ඕක තමයි ස්වභාවය.
1: ස්වභාවය. අද ඉතින් වැඩනේ.
0: අන්න ඒකයි වැඩි.
1: රයිට්
0: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉතින් දැන් කරන්න දෙයක් නැහැ දන්සල් ඉවරයි.
1: ඔව්.
0: දැන් ඔයාලට තියෙන්නේ gedara හදාගන්න කැම ටික දන්සලේ වගේ රසට හදාගන්න එක.
1: ඔව් ඒක ගොඩ දාගන්න තමයි දැන් තියෙන්නේ.
0: ඒකට ගොඩ දාගන්න හොඳම ක්‍රමය තමයි විජේ නිෂ්පාදන වගේ gedara තියෙන්න ඕන. වෙන මොනවත් තිබුණ වැඩක් නැහැ. විජේ නිෂ්පාදන වලින් කැම හදනවා නම් ඒ දේවල් වලින් ඉන්න කැම රස කරගන්නවා නම් පෝෂණයේ ගුණ හැම දෙයක්ම විජේ නිෂ්පාදන එක්ක ඔබට ලැබෙනවා.
1: ඉතින් විජේ කියලා කිව්වහම රසකාරක වර්ණක કૃතිම දේවල් වගේම කල් තියාගන්න දාන ද්‍රව්‍ය මේ කිසිම දෙයක් අඩංගු නැහැ කියලා ආදාන. මොකද 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නම අපිට ලැබෙන්නේ. ඉතින් අපේ රසේ රටේ සම්පත බෙදර විජේ නිෂ්පාදන ඔයාලට පුළුවන්කම තියන ළඟම තියෙන වෙනසලෙන් එහෙම නැත්නම් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියනවද කියලා බලනම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: දැන් අපි මේ පෞගේ දවස් ටික නිවාඩු එක්ක හරි විනෝදෙන් ට්‍රිප් ගියා. දවස් හතර නිවාඩු අරගත්ත සමහර අය තුන නිවාඩු ගත්ත අය කොහොම හරි දැන් ආයිමත් වැඩට ඇවිල්ලා තියෙනවා. වැඩ කරන්න වෙනවා දැන් ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා ඊළඟ නිවාඩුවටත් කොහේ හරි යන්න නම්.
1: ඕකනේ
0: අපේ ක්‍රමේ. ජීවන චක්‍රය ඕක.
1: ඊළඟ
0: එකට කොහොම හරි දවස් දෙකක් සතුටු වෙන්න මාස තුනක් විතර
1: වැඩ කරලා
0: ඔට්ටු වෙනවා වැඩ කරලා කියලා. හරිද? ඉතින් ඔහොම තැන් තැන් වල එක එක ආයතන වල ජොබ් කරන්න ඕනේ නැහැ. තමන්ගේ කියලා බිස්නස් එකක් ඩෙවලොප් කරගත්ත නම් තමන්ට ඕන දවසට නිවාඩු ගන්න තමන්ට ඕන විලාමයට
1: වැඩට
0: යන්න හැකියාව තියෙනවා. අපි ඔහොම කිව්වට තමන්ගේ බිස්නස් එකක් කරන අය දන්නවා මේක අමාරුව කියලා හිතන ඇති ඒ කියන අය ඒ කරන අය මේක අපි එක දවසක් අහුවුදින් පාඩුව කියලා හිතන ඇති කොමන තින් තමන්නේ මේකේ CEO තමන් තමයි මේකේ GM ඔක්කොම. ඉතින් එතකොට තමන්ට මේ එහෙම කන්ට්‍රෝල් එකක් කරගන්න පුළුවන් ඕන නම්.
1: ඉතින්
0: ඒකට දැන් පුළුවන් ඩෝමා වෙතින් හඳුනා දෙන මැෂින් එකක් අරගෙන ඔයගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න. සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව නම් පුංචි ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න. දැන් ස්ටීම් බට්ට තියෙනවා. එතකොට
1: කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය තියෙනවා. දැන් විශාල විදිහට සහල් ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා. කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය ගන්න. මෙතනින් එහාට ගියාට පස්සේ කළු වැටි වත් ක්‍රීම් යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍ර සියල්ලම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 30 කැල්හේනපාර මහරගම කියන ඇඩ්‍රස් එක. දැන් හැමෝම දන්නවා ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. ඔයාට එතනට ගිහිල්ලා අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මේ හැම යන්ත්‍රයක්ම ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න වැඩි විස්තර දැනගන්න 011 7 9 579 579 කෝල් එකක් දෙන්න.
0: 4:25 වෙලාව අපි කියනවාට යන්න අපේ Facebook පිටුවට.
1: හරි.
0: ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගියාට පස්සේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිනවා බලන්න ගිහිල්ලා.
1: අපි අඳින්නේ ඇඳුම්ද
0: නැත්නම් චරිතද?
1: ඔව්.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
8: කෝල් ඩ්‍රයිව් එකට
7: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 32යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව බැංකුවකට අපි යන්නේ ලොකු විශ්වාසයක් එක්කන ගනුදෙනු කරන්න බැංකුවකට යන්නේ අපි මුදලක් තැන්පත් කරන්නේ ලොකු විශ්වාසයක් එක්ක. එහෙම නැති තැනකට අපිට අපි මුදල් දාන්න බැහැ. මොකද අමාරුවෙන් හම්බ කරන සල්ලි. මේව තැන් තැන්වල අපිට දාන්න පුළුවන්. අපි සල්ලිකාරයෝ නෙවෙයි.
1: සික් කරන්න එහෙම අපිට සල්ලි නෑ.
0: එහෙම සල්ලි නෑ. අපි මේව අමාරුවෙන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. මුදල් අපි ගිහිල්ලා බැංකුවක දාන්නේ විශ්වාසයෙන්. ඉතින් ඒ විශ්වාසය කියන එක බැංකුවක් රකින්න එක තමයි. පාරිභෝගිකයා තමන් අතර එන්න, තමන් ළඟට එන්න තියෙන ප්‍රධානම සාධකය. ඉතින් ඒක RDB බැංකුව කියන්නේ ඉහළින්ම රැකපු තැනක්. ඉතින් ඒ නිසා තමයි ශාකාවන් 272ක් දෙවෙනි පුරා ස්ථාපිත කරමින් තමගේ සේවාව ජනතාව අතරට අරගෙන යන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඔවුන් නවතම පහසුකම් මේ වගේම මූල්‍යම පැතින් ගොඩක් ලොකු ගමනක් යන්න සූදානම්ින් ස්ථාවර තනපත සඳහා දැන් ඔබට ආරාධනා කරනවා.
1: ඔව් ඉතින් ඒ කියන්නේ ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න කියලා හින්නවා නම් ඔන්න ඔයාට ඒ සඳහා අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් RDB බැංකුවෙන් තමයි ලැබෙන්නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට. ඉතින් RDB ශාඛාය කිව්ව විදිහටම දිවයින පුරාම 272ක් තියෙනවා. ආට පුළුවන්කම තියෙනවාගේ ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න. ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ අපි සල්ලි ටිකක් නෙවෙයි ගොඩක් එකපාර තැන්පත් කරන තැනක් නේ. ඉතින් ඒකට විශ්වාසය වගකීම කියන දේ අපි හොයන. ඉතින් ඒ වෙනුවෙන් ඔන්න හොඳම තැන තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව.
0: චාරු මේ දැන් අර මේ ගැරළමේ කිටියා.
1: හා?
0: යා මේ තමන්ගේ බොයෆ්‍රෙන්ඩ්.
1: හරි.
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් මීට් වෙන්න ගියා.
1: හා.
0: ආයත් යනෝනේ. ගිහිල්ලා.
1: හා
0: හා. හරිද?
1: හරි.
0: ගිහිල්ලා මේ දැන් මෙයා මේ බොයෆ්‍රෙන්ඩ් ටිකක් ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක්.
1: හරි.
0: කියා වැඩිපුර බොන කෙනෙක්.
1: හා හා. සරලම කිව්වොත් ඒක.
0: එහෙම කිව්වොත් නේ හරි තේරෙන්නේ. බොනවා මෙයා.
1: ඔක හංගන්න බෑනේ.
0: හංගන්න බෑ.
1: හරි.
0: මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැත්නම් මේ ගෑනු ළමයාට
1: මේක
0: ටිකක් හරි හිතට වදයක්.
1: ඕ.
0: හරිද? ඊට පස්සේ දැන් මෙයා හම්බ වෙන්න නැත්නම් මීට් වෙන දවසටත් මෙයා බොනවා.
1: හ්ම්.
0: ඒත් හරි නෑනේ.
1: ඒකනේ.
0: ඇඟට යන්නත් බෑ.
1: හහ්.
0: ගඳයි. ප්‍රශ්නනේ.
1: සිහියකුත් නෑ.
0: සිහියකුත් නෑ මේක ප්‍රශ්නයක්නේ.
1: හරි.
0: ඊට පස්සේ දැන් මේ මේක ප්‍රශ්නයක් නිසා මේ ගෑනු ළමයා හු බලන්න කොච්චර බොනවද?
1: ඔව්.
0: ඔය දැන් ඔයා දැන් අද මට කිව්වා රුපියල් 2000ක බිව්වා කියලා.
1: හා
0: හරිද? 2000ක බිව්වා. ඇයි අනේ ඇයි ඔය හැමදාම ඔයා මං මීට් වෙන දවසට රුපියල් 2000ක බීලෙන්නේ?
1: බීලෙන්නේ
0: කියලා ඇහුවා.
1: හා 2000 තියාගෙන අපිට පුළුවන් මොන හරි කන්න.
0: ඔය එහෙමත් පුළුවන් නේ.
1: හා
0: ඇයි ඔයා හැම බීලෙන්නේ කියලා.
1: ඔව්. ඊට
0: පස්සේ කිව්වා මේ ඉතින් එහෙනම් ඔයා ඇයි මම මීට් වෙන දවසට රුපියල් 2000ක් විතර දීලා මේකප් දාගන්නේ? හරි. එහෙම කියලා.
1: සාදරනේ.
0: සාදරනේ. දොස් ඇයි නං ඔයා මේ රුපියල් 2000ක් විතර දීලා මං මීට් වෙන දවසට
1: හොඳට මේකප් එකක් එහෙම දාගෙන ඉන්නේ
0: මේකප් දාන්නේ එහෙම කියලා.
1: හරි.
0: ඊට පස්සේ ආයිමත් දැන් කොල්ලා කියනවා මේ මේ ගෑන් ළමයා කියනවා.
1: හරි.
0: ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාට මේ ලස්සන්ට ඉන්න ඕන නිසා ඔයා මීට් වෙන ඕනේ එනකොට ලස්සන්ට ඉන්න බෑ.
1: නිකන් එන්න බෑනේ.
0: බෑනේ. ඒ නිසා තමයි මම මේ රුපියල් 2000ක් වියදම් කරලා ලස්සන්ට මේකප් එකක්
1: දාගෙන ඉන්නේ.
0: දාගෙන ඉන්නේ කියලා. කියලා කිව්වා.
1: හා.
0: ඉතින් ඒක තමයි මමත් 2000ක් බොන්නේ.
1: මට මාද වෙන්න
0: නෑ
1: එහෙම
0: 2000ක බිව නැත්තම් ඔයාගේ ලස්සන පේන්නේ නෑලු
1: අයියෝ අයියෝ
0: දෙපැත්තම සාධාරණයි එයා 2000ක වියදම් කරලා මේක අපේ දාගෙන එනවා මෙයා 2000ක වියදම් කරලා බීලා එනවා
1: ලස්සන බලන්න
0: නැත්තම් ලස්සන පේන්නේ නෑ

0: අවස 4යි විනාඩි 39යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ලකන්ද රේඩියෝ ITN. Rita, live, beat, if it's a mix winner.

0: ඇහෙ දෝරගගේ තලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0706 366 176 අංකයට

0: ලකන්න රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 46යි වෙලාව ඉවෙනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි දැන් මේ ඩෙංගු වසංගතය සම්බන්ධිනුත් විශේෂයෙන් මතක් කරන්න ඕන කතා කරන්න ඕන මාතෘකාවක් තවම අපිට මේක මේ පාලනයකින් පාලනයක් කරගන්න
1: බැරි වෙලා තියෙනවා.
0: බැරි වෙලා තියෙනවා. මොකද මේ පාලනයක් වෙලා තියෙනවා යම් තරමකින්. නමුත් ඒක සෑහීමකට පත් වෙන තරම් පාලනයක් නෙමෙයි කියන එක පේන තියෙන කාරණාවක්. මොකද 54000 ඉක්මවල ගිහින් තියෙනවා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වෙනකොට. ඉතින් මියගිය සංඛ්‍යාවත් 30 ඉක්මවල තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි තවදුරටත් මේ පාලනය සිදු කරගන්න ඕන කරන අපේ මෙහෙයුම් නතර නොකරොත් නතර කරොත් පාලනය කරගන්න ඕන මෙහෙයුම් අපි නතර කරොත් යලි ආයමත් තිබුණු තත්ත්වයටම මේක පත් වෙන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් අපි මේ තත්ත්වය පාලනය කරගන්න ඕන කරන වැඩ ටික අපේ පැත්තෙන් කරන්න ඕන.
1: ඊයේ දවසේ විතරක් 1030 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා කියලා කියනවා ඩෙංගු රෝගීන්.
0: ඒක තමයි දවසකට දැන් 1000 පැනලා යනවා. ඉතින් මේක 500 වයින්නටත් අපි වය වෙලා කතා කරා.
1: 700 පැනන ඊට පස්සේ 800 පැනන ඊට පස්සේ දැන් 1030 වෙලා තියෙනවා දවසකට.
0: ඔව් ඉතින් පහුගිය දවස්වල 1200 ගානක් වාර්තා වුණා එක දිනක. ඉතින් දැන් 1000 පැනලා යනවා කියන්නේ මේක තවමත් ඉතාම බරපතල තත්වයක තියෙන්නේ. ඉතින් දිවයින පුරාම මේ පවිත්‍ර කිරීමේ කටයුතු දැන් සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂම රාජයේ මැදිහත් වීමත් ඒ වගේම PHI මහතුරු මේ දවස් ටිකේ සෑහෙන දුවනවා. වැඩක තමන්ගේ රාජකාරියට එහා ගිහිල්ලා.
1: ඔව් සෑහෙන මහන්සියක් දරනවා.
0: සෑහෙන මහන්සියක් අන්තික යාලගන්න රිස්ක් එක. මොකද දැන් මේ යන්නේ මේ හරියට ඉන්නේ ඩෙංගුද නැත්නම් නිකන් මඳුරෝද කියලා දැනගෙන
1: නෙමෙයිනේ
0: පිරිසුදු කිරීමේ ස්ථානවලට යනවා පිරිසුදු කරන්න කියලා උපදෙස් දෙන්න යනවා. ඉතින් මේ තැන්වලට මේ PHI මහතුරු යනකොට එතන ඉන්න මඳුරෙක් හදිස්සියේවත් දෂ්ට කළා නෑ කෑවොත්
1: අනිත් අය පරිස්සම් කරද්දි ගියේ.
0: ඔව් ඉතින් හරි භයානකයි. ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන ඒගොල්ලෝත් ඒක දන්නවා මේකේ අවදානමක් තියෙනවා කියලා. හැබැයි යාලා පොදු යහපත ගැන හිතලා හැමෝම ගැන හිතලා යාලා ඇලගේ රාජකාරියට එහා ගියපු දවැන්ත මෙහෙවරක් මේ දවස්වල කරමින් ඉන්නවා.
1: ඒ නිසා අපි කියන්නේ ඔයාලගේ වගකීමත් ඔන්න ඉෂ්ට කරන්න කෙලිටු කරන්න කියලා.
0: අනිවාර්යයෙන් මේ වගේම තමයි විශේෂයෙන්ම දැන් මේ ගියහම සමහර පාර්ශවිනවා මේ අයත් එක්ක රණ්ඩු කරන්න.
1: ඔව්
0: අනේ මේ අපේ මේ වෙයි එහෙම මදුරුව නෑ ඔයාලා
1: ඉන්නේ. මේවා සුද්ධ කරලා තියෙන්නේ.
0: ඔව් ඔයාලා ඉන්නපා මේව බලන්න මේ ඔයා කොහොමද එහෙම කියන්නේ ඒ වගේ.
1: ඔව් දැන් මේ ඊයේත් බැලුවා.
0: ඒ වගේ නිකන් අපි කියන්නේ මෝඩ විදියට හැසිරෙන්න එපා. කෙටියෙන් කියන්න ඕනනේ කියන්න ඕන දේවල්. ඒ වගේ මෝඩ විදියට හැසිරෙන්න එපා. මේ එන්නේ ඔයාලගේ යහපතට.
1: ඒ වෙනුවෙන් ඔයාලා කරන්න ඕන ඔයාලගේ සහයෝගය තවදුරටත් දක්වන එක ඒගොල්ලන්ට.
0: වටපිටාවේ ඉන්න මිනිසුන්ගේ රටේ ඉන්න මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තමයි මේ වැඩ කරන්නේ. ඒ නිසා ඒකට නිකන් තමන්ගේ ඇඟේ හයිය පෙන්වන්න හරි.
1: අකුල් හෙලන්න.
0: අකුල් හෙලන්න හරි. මොලේ අඩුකම පෙන්වන්න හරි. ඒ වගේ දේවල්
1: කරන්න එපා.
0: ඒක පව්. මොකද මේ තමන් ගැන නොහිතුවත් අනුන් ගැන හිතන්න වටපිටාවේ ඉන්න මිනිස්සු ගැන. ඉතින් මේක හැදුනට පස්සේ තමයි ඩෙංගු වල අමාරුව, චිකන් ගුන්නේ වල අමාරුව. දැන් මේක හොඳ කරගන්න වතුර බොන්න බෑ. කොච්චර දුකක් විඳිනවද කියන එක පොඩ්ඩක් හැදිච්ච මනුස්සකින් අහලා බලන්න.
1: ඇඟ පණ නැහැ.
0: ප්ලේට්ලට් දිනෙන් දින අඩු වෙනවා. අඩු වෙනකොට තව බය ඇති වෙනවා. මම මැරෙයිද කියලා. ඉතින් ඒ වගේ බයකින් ජීවත් වෙනවද? ඔය වටපිටාව පොඩ්ඩක් සුද්ධ කරගෙන.
1: ඔව් දැන් වෛරසයකුත් යනවා අනිත් එකේ වගේම.
0: ඒ වගේම ඔව්. ඉතින් මේ වයින් තමන්ට ආරක්ෂා වෙන්න ක්‍රම තියෙද්දි තමන්ට ආරක්ෂා වෙන්න ඕන කරන වටපිටාව තමන්ට හදා ගන්න පුළුවන්කම තියෙද්දි නිකන් ඒකට පයින් ගහලා වැඩ කරන්න එපා.
1: ඒක තමයි. ඒචයි මහතුරු ආවොත් එහෙම එන්න ඇවිල්ලා බලන්න සුද්ධ කරන්න එහෙම කියලා කියන්න ඕනේ නේද?
0: අනිවාර්යෙන්. ඒ නිසා ඒකට සපෝට් එකක් වාගේ පැත්තෙන් දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඩෙංගු අඩු කරගන්න නම් ඩෙංගු මර්ධනය කරගන්න නම්.
1: තවදුරටත් මේක ඉස්සරහට ගෙනියන්න නැතුව පුළුවන් පාලනය කරගෙන මේක අඩු කරගන්න. ඊට පස්සේ අර අපි හිටපු විදිහටම අපිට ඉන්න පුළුවන්.
0: අනිවාර්යෙන්ම. අපි මතක් කරන්න ඕන ඔබේ වාසනාව පිළිබඳවත්. වාසනාව කිව්වහම අපි හැමදාම අපේ වාසනාව කොතනද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැනේ. ඒක නිසා අපි ට්‍රයි කරලා බලන්න වෙනවා ඒක. අද මෙතන ඇති කියලා. අද ගොවිසෙතක් එක්ක වගේ වාසනාව ට්‍රයි කරලා බලන්න.
1: හරි.
0: හෙට ආ කෝටිපතියෙක් වෙන්න පුළුවන්.
1: ඉතින් ඔන්න ඔයාගේ හින හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා ගොවිසෙත ලොතරැය මිලදී ගන්න. කෝටි 6කින් ඇරඹෙන සුපිරි තෑග්ගක් එක්ක ඔන්න සතිය දින 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසෙත ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැය හිතේ හැටියට මිලදීගෙන ජයග්‍රහකෙක් වෙන්න.
0: අර මේ ලිපේ තුම්බස කැඩුවද? ලිපේ තුම්බස?
1: ඔයාලා
0: ගෙදර?
1: ඇයි එහෙම කියන්නේ?
0: ඇයි පහුගිය දවස් ටික මියුවේ නැහනේ?
1: දන්සල් වලින් මොනකොට
0: දාන්නේ? දන්සල් වලින් ෂේපුන්.
1: මම බැලුවා මොකක්ද
0: ඒක? අද පරක්කුනේ තුම්බ මැටි ටිකස් කරා.
1: අනේ මේ මම මෙතන උදේ ඉඳන් ඉන්නවා.
0: රයිට්. මේ විච නිෂ්පාදන මතක් කරන්න ඕන ගෙදර දැන් කෑමටික හදාගන්න අදවත් ගිහිල්ලා පෞගේ දවස් ටිකේ දන්සල්ලෙන් ෂේපුණාට දැන් ඉස්සරහට කන්න වෙනවා යනකොට බඩු ටික අරන් යන්න
1: තුන පාට
0: දන්සල් නෑ දැන් සෑහෙන කාලෙකට මිරිස් තුන පහ ටික අරගන්නකොට විචේ නමත් එක්ක ගෙදර අරගෙන යන්න ඔයාලට රසවත් කෑම වෙලක් හදාගෙන කන්න පුළුවන්
1: අපේ රසේ රටේ සමර බෙදෙන විච නිෂ්පාදන ඔයාගේ ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් අනමෙලදී ගන්න
0: අවසහතරයි විනාඩි 51 වෙලාව

0: ரம்யமாயினி லக்கான ஈவினிங் டிரைவ். අතරයි විනාඩි 55යි වෙලාව. චාරුවල් කවුද අපිට මැසේජ් කරපුවා ඉන්නේ එක්මන මතක් කරන්න ඕන.
1: මතගොම් පැතර යන හදනේ මතගොම පසන් ඉන්නෝ මේ වෙලාවේ. දෙකම බොයිගුඩි නම් සුබන මැසේජ් එකක් දාලා තිනෝ දිග නිවාඩුවක් අරගෙන දෙන්නත් එක්ක ආව නේද කියලා.
0: දීර්ඝ නිවාඩුවකට පසු
2: අපි මෙලෙස ආවා.
0: දන්සල් කෑමින් පසු.
2: හරි. මම නැතත් ඔයානම් දන්සල් කෑව හොඳේ.
0: දන්සල් කෑව කියලා පේනවද? පේනවද?
2: අන්නේකද ප්‍රශ්නේ. ඔයා ඔහොම මේන්ටේන් කරන්න ඔයාගේ තියෙන රහස මොකද්ද?
0: දන්සල් තියා ගෙදරින්වත්
2: කාලා
0: තියෙනවද කියලා පේනවද කියන්නේ? ඔන්නෝකයි ප්‍රශ්නේ.
1: හරි. දැන් එතකොට අනුල ඉන්න පුස්සල්ලා එවිදා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒතකම රුවන් වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන ලක්කඩහන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. චෝමිකා හෝමක මේ මැසේජ් එකක් දාලා තියෙනවා. සමීර ඔයාවත් එකතු කරගනෝ. ගීත්මා ප්‍රභාෂී සම්පත් අටලු ගමින් තමයි එකතු වෙන්නේ. ඒ කට්ටියත් එක්ක රත්මලාණන් උරේෂා ඉන්නෝ මේ වෙලාවේ. ඒ වගේ මා මනේෂ මැසේජ් එකක් දාලා තියෙනවා. සැලුන් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා.
0: විජේතේගක් කෝපි එකක් කියම බීලා කම්මැලි නම් වැඩ පටන් ගන්න. පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕන කියලා හිතන අයට
2: හරි
0: කෝපි එකක් හොඳට රහට හදාගෙන ඊට පස්සේ වාඩි පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩ්ඩක් අර අමුතු ෆීල් එකක් නේ මේ දවස්වල පොඩ්ඩක් හැන්දෑවට වහිනවත් එක්කනේ හිරිපොද වැස්සක් වැටෙනවා වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට පොඩක් කුලං වදින තැනකට වෙලා කකුලක් උඩ තියාගෙන
2: කෝපි එකක් බීලා
0: කෝපි එකක් බීගෙන ඉන්නකොට
2: රොටියකුත් කන ගමන්
0: උණු රොටියක් චුට්ටකුත් එක්ක රහට කෑල්ලෙන් කෑල්ල කොනින් කොන කඩ කඩ
2: අයියෝ
0: කන ගමන් කෝපි එකක් බොනවන ඒක නියම කෝපියක් වෙන්න ඕන. විජය කෝපි එක බොන්න ට්‍රයි කරලා බලන්න.
1: විජය කෝපි හොට ගන්න පුළුවන්කම තියෙනවා. හොනලගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් අනුක නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව විජය නමත් එක්කම මේ හැමදේම මිලදී ගන්න.
0: RDB බැංක ඔබේ ඉතුරුම් වලට හොඳ විශ්වාසයක් වගකීමක් හොඳ පොලියක් මේ සියල්ලම ලැබෙන තැන තමයි RDB කියලා කියන්නේ.
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ශාඛා 272ක් තියෙනවා. ඔය ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕන කියලා හිතනවා නම් ඔනේ වෙනුවෙන් හොදව පොලිය ඉහෙලම පොලිය ලැබෙන්නේ දැන් RDB බැංකයි.
0: අවසහතරයි විනාඩි 57යි වෙලාව.

රේඩියෝ ITN අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණ

0: යාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory මහ පොළවට මහ බලයක්.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: හෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හවස පහයි විනාඩි 10යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් චාරෝ දැන් අපි කඩේකට ගියාට පස්සේ අපි එක දවසක් කිව්වර මේ අපි කැමති නෑ සමහර වෙලාවට
1: පස්සෙන් එනවට
0: බඩුවක් ගන්න මොන හරි ඇඳුමක් ගන්න ගියාට පස්සේ පස්සෙන් එනවට අපි කරදරයක් විදිහට සලකනවනේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා කියන පැත්තට.
1: හරිද?
0: දැන් වෙලෙන්දා නැත්නම් බිස්නස් කරන කෙනා පාරිභෝගිකයට දක්වන සැලකිල්ල කියන එක
1: එතනින් පෙන්නනවා.
0: නෑ මං කියන්නේ සැලකිල්ල කියන එකත් තියෙන්න ඕන.
1: ඔව්.
0: දැන් එහෙම කියලා මේ අතහැරලා දාලා කඩේට ගිහිල්ලා ඕන මගුලක් අරගෙන ආපු දෙන්
1: මං බිල් කරලා දෙන්න.
0: ආවට පස්සේ බිල දානවා කියලා වගේ එහෙම ඉන්නවනම් ඒකත් වැරදි නේද? ඒකත් ඔය අපි කියන ඔය මේ අපි බලාපොරොත්තු වෙන නැත්නම් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන දෙයට වැරදි නුද්දයි.
1: එතකොට අපි හිතනවානේ මේ
0: අපෝ අර ගණන් ගත්තේ නැහැ. අපි ගණන් ගත්තේ
1: නැහැ.
0: මේ වැඩ නැහැ කඩේට ගියාට.
1: ඔව් අද මේ අදමයි මම ඒ කඩේට ගියේ. ඒක හිටපු ගර්ල් මාව ගණන් ගත්තේවත් නැහනේ.
0: ඔව්. දැන් එහෙම අහගන්නත් හොඳ නැහැ.
1: ඔව්.
0: හැබැයි වදයක් වෙන්නත් හොඳ නැහැ.
1: හරි.
0: දැන් බිස්නස් එකක් කරන කෙනෙක්ට තමන්ගේ මොකක් හරි ෂෝරූම් එකකට හරි මොකක් හරි දෙයක් බලන්න ආවට පස්සේ ඇඳුමක් ගන්න එහෙම නැත්නම් මොන හරි භාණ්ඩයක් ගන්න.
1: එතම
0: සිංක් එකක් මොකක් හරි වගේ දෙයක් ගන්න බාත්รูම් අයිටම් එකක් ගන්න. ආවට පස්සේ අපි මේ ඒ ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙලා තියෙන්න ඕන ඒඩිසෙට්. ඇඳුම ගැන වුණත් අපි දැනුවත් වෙලා තියෙන්න ඕන ඒඩිසෙට් මේක මේ රටේ නිෂ්පාදනය කරන්නේ මේක මෙච්චර මේ ක්වොලිටි එකට හදලා තියෙන්නේ මේකෙ මෙන්න මේ වගේ ෆැසිලිටීස් තියෙනවා
1: මේටීරියල් එක මේක
0: මේ වගේ අපි ප්‍රොඩක්ට් එක සම්බන්ධ 100%ක් දැනුවත් වෙලා
1: හරි
0: නොහිටියොත් ඒකත් අවශ්‍යයක් බිස්නස් කරන්න කෙනාට. පස්සෙන් ගිහිල්ලා මේ දේවල් කියන්න යන්න ඕනේ නැහැ. හැබැයි කස්ටමර්ට අපි පොඩක් ළඟින් එහෙන් මෙහෙන් ඉඳලා පොඩ්ඩක් යාව දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා කියන එක ඉඟි කරාට කමක් නැහැ. පස්සෙන් ගිහලා වදයක් වෙන්නේ නැතුව.
1: යා
0: බහණ්ඩයක් තෝරගත්තට පස්සේ අපි දැන් මොන හරි දෙයක් ගන්න ගියාට පස්සේ අපි ඉන්න කෙනෙක්ගෙන් අහනවනේ.
1: අන්න
0: ඒ වෙලාවට
1: උත්තර දෙන්න.
0: ඒ වෙලාවට උත්තර දෙන්න.
1: ඒ
0: වෙලාවට නිකාම්ම නිකන් උත්තරයක් නෙමෙයි. විශ්වාසය ඇති වෙන විදියට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද අපි අහගෙන ගොඩක් කඩවල්වල
1: ඉන්නානේ.
0: ඉතින් එතකොට අපිත් ඔය අරේ මේ එකතු කරගන්න හොඳ දේවල් කියලා දෙනවනේ. අපි කියනවනේ.
1: ඔව් අපි හොඳ දේවල්නේ කියන්නේ.
0: හොඳ දේවල්නේ කියන්නේ. මේවත් ඒ වගේ දේවල්. හරිද? ඉතින් එතකොට ප්‍රොඩක්ට් එක ගැන ඒඩ්වයිසර් දැනුවත් වෙලා නැත්තම් වෙන්නේ මොකද්ද? ප්‍රොඩක්ට් එක සම්බන්ධව විශ්වාසයක් ඇති වෙන්නේ
1: නැහැ.
0: විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ කෙලින්ම භාණ්ඩයක් ගන්නෙ නැහැ.
1: ගන්නෙ නැහැනේ. මේක හරි ඒක හොඳ වුණත් ගන්නෙ නැහැ සමහර ලාට දන්නේ නැති නිසා.
0: මේක සර් මේ නිෂ්පාදනය කරන ඉන්දුනීසියානු. ඉන්දුනීසියානු භාණ්ඩවල හොඳ ක්වලිටියක් දෙනවා.
1: වර්ල්ඩ්
0: වයිඩ් රටම ලෝකෙම දන්නවා. ඉන්දුනීසියානු භාණ්ඩක මෙහෙමයි කියලා
1: විස්තරයක් කියනවා.
0: අපි කියනවා හැදලා. එතකොට ඒක ගැන කියලා මේකේ අනිත් එක මේක මෙන්න මෙච්චර කාලයක් මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ
1: නැහැ.
0: පස්සේ තමයි ඒ දිස්සිය ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. අපි වොරන්ටි පීරියඩ් එක මෙහෙම වුණොත් මෙහෙම කරලා දෙනවා.
1: මාරු කළා දෙනවා.
0: හරි කස්ටමර් සැටිස්ෆයිඩ් විදියට
1: කතා කරන්න
0: ඕන විස්තර දැනගෙන. එහෙම නැතුව මේක ගැන මොන හරි මේක රට මොකද ඩකින්න බොස්කින් ආල ගියන්න. ඊටස පොඩක් ජෙමිනිකින් ආල ගියන්න. පොටයක් දාලා.
1: නැත්නම් ගණන් ගන්නව ගියා ඕක අරහෙනේ.
0: ඔව්. එහෙම නැත්නම් බොරු රටක් කියලා.
1: ඔව්.
0: ඒව හරියන්නේ නැහැ. දැන් එන දැන් මොන හරි භාණ්ඩයක් ගන්න එන
1: පාරිභෝගිකයා
0: බුද්ධිමත්. ඒක නිසා ඒ අවබෝධය තියෙන්න ඕන. දෙයක් විකුණ ගන්න නැහැ. නිසා පස්සෙන් ගිහිල්ලා වද දෙන්න හොඳත් නැහැ.
1: ඔව් ඔව්.
0: කවුන්ටරේට වෙලා ඉඳලා බිල දාන්න බලාගෙන ඉඳලත් හරියන්නේ නැහැ.
1: දෙකම බැලන්ස් එකේ යන්න ඕනේ.
0: දෙකම බැලන්ස් එකේ.
1: හහ්.
0: ඔයාගේ කස්ටමර් ළඟදී ඒඩ්විසෙට් ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙලා විස්තර දෙන්න පුළුවන් නම් ඒක තමයි
1: වටින්නේ. ඔයා යන්න මම කියන්න මොකක් හරි වුණොත් කියලා වගේ
0: අවශ්‍යතාවය අනුව
1: මං එන්න.
0: එයාට බැට් කරන්න පුළුවන්. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට හොඳටම විස්තර දැනගෙන භාණ්ඩයක් ගන්නව නම් ඔන්න යන්න මාක්ස් ප්‍රින් හෝල්ඩින් සමාගමට. ඔයාට ඕන කරන මැෂින් සහ නිෂ්පාදනය ආශ්‍රිතව.
1: එතකොට
0: ඇඹරුම් යන්ත්‍රයක් විදියට ඇඹරුම් කර්මාන්තය කරන අයට, පොත්තෙල් කර්මාන්තය කරන අයට දැන් නවතම නවීනතම මැෂින්ස් ගණනාවක් ඩෝමා හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් අපි සහල් ආශ්‍රිතව කතා කරොත් එහෙම ඩෝමා කලවටි වත් ක්‍රීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්න මේ වගේ යන්ත්‍ර ගණනාවක් හරි පුළුවන්කම තියෙනවා. සහල් ආශ්‍රිතව මොනා හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න මෙලදී ගණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් නැත්නම් ඇඹරුම් යන්ත්‍ර, එතකොට පොත්තෙල් හිඳිර යන්ත්‍ර මේ කියන යන්ත්‍ර සියල්ලම හරි පුළුවන්කම තියෙනවා. එකම වහලක් යටින් ඔයාගේ අවශ්‍යතාවයට අනුව යට අවශ්‍ය කරන ධාරිතාවයෙන් ඔයාට අවශ්‍ය කරන මාදලියෙන් මිලදී ගන්න නොම්බර 30 ගැල්හේන පාර මහරගමට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකකින් මේ හැමදේම මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 0117 679 579 දෙකයි හතයි හයසේ හැත්ත නමයයි පන්සේ හැත්ත නමට කෝල එකක් දීලා මාක්ස් පෙන් හෝඩෙන් සම්බන්ධ කරගන්න.
0: ඔය නම්බයකට කතා කරාට පස්සේ එයාලගේ ප්‍රඩක්ට් සම්බන්ධව ඔන්න ඔය අපි කිව්ව විදියට ඒරිසෙට් හරියටම විස්තර ටික දැනගන්න පුළුවන්කම තියෙනවා. එයාලා කාගෙන්වත් අහලා කියන්නම්?
1: ඔව්.
0: අනිත් බ්‍රාන්ච් එකකින් අහලා කියන්නම්?
1: ඕනේ කතෝරගෙන එන්න.
0: එහෙම නෑ.
1: අලවීන් පසුත් හොඳ සේවාවක් දෙනවා.
0: අනිවාර්යෙන්ම සයන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලා ළඟට.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: Sirom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Cool drive vikata.
0: Lakana evening drive.
3: අවසපහයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව හගෙන ඉන්නේ. සමත්ක මැසේජ් කළ තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. නිට්ටවෙන් මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම දෙව්මියව එකතු කරගන්නවා මාතලින් සිතාරා. ඒ වගේම කල්ප අසංක ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. යාලා කිරිබත් ගොඩ ඉන්නවා කියලා කිව්වා මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන.
4: ශනායින මොරටුවෙන් ආවත් එකතු කරගෙන ගමන් අලුත් ගමෙන් පන්සල මැසේජ් එකක් දාලා තිනවා ටයි ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා. කෙවින් දෙහත් කණ්ඩියේ මැසේජ් එකක් දානකොට සුබ දවසක් චොබි සුබ දවසක් ටිකිරි මැණිකේ කියලා දාලා තියෙනවා.
3: ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල නෑ. ටිකිරි මැණිකේ ඇවිල්ලා තියෙන ඇඹුල කාලා ඇවිල්ලා තියෙන පහු
4: ටිකිරි මැණිකේ කියලා මට කියන්නේ චින්තක කොරියා විඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්ක මංජන ජයතිලක ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්න. කුලාන් හම්බන්තුරි මැසේජ් එකක් දාලා තියෙනවා. එතකොට සුදේෂ්. ඒත් එක්ක ශ්වේතා මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝම එකතු කරගෙන මේ වෙලාවේ සින්දුවක් දෙන්න කියලා.
3: කලු මේ වගේම HM නිහාල් මේ දෙන්න ඉන්නවා කොමීරිගම කමියුනිකේෂන් එකේ වැඩ කරන ගමන් කොල්ල දෙන්න සැපේ සනීපෙන් සින්දුවක් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you චාය වේවා. ඔයාලා ගුදු කරගන්න. විජේ නිෂ්පාදන රසකාරක වර්ණකාරක કૃતિම දේවල් මේවා කිසි දෙයක් නැහැ. රසට ආට කැම ටිකක් හදා ගන්නවා නම් නම කියලාම කඩේට ගිහින් ඉල්ලන්න විජේ නිෂ්පාදන වලින් මට දෙන්න මිරිස් කුඩු පැට්ටක් මුදලාරි. දෙන්න බෑ පුළුවන් නම් ගන්න කියලා කිව්වොදී ගන්නව තමයි මහත්වෝ කියලා.
4: ඇතුළට ගිහින් ගන්න.
3: ඇතුළට ගිහින් අරන් එන්න.
4: ඕවා ගුටි කන වැඩ. චමිත් කියන දේවල් අහන්න එපා. ඔයා ගිහිල්ලා විජය නමින්ම ඉල්ලන්න විරිස්කුඩු පැකට් එක උනාත්, ඔයා ගන්න ගම්බිරිස් පැකට් එක උනාත්, එහෙම නැත්තම් 3-5 කහ මේ ඕනම දෙයක්. ඔයා විශ්වාසයෙන් ගන්නකොට විජය නමත් එක්කම ගන්න මතක තියාගන්න. මොකද 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නම අපිට ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමර තරගෙන යන විජය නිෂ්පාදනයට පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
3: දැන් අර කිව්වහම මිස්කුඩ ඇට දෙන්න ගා දෙන්න බෑ. පුළුවන් නම් ගන්න කිව්වට පස්සේ පුළුවන් නම් ගන්න කිව්වේ. අරන් ඇවිල්ලා එල ෂේප් එකේ එන
4: දෙන්නේ.
3: සල්ලි දෙන්න කිව්වොත් කියලා දෙන්නේ.
4: පුළුවන් නම් ගන්න.
3: දෙන්නේ නෑ. පුළුවන් නම් ගන්න. විජේ නිෂ්පාදන මතක් කරා වගේම වාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලැබෙන වගේම සුරක්ෂිතභාවයක් ලැබෙන තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
4: ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔන්න ඉහළම රකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් දාගන්නවා නම් ඒකට අවශ්‍ය වෙන ඉහළම පොලිය වාඩි ලැබෙන RDB බැංකුවෙන් දිවෙන පුරාම RDB ශාඛා 272ක් තියෙනවා. ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම දිනන මේ කියන සේවාවන් විශ්වාසෙන් වගකීමෙන් ඔන්න ගන්න.
3: අවසපහයි විනාඩි 27යි.

0: අවස පහයි විනාඩි 31යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
2: කටි පිළිවසර වෙනකො
3: මෑනියෝ
2: සෙව්වන් දි මෑනියෝ
3: සෙව්වන් දි මෑනියෝ අපි දන්නවා මේ රටේ ඔබතුමේක කියලා ඒත් අපිට කාරණාවකට මේ රටේ සර්ච් කරන්න සිද්ධු
2: ඩුබෝය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න
1: දෙයියන්ගෙම පිහිටයි
4: අයියෝ
1: දෙයියන්ගෙම පිහිටයි සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
5: ආතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොඩින් ඉස්සල්.
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පහයි විනාඩි 37යි වෙලාව. අපි ගෙදර ගෙනියනවනේ කේක කෑම ජාති හදන්න. එතකොට මස් මාළු විශේෂයෙන්ම ගෙනියනවා. සතියට කීප සැරයක් සමහර වෙලාවට ගෙනියනවා. එහෙම නැත්නම් සමහරු සතියට මොන දේවල් ටික එක සැරේ ගෙනියනවා. මේ ෆ්‍රිජ් එකේ තියෙනවා. ශීතකරණේ තියලා තියෙනවා.
1: පෙට්ටි වලට දාලා.
0: ඔව් එහෙම අසුරලා තියෙනවා. හැබැයි මේ කොයි වෙලාවකවත් ආ දැනගෙන හිටියද මස් මාළු එක්ක, කියන්නේ අමු මස් උයන්ලාද නෙමෙයි, මස් මාළු එක්ක වෙනත් දේවල් ගබඩා කරන්න හොඳ නැහැ කියන කතාව කවදා හරි දැනගෙන හිටියද? දැනගෙන හිටියනම් හොඳයි.
1: දැනගෙන ඉඳලා තියෙනවා මම.
0: එහෙනම් හොඳයි. දැනගෙන නොහිටියනම් ඒක ප්‍රශ්නයක්. මොකද මස් මාළු ගබඩා කරන තැනක, අමු මස් ගබඩා කරන තැනක වෙනත් දේවල් ගබඩා කරන්න හොඳ නැහැ කියනවා.
1: ඔව්.
0: ඒකෙන් වෙන දේවල් දැනන් හිටියේ නැණි උනා.
1: නැණි.
0: අන්න ඒකයි. ඒක අර සමහර වෙලාවට
1: අර කට වචනෙට දැනන් හිටියට ඒක අපි දන්නේ නැණි ඇයි එහෙම කරන්න කියලා.
0: අර එක්තරා රටක තියෙනවලුනේ පුටුවක්.
1: මොකද්ද?
0: තාම ඒ පුටුවට ආරක්ෂක සබළු දෙන්නේ ආරක්ෂාව දෙනවලු.
1: ඒ මොකද?
0: ඒක තමයි කතාව. ඒ කියන්නේ ඒකේ තින්ත ගාපු දවසේ රජතුමා ආරක්ෂාවට නිලධාරීන් දෙන්නෙක් ඉතිහාසෙ පත් කරලා තියෙනවා.
1: හරි.
0: තින්ත වේලනකන්.
1: තින්ත වේලනකන් ඒක බලා ගන්න.
0: බලා ගන්න වෙන කවුරුත් ආඩියේ කියලා.
1: අද වෙනකම්?
0: අද වෙනකන් ඒ පුටුව ගාව
1: ආරක්ෂක දෙන්න ඉන්නවා. ඒ වගේ උත්තරයක් තමයි මම දුන්නේ.
0: හරිද? ඉතින් ඔයා දන්නවද මේක මොකද්ද මේ හොඳ නැහැ කියන එක?
1: ඔව්.
0: මස් මාළු එක්ක ගබඩා කරන්න හොඳ නැහැ කියන කතාව දන්නව. හැබැයි හේතුව දන්නේ
1: නැහැ.
0: හේතුව තමයි විශේෂයෙන්ම මේ බැක්ටීරියා ව්‍යාප්ත වෙන්න.
1: හහ්.
0: අමු මස් වල, අමු මාළු වල මේ දේවල් වල ස්වභාවිකවම එක එක විදිහේ බැක්ටීරියාවන් තියෙනවා. ඉතින් ඒ බැක්ටීරියාවන් වෙනත් ආහාර සමග විශේෂයෙන්ම පිසන ලද ආහාර එක්ක මිශ්‍ර වෙන තියෙන ඉඩකඩ වැඩි. අපි දැන් මස් මාළු ටිකක් උයාගත්තට පස්සේ බැක්ටීරියාවන් තියෙනනම් උෂ්ණත්වයත් එක්ක විනාශ වෙනවා. ඉතින් මේක අමු මස් එක්ක අපි උයන ලද ආහාර ගබඩා කරලා තිබොතින් විශේෂයෙන්ම මේවා අනිත් දේවල් එක්ක බැක්ටීරියාවන් ගමන් කරන්න පුළුවන්, මිශ්‍ර වෙන්න පුළුවන්. එතකොට අපිට ලෙඩ රෝග හැදෙන තියෙන සම්භාවිතාව වැඩි. අනිත් පැත්තෙන් තව කාරණාවක් තමයි එක එක දුර්ගන්ධයන් තියෙනනේ.
1: දැන්
0: අමු මස්සල එක එක ගන්ධයන් තියෙනවා. ඒ ගන්ධ සුවඳ අර පිසන ලද ආහාර හෝ වෙනත් මොන හරි ආහාරයක් අපි ගබඩා කරලා තිබොත් ඒවත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නිසා තමයි මේ විශේෂයෙන්ම මේ විදියට ගබඩා කරන්න එපා කියන්නේ. අනිත් එක දැන් මස් මාළු වලින් වැගිරෙන ලේ රුධිරය මේ දේවල් මිශ්‍ර වෙන්න ඉඩකඩ දෙනවා.
1: ඉතින්
0: මේ වගේ දේවල් නිසා තමයි විශේෂයෙන්ම මස් මාළු ගබඩා කරන තැන්වල අනිත් දේවල් ගබඩා කරන්න එපා
1: කියන්නේ.
0: මේක කඩවල් වලට විශේෂයෙන්ම ඒක නීතියෙම තහනම් කතාවක්.
1: හරි.
0: ඉතින් ගෞරවරය වෙලා මේක පරීක්ෂා කරවතින් මේකේ යෝගට් නුත් දාලා තිබුණොතින්
1: හරි
0: තව මොන හරි දේවල් එළවලුත් දාලා තිබුණොතින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන දැනගන්න ඕන කතාවක් මේක. ඉතින් මේක වළක්ව ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා වෙන වෙනම ඇසුරුම් කරන එකකින්. ඒ කියන්නේ මේ එළියට මේ ගන්ධයන් එන්නේ නැති විදිහට
1: වෙන මොන හරි පෙට්ටියක හැම දාලා ඒව ඇසුරුම් කරලා තිබ්බොත් ප්‍රශ්නයක් නැද්ද?
0: මේක ප්‍රශ්නයක් නැහැ. මොකද ගන්ධ සුවඳ මිශ්‍ර වෙන්න, බැක්ටීරියාවන් මිශ්‍ර වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. හැබැයි වඩාත් සුදුසුයි කියන්නේ මස් මාළු දාන එකක වෙන දේවල් දාන්න යොදා ගන්න එපා කියන එක.
1: ඒක එක ළඟ තියන්න එපා කියලා.
0: අන්න ඒකයි අපිට ගෙදරකදී මේක කරන්න ටිකක් අමාරුයි. අපිට එතකොට බොක්ස් එකක් මොන හරි යූස් කරලා අපිට කරන්න වෙනවා. පුළුවන් තරම් වෙන් කළ තියන්න කියන එක තමයි කියන්නේ. මේවෙන් අපි නොහිතන විදිය ලෙඩ රෝග අපිට
1: හැදෙන්න පුළුවන්.
0: හැදෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ડોක්ටර් ගාවට ගියාට පස්සේ හැදුණු ලෙඩේ හැදිච්ච තැන මොකද්ද කියලා.
1: මොනවාද කෑවේ ඊ රැට කියලා ඉතින් ડોක්ටර් අහනවා. අපි කියනවා. හැබැයි ඒක නෙවෙයි හරිම දේ.
0: හරිම දේ තියෙන්නේ වෙන තැනක.
1: වෙන තැනක.
0: ඒක නිසා අපි ගැන හිතන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. රයිට්. 5 විනාඩි 41යි වෙලාව. අපිට නිවුස් අහන්න යන්නත් තියෙනවා නේද?
1: හරි. එහෙනම් අපි සින්දුවකට යමු.
0: සින්දුව අහලා නිවුස් එක හමු. Headlines.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සමත්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: ගෝලීය අවනිශ්චිතතා මැද්දේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන්නේ IMF එල්ලයි. පෙට්‍රල් ඩීසල් මිල පහළට. ඩෙංගු මාරාන්තික වේ. නුසුසු ඖෂධ භාවිතය ගැනත් සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීම්. සාම කොන්දේසිවල කිසිදු වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: රටට වග කියන රේඩියෝ
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: Lakhanda Radio ITN.
2: Cool drive, Vikita.
1: Lakhanda, evening drive.

0: පහ විනාඩි 53යි වෙලාව. සමහරු කියනවා ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන කියලා.
1: හා.
0: සමහරු උන්ටනම් ඒව ජීවත් වෙනවා කියලා දැනෙන හොඳට.
1: ඔව්.
0: කරදරවලින්.
1: හා
0: හා. කරදරවලින් කියන්නේ කේක ආසනීප වලින්.
1: ඔව්.
0: එහෙම නැත්නම් ආර්ථිකමය ප්‍රශ්න වලින්.
1: රැකියාවේ ප්‍රශ්නත් එක්ක.
0: ඔව් මේවා මේ දේවල් ඔක්කොගෙම හොඳට දැනෙනවා ජීවත් වෙනවා කියලා. හැබැයි ඔක ඒ පැත්තෙන් නෙවෙයි අපි කියන්නේ.
1: හ්ම්.
0: අනිත් පැත්තට නේද? අපි කියන්නේ අනේ මචං මට ජීවත් වෙන කියලා දැනෙන්න ඕන.
1: ඔව්.
0: ඒකයි මම මේ දේවල් කරන්නේ.
1: මට ජීවිතේ විඳින්න ඕනේ.
0: ජීවිතේ විඳින්න ඕන කියලා පැත්තෙන් තමයි ඔය කතාව කියන්නේ. ජීවිතේ විඳින්න ඕන.
1: ඒක
0: තමයි තවදීන් කියන්නේ. මචං ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන. ඔකටද මේ ඉන්න ඩිගේ ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන. ඒ නිසා තමයි මම ඔය ට්‍රිප් එකක් යන්නේ. ගන්න කන බොන දේවල් ටික මට හිතේ හැටියට මං කන්න බොන්නේ. එහෙම කියලා කියනවා.
1: ඇඳුම් ගන්නෙ?
0: ඇඳුම් ගන්නෙ.
1: හහ්.
0: හැරෙන ගණ ඉතින් බං
1: එහෙම. කවදා හරි ඕක නෙවෙන්නේ අන්තිමට.
0: ඉතින් ඕක ඒ විදියට හිතලා අපි හොඳට කාලා බීලා හොඳට සැපේ ඉන්න බලනවානේ. ඉතින් සල්ලි ටිකක් අතේ ගැවසෙනකොට එහෙම කන දේවල් වලත් කන්ට්‍රෝල් නෑ.
1: අය ලොස් නෑ.
0: ලොස් නෑ. චයිනීස් ද,
1: ජපනීස් ද, ශ්‍රී ලංකන් ද,
0: කොරියන් ද,
1: ගාන
0: ඕන දෙයක් නෑ. ඉතින් ඒක නිසා එහෙම කෑවට පස්සේ
1: ටික
0: කාලයකට පස්සේ ආයිමත් ජීවත් වෙන්න ඕන කියලා දැනෙන්න පටන් ගන්නවා. මොකද කොලෙස්ටරෝල් වැඩි වෙලා,
1: සුගර්
0: වැඩි වෙලා.
1: හරි.
0: ඒ දේවල් ගාන්ට පැකේජ් එක එනකොට
1: හරි.
0: අපිට දැනෙන්න ගන්නවා.
1: මන් දැන් තමයි ජීවත් වෙන්නේ.
0: මන් තම් දැන් ජීවත් වෙන්න ඕන කියලා දැනෙන්න පටන් ගන්නවා.
1: ඒක ඇත්ත.
0: ඉස්සෙල්ලා තිබුණේ ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕන කියන එක.
1: හරි.
0: ඊට පස්සේ දැනෙන්න ගන්නවා අර ලෙඩ ටික ආවට පස්සේ මන් තව ටිකක් ජීවත් වෙන්න
1: ඕන කියලා.
0: අන්න ඒක නිසා කන බොන දේවල් හිතේ හැටියට කන්න ගියාට කමක්
1: නැහැ.
0: වයින් ලැබෙන ප්‍රතිවිභාග ගැනත් පොඩ්ඩක් අවස්සට හිතන්න වෙනවා. කන්න කනව ගමම්ම නේද? මේක කරොත් මේක දීර්ඝ කාලීනව කරොත්
1: මට
0: මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේක පොඩි කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕන කියලා හිතෙන්න ඕන කන බොන වෙලාවට. කඩවල වලින් අතින් මෙතෙන් රසකාරක ඔය දේවල් දාපු දේවල් කනකොට හිතෙන්න ඕන.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ ගෙදර හදාගන්න කෑමක තියෙන රස, ඒවයි තියෙන පෝෂණීය ගුණය, මේ හැමදේම වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ඕන කරන වසවිස නැති රසකාරක නැති કૃતિම දේවල් නැති විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න.
1: ඔව්.
0: කාලයක් ජීවත් වෙන්න පුළුවන් විදියට ජීවිතේ දැනෙන්න කාල බිලින්න පුඩා මේ දේවල් ටික ගෙදර තියනවා.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක එන විජය නිෂ්පාදන දැන් ගෘහණියගේ ගෙදර මුළුතැන්ගේ විජය කුළුබඩු ටික නම් වරදින්නේ නැහැ. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ විජය නමින් තව නිෂ්පාදන රසක් තියෙනවා විජය නිවහණින් හඳුනා දීලා. ඉතින් විජය ඉන්දියාප පිටි වෙන්න පුළුවන්, රුඩල්ස් වෙන්න පුළුවන්, තෝස පිටි වෙන්න පුළුවන්, මේ හැමදේම මාඩ මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. ළඟම තියෙන වෙළඳසැලෙන් හරි සුපිරි වෙළඳසැලෙන් හරි
0: RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවාට විශ්වාසය ආරක්ෂාව මෙසියල්ල සමගින් හොඳ පොලියකුත් ගන්න පුළුවන්. දැන් ස්ථාවර තන්පත් සඳහා
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියන්නේ RDB බැංකුවට. ඉතින් ශාඛා 272ක් තියෙන දිවයින පුරාම ළඟම තියෙන ශාඛාව දිගට වාර පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න
0: හවස 5:56 වෙලාව.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය දහර සංගීතය දහර
0: විසේකාරේ
2: මෙතන මගේ දරුවටවත් පාරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
3: මම මලේනියක් උයි බෝනි මේදී නහයෙන් අඬනවා අඬනවා මෙත් මිනිව හෙඩ් කරලා දෙන්න කියලා මගුල එපා යනවා උයි. ආ මොකද කියන්නේ? අපි සංගීත කොළවට කැමතිද?
4: චේති මට දැන් ඔයාගේ පූණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
2: ඕනේ නම් ඕනම් යම්බලංගුර මගේ චකවුස ගන්න දන්න බා. මම දන්නවා අම්බලංගුර තමයි කියලා. මොකද අපි නම් මේ වෙස් මූණක් කියලා.
0: සතිය දින පහේම රාත්‍රී 9ට IT

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවසයි විනාඩි 11යි දැන්.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 73 74.
1: Deepkya. සුරකිමු මකතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Deepkya මීළඟ වැඩසටහන.
2: ජූලි පළමුවනදා කැප්පිටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
1: සම්මන්ත්‍රණය Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. Deepkya. සුරකිමු මගතොට.
1: හවස 6 විනාඩි 12යි වෙලාව. බෙවලාට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. ගෙදර අයට වෙන්න පුළුවන්, නෑදෑයන්ට වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. රසට කෑම ටිකක් හදනකොට රසය විතරක් නෙවෙයි ගුණය පෝෂණය මේ හැමදේම ගැන හිතන්න ඕනේ අපි. ඉතින් කල් තියාගන්න ද්‍රව්‍යදානේ නැති, සකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු නැති, හොඳම තත්වයෙන් තියෙන හොඳම ප්‍රමිතියෙන් තියෙන ප්‍රොඩක්ට් එකක් නම් කුළුබඩු ටිකේ ඉඳලා අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම අපිට ලැබෙන්නේ විජය කියන නමි. අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන මගේ ළඟම තියෙන වෙනසලෙක් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙක් වෙන්න පුළුවන්, වට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම මිලදී ගන්නකොට මතක තියාගන්න අනුකර නිෂ්පාදනට රැවටෙන්නේ නැතුව ඒ දේවල් විජය නමත් එක්ක විජය ලාංඡනය තියෙනවද කියලා බලලම මිලදී ගන්න. RDB බැංකුව දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා, වන්නුවාට පුලංකම තියෙනවා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්න ඕනි කියලා හිතනවා නම් ඔන්න ඒ වෙනුවෙන් ඉහළම පොලිය තියෙන හොඳ විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් ඔයා හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි RDB තියෙන්නේ. යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩ විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Timira udala matta nirmanayak
2: Sudu baby yanna udata yamana nanda me ape office ge driver mahatte api ara te ekak demu neda mahansith athine driver lada te bonda company kandima tiyenawa gewal lasse daagena ehema te denne ne Sudu baby yanna udata nande pau neda මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
1: සිවිනක තනි වෙලා.
3: නිකලි. මොකද ප්‍රශ්?
4: මොකද නැස?
3: මෙතන ඉන්න මොකක් අය හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඔයගන ගන්නවා.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනක තනි වෙලා.
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: Cool drive, Vikita.
6: Lakhana. Evening drive.

රටට වග කියන රේඩියෝ ඩෙංගුමතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: හරි හවස්සලා දෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන. ගෙදර යන ගමන් ඔයාට ඔන්න පුළුවන් කම තියෙනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවිසිතල උතරයත් එක්ක.
1: ඉතින් ඔයාට පුළුවන් කම තියෙනවා ඔගේ කෝටි පිටේ හීනය හැබෑ කරගන්න. එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වේදන් කරන ලොතරැයියක් මිලදී ගන්න. එතුලින් ඔයාට පුළුවන් කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් ඉතින් වැඩියෙන් ගොවිසිත ලොතරැයියක් මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට ගෙහගෙන නම් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙන්නේ.
0: අපි යනවා අදට. ගිහින් ගන්න මම ශමිත්.
1: ගිහින් ගන්න ඔයාට සුබ දවසක්. මම චාරු.

0: මාක්ස්මන් සමහ ව්‍යාරයවිතින් ගෙන් අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසය හතනමයයි පන්සේ හැතනමය.
1: රස්සයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: подрастала.
1: ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ලෝක ආර්ථික අර්බුද හමුවේ ජනපතිගේ කැපවීම IMF අගය කරයි. ගෝලීය අවනිශ්චිතතාවයේ හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන මූල්‍ය අරමුදලින් පැසසුම්. පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට. රුපියල් මිලියන 555ක් වියදමින් කළුපොවිල් රෝහලට වෛද්‍ය පහසුකම් රැසක්. ඩෙංගු මාරාන්තික වේ. නුසුසු ඖෂධ භාවිතය ගැනත් අනතුරු ඇඟවේ. අල්ලසින් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමලාට ඇප. සාම්කොන්දේ සිබල කිසි වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගීමට ලක්ුණා. ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සහාය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි තහවුරු කර තිබෙනවා. එහි නියෝජිතයින් ජනාධිපතිරයා සමග පැවති හමුවකට එක්වෙමින් මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිපික් දෙපාර්තමේන්තුවේ නියෝජ අධ්‍යක්ෂ සොනාලි චන්ද්‍රා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමු වුණා. ආර්ථික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී රජයේ ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව නියෝජිත පිරිසගේ පැසසුමට ලක්ුණා. මෑත කාල සිදු සාර්ව ආර්ථික සංවර්ධනය සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ක්‍රියාත්මකවට ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා. රජය ආර්ථික මෙහෙවර ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසුමට ලක්ුණා. IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙක් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. බාහිර කම්පන මැදේ උවද සාර්ව ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ බැරිපිළිවෙල වෙනුවෙන් දැඩිලෙස කැපවී සිටීම පිළිබඳවද නියෝජිත පිරිස ප්‍රශංසාව පළ කළා. ආර්ථික යථාර්ථයට පත්කිරීම සඳහා රජයේ කණ්ඩායම ඉදිරි පියවර සඳහාද සිය අඛණ්ඩ සහාය ලබා දෙන බවයි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කළේ. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීම නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හත්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගීමට ලක්වන බවද ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානි එවන් පැපුජෝචියා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම ආර්ථික වර්ධනය පිළිබඳ යහපත් සංඥාවක් බවයි. ආර්ථික ස්ථායිතාවයේ ප්‍රමුඛතාවය ලබා දෙන පවතින අතර රජයේ අවසාන අරමුණ ආර්ථික යථාර්ථයට පත්වීමේ ප්‍රතිලාභ ජනතාවට ඍජුව ලබා දීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ආර්ථික වර්ධනය ජීවනෝපාය සහ ජීවන තත්ත්වයන් දැනෙන සුළු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කළේ. එක්සත් ජනපද තීරුබද්ධ පැනවීම, දිත්වා සුළුකුණාටුව සහ මැද ප්‍රතිරි යුද්ධය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් ප්‍රමාදයන් ඇතිවද සාරව ආර්ථික හා සමාජයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා රජයේ කඩිනම් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියා. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉදිරි වැති අතර ඒ අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩ අවධානය යොමු කර තිබෙනවා. ඉහිපති ලාභ සියලු පුරවැසියන් වෙත ළඟාවන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනාධිපතිවරයා IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කළා. ගෝලීය අවිජිතතාවයේ මැද්දේ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. මැද ප්‍රදීප යුද්ධමය මැද්දේ ශ්‍රී ලංකා බලධාරීන් කණ්ඩායම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වූ බවයි ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රදානයේ එවන් පැපජෝචියෝ සඳහන් කළේ. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනින් ලැබුණු ප්‍රතිලාභ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සඳහා ඉඩක් ලබා දුන් බව පෙන්වා දෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදලේ පහසුකම් යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන්ගේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා එවන් පැපජෝජියා මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පසුගිය 24 වනදා සිට මේට සංචාරකණු වෙත වෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදී ලබාගත් නිරීක්ෂණ සහ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල අරමුදලේ මෙහෙයුම් ප්‍රදානයේ එවන් පැපජෝචියෝ මෙලෙස අදහස් පළ කළා.
0: Okay, so first of all, good initial question from Odita on the reform moment.
2: මැද පෙරදිග යුද්ධයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් වී තිබෙනවා. බලශක්ති මිල ඉහළ යාමෙන් පසු 2026 වසරේ පෙබරවාරි මාසයේ 1.6% වාර්ෂික උද්ධමනය මැයි මාසයේදී 5.5% දක්වා ඉහළ ගියා. සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය මෘදු වූ අතර දළ ජාත්‍යන්තර සංචිත සමුච්චය වීම මන්දගාමී වුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ පදනම් කරුණු 100% ප්‍රතිපත්ති අනුපාත වැඩිවීමකින් ඊට ප්‍රතිචාර දැක්වූ අතර සාර්ව විචක්ෂණශීලී පියවර ක්‍රියාත්මක කළා. රජය ඉන්ධන විදුලිය සහ පොහොර සහනාධාර මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි නිවාස සඳහා මුදල් මාරු කිරීම ඇතුළත් තාවකාලික අයවැය මත සහන පැකේජක් දියත් කළා. අවිනිශ්චිතතාව ඉහළ මට්ටමක පැවතුනත් ගෝලීය භාණ්ඩ මිලෙහි මෑතකාලීන පහත වැටීම බාහිර පීඩනයන්ගෙන් යම් සහනයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය ශක්තිමත් කිරීමට සහ මූල්‍ය හා බාහිර තිරසරභාවය ආරක්ෂා කිරීමට ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයේ ගමන් මගෙහි රැඳී සිටීම ඉතා වැදගත්. 2026 මූල්‍ය ලිහිල් කිරීමෙන් පසුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා 2027 දලදේශීය නිෂ්පාදිතයෙන් 2.3% ප්‍රාථමික ශේෂ ඉලක්කයකට ආපසු යාමට බලධාරීන් කැප වී සිටිනවා. බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයන් හිග වියදම් නැවත මතුවීම වැළැක්වීම ඇතුළුව අඛණ්ඩව සිදු කළ යුතුයි. පළදායි පශ්චාත් සුලිකුණාටු ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසංස්කරණ සඳහා ආපදාශ්‍රිත සහාය ඇතුළුව වියදම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධක විසඳීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලකරණය පවත්වා ගැනීම මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා යතුරයි. ඒ සමගම අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් ඉලක්ක කිරීම සහ සමාජ ආරක්ෂණ දැල් ආවරණය කිරීම සඳහා බලධාරීන් ප්‍රමුඛත්වයේ දිය යුතුයි.
1: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑතන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඒ නව මිල රුපියල් 414ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර තිබෙනවා. ඒ නව මිල රුපියල් 382ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපර් ඩීසල් සහ ලංකා භූමි තෙල් මිලේ කිසිදු වෙනසක් නැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ. මේ අතර පසුගිය දිනවල ලෝක වෙළඳපොලේ බොරු තෙල් මිල විශාල ලෙස ඉහළ යද්දී ශ්‍රී ලංකාව හැර අනිකුත් සෑම රටක්ම විශාල ලෙස ඉන්ධන මිල ඉහළ දැමුවා. ඇතැම් රටවල් 100%කින් ඉන්ධන මිල වැඩි කරද්දී තවත් රටවල් 50%කින් ඉන්ධන මිල වැඩි කළා. ඒ ශ්‍රී ලංකාව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේ 40%කින් පමණයි. එහිදී ජනතාවට අවම පින්නයක් ලබා දීම සඳහා ඩීසල් ලීටරයක රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක රුපියල් 20ක සහනයක් ලබා දෙමින් එම මිල රජයේ තරාගනු ලැබුවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විද්වතුන් සහ සාමාන්‍ය ජනතාවද අදහස් පළ කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා පළ කළේ මෙවැනි අදහසක්.
3: අපි දැකලා තියෙනවා සමහර රටවල් කලාපී රටවල් ඉන්ධන මිල 100%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරන අවස්ථාවක රජය උත්සාහගත මේ 50%කට අඩු ප්‍රමාණයක මිල වැඩි කිරීමක් කරන්න මේ මැද පෙරදිග යුද්ධය හරහා තියෙන බලපෑම උඩ ඉන්ධන මිල වැඩිම අනිවාර්යයෙන්ම අපේ ආර්ථිකයට හානි කර වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එවැනි අවස්ථාවක උනත් රජය ඩීසල් ලීටරයකින් රුපියල් 100කුත් පෙට්‍රල් ලීටරකින් රුපියල් 20කුත් සාන දරය ලබා දීම තමයි මගේ කළ යුතු. දැන් මැද පෙරදිගේ යහපත් අත්දැකීම් ලැබනකොට මේ මිල ගණන් අඩුවීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ඉන්ධන කියන එකට අනවශ්‍ය විදිහට මිල අඩු කරලා ආර්ථිකය ආපව දරාගන්න බැරි විචාර විනාශයක් ඇති වෙන්න පුළුවන්. කලාපේ අනිත් රටවල වඩා අපි වෙනස්. මොකද අපි බංකොලොත් වෙච්ච ආර්ථිකයක් තුලින් නැගියන ආර්ථිකයක් මේ අවස්ථාවේ තෙල් මිල ඉහළ යෑම ජලිලෙස අපිට බලපානවා. නමුත් සමහර රටවල් තියෙනවා ඉන්දියාව වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සපයන ආයතන රටවල් විදියට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න රටවල් ඉතාම අසීරු කොන්දේසි යටතේ. මේ නිසා අපිට අනිකුත් රටවල් විදියට පහසුවෙන් මෙම ප්‍රශ්නය හසුරුවීමේ හැකියාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් අපි තේරුම් ගන්නවා රටේ ජනතාව විදියට අපේ කලාපේ අනිත් රටවල් කොහොමද මෙම අරමුදේ විසඳන ආකාරය දිහා බලනකොට ඇත්තටම ලංකාවේ මෙම ගත ක්‍රියාමාර්ගය අගය කළ යුතු ක්‍රියාමාර්ගය
1: පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතකෝරල මහතාද අදහස් පළ කළා.
4: යුදමය වාතාවරණය තුළ බොරතල් ප්‍රවාහනය බෙදාහැරීම, බොරතල් ලබා ගැනීම, මේ සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑම ඉල්ල වුණා. මෙවැනි පසුබිමක ඇත්තටම අපි කිසියම් රටකට, විශේෂයෙන් අපි වගේ කුඩා රාජ්‍යයකට වෙළඳපළ තුළ බොරතල් ලබා ගැනීම සිහිනයක්. නමුත් එම තත්ත්වය තුළ රජය ඉතාමත් නිවරදිව ඒ කළමනාකරණය කරා කියන එක අපිට පැහැදිලි වුණා. විශේෂයෙන්ම මොන තත්ත්වය තිබුණත් බොරතෙල් සැපයුම, රට තුළ සැපයුම, ඒ වගේම අපි දන්නවා භූමිතෙල්, ඊට පස්සේ පෙට්‍රල්, ඩීසල්, මේවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ක්‍රියා කරා. මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඉතින් රජයට හැකියාව ලැබුණා අඛණ්ඩව බොරතෙල් වගේම අනිකුත් ඉන්ධන ද්‍රව්‍ය, විශේෂයෙන් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මේවා ජනතාවට සැපයීම සිදු කිරීමට. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. මේකෙදි මිල ගණන් සැලකිය යුතු ආකාරයකට වෙනස් වෙන්නට පුළුවන්. කුමන මිල ගණන් යටතේ වුණත් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත ඒවා රටට සැපයීම තමයි මේ වගේ වෙලාවකදී වැදගත් වෙන්නේ. එහෙම නැති වුණොත් ආර්ථිකයක් සම්පූර්ණයෙන් කඩා වැටීමේ හැකියාව තියෙනවා.
1: පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජනතාව මෙලෙස අදහස් පළ කළා.
5: ලෝකයේ මේ ඉන්ධන පිළිබඳව ඇති වුණ ප්‍රශ්නය මේ අපේ රටට විතරක් වුණ දෙයක් නෙමෙයි, මේ ලෝක තත්ත්වයක් තුළ ලංකාවට බලපාපු දෙයක්. මුළු ලෝකයේ අනිත් රටවලම 100%ක් මිල වැඩෙද්දී ශ්‍රී ලංකාව නෙවෙනුවෙන් රජය මුලින්ම ඉන්ධන කළමනාකරණය කෙරුවා. මොකද පාරිභෝජනය අඩු කිරීම උදෙසා. ඒක නිසා මේ වගේ අවස්ථාවක අපේ රටේ දැනට පවතින රජය මේක කළමනාකරණය කරලා මිනිස්සුන්ට දුන්න සහයෝගය පිළිබඳව පාරිභෝගිකයෙක් හැටියට, වාහනයක් දාවන පුද්ගලයෙක් හැටියට මම අගය කරනවා. මම හිතනවා අපේ ජනතාව මේක අගය කරන්න ඕනේ. හැම දෙයක්ම රජය කරද්දි සුභවාදීව මේවා දකින්න ඕනේ, රජයට සහයෝගයක් දක්වන්න ඕනේ මේ රටේ ඉස්සරහට ගෙනියන්න.
6: ගොඩක් සන්තෝෂයි අඩු වෙච්ච කෙනා. එහෙම තමයි වෙන්න ඕනේ. ඉස්සරහට ගෙනියන්න නම් ඒ විදිහට තෙල් අඩු වෙන්න ඕනේ.
7: අඩු වෙනවා නම් ඉතින් අපි පාරිභෝගිකය විසින් ගෑගන්නේක් නේද? විශ්වාස කියන්නේ ලොකු දෙයක්, ඒකත් ලොකු දෙයක් කියලා ගන්න එක.
1: රුපියල් මිලියන 555කට අධික ආයෝජනයකින් කළුපොවල ශිෂ්‍ය රෝහල්ට අතිනවීන කැත්ලැබ්, DC සහ ලිට්‍රොප්ටිස් ඒකක ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කරනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතිය බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙලෙහි තවත් සංදිස්ථානයක් සම්ප්‍රහන් කරමින් මෙම ඒකක ප්‍රතිකාර සේවාවක් සඳහා අද සිට එක් කර තිබෙනවා. රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත කර ඇත්තේ කැත්ලැබ් රසායනාගාර ඒකක සංඛ්‍යාව 10ක්. මේ වර්ෂය අවසන් වීමට පෙර තවත් ඒකක 16ක් ස්ථාපිත කෙරෙනවා. ඒකක 26ක් දක්වා වැඩි කරමින් ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 3103ක්. බණ්ඩාරගිරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් බින්ව ජයිකා සහන ණය ව්‍යාපෘතිය මුදල්ද මේ සඳහා යෙදවීමට නියමිතයි. කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල් සඳහා බින්ව මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, රත්නපුර, අනුරාධපුර, කොණ්ඩෑකල සහ යාපනයේ ප්‍රධාන රෝහල්වලටද කැත්ලැබ් ඒකක ස්ථාපිත කිරීමයි සැලසුව. කළුපොවල ශිෂ්‍ය රෝහලේ මේකක ස්ථාපිත කිරීමෙන් පසු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා. ඒ රටේ සමස්ත ජනතාවටම සම සෞඛ්‍ය පහසුකම් ලබා තිබ රජයේ අරමුණ බව පෙන්වා දෙමින්.
8: දැන් අපේ රටේ ජනගහනය 217න් 148ක්ම වාසය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල. 125ක් ඉන්නවා ගම්පහ, 123ක් ඉන්නවා කොළඹ. ඒ ජනගහනයට සාපේක්ෂව අපට තෘතීක මට්ටමේ රෝහල් තිබෙන ප්‍රමාණය මේ දිස්ත්‍රික්ක දෙකේ යම් අඩුවක් තියෙනවා. අපිට වැඩිපුර පවතින්නේ විශේෂිත රෝහල්. කොළඹ දිස්ත්‍රික්කයට ඒක ගම්පහටත් වඩා බලපානවා. මොකද තවත් අනිත් දිස්ත්‍රික්කවල ජනතාවත් මේකට සම්බන්ධ වෙන්නේ. නිසා අපේ ඉදිරි ජාතික සැලසුම් වලදී කොළඹ දිස්ත්‍රික්කයේ තුතික මට්ටමේ රෝහල් යම් ප්‍රමාණයක් තවත් එකතු කිරීමට අවශ්‍යතාවයක් පවතිනවා. එහෙම නැත්නම් දැන්ට අපි තුතික මට්ටමට උසස් කළ තියෙන රෝහල් වලම පහසුකම් වැඩි දියුණු කිරීමේ සීමාවකුත් පවතිවි. ඒ වගේම අපි මේ වසරේදී ඇත්තටම අපිට අමාත්‍යාංශ හැටියට සතුටපත් වෙන්න පුළුවන්. අපි අපේ රටේ පවතින කැත්ලැබ් ප්‍රමාණය කාඩියක් කැතීරයිසේෂන් ඒකක ප්‍රමාණය 26 දක්වා වැඩි කරනවා මේ වසර අවසන් වීමට ප්‍රථම. දැන් අපිට ක්‍රියාකාරී මට්ටමේ පවතින 10ක් පවතිනවා. මේ වසරේදී 16ක් ඒකට එකතු වෙනවා. ඒකට අපි රුපියල් මිලියන 3103ක් යොදවනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වේටින් ලිස්ට් එක අඩු කරන එක. සාමාන්‍ය විදිහට ගත්තොත් මාස 7 9 අතර ප්‍රමාණයක් සමහර වෙලාවට පොලිමින්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අපිට ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ සේවාව සැපයීමට තමයි මේ දේවල් සපයන්නේ.
1: මේ වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 54,000ක් වා තිබෙනවා. වාශාධික කාලගුණය සමග ඩෙංගු රෝගයේ අධි වසංගතයක් ලෙස පැතිර යාමේ අවධානමක් මතු වුණා. මේ වර්ෂයේ මෙවැනිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඊයේදිනදී පමණක් ඩෙංගු රෝගීන් 1030 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ. ඩෙංගු වෛරසයේ දෙවැනි ප්‍රභේදය සීක්‍රින් පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. රෝගීන්ගේ සිට 75%කට ආසාදනය වී ඇත්තේ එම වෛරසයේ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
9: අද දින වෙන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 31ක්. පළාත් වශයෙන් ගත්තොත් බස්නාහිර, දකුණු පළාත, සබරගමු පළාත තමයි වැඩිම පළාත් වශයෙන් වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් අධි අවදානම් දිස්ත්‍රික්ක විදියට කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, නුවර, ගාල්ල, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම් කියන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඒවායේ විශේෂ ඩෙංගු මර්ධන කටයුතු සිදු කිරීමෙන් පවතිනවා. සතියකට දැනට රෝගීන් 5,200ක් පමණ වාර්තා වෙලා තියෙනවා 25 සතියේ, මේ යන 26 වන සතියේ. ඉතින් මේක තවදුරටත් වැඩි වුණොත් රෝහල් වල ධාරිතාව වැඩි වෙලා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරය පිරිසිදු කරගත්තොත් තමයි අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
1: මෙවැනි විට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඩෙංගු ආසද්ද මරණ 31කින් 22 මැදි වයසේ කාන්තාවන් වීම සැලකිය යුතු තත්ත්වයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා. එම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රමාදයක් බවයි සංගමයේ සභාපති මණික සුමල්සේග මහතා සඳහන් කළේ.
10: මේ රෝගයට ගොදුරු වෙන නොවන රෝග තියෙන රෝගීන් තවත් ප්‍රවේසම් වෙන්න ඕනේ. ස්ථූලතාවය සහ බෝනවන රෝග තියෙන රෝගීන් සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. අවාසනාවන්ත ලෙස මේ රෝගෙන් වැඩිපුර මිය ගිහිලා තියෙන අපේ කාන්තාවන් කියන රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ප්‍රමාද වෙන්න එපා. මුල් අවස්ථාවේ අපි දැන ගත්තොත් මේක මනා කළමනා කර ගන්න පුළුවන්.
1: මේ අතර ඩෙංගු රෝග ලක්ෂණ මතුවුණු ක්ෂණික ඖෂධ ලබා ගැනීමකින් තොරව සොසුකල්ලබ් වෛද්‍යවරුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙනවා. ක්ෂණික ඖෂධ ලබා ගැනීමෙන් ඩෙංගු රෝගී දඩුතම තත්ත්වයකට පත්වීමෙන් පසු රෝහල්ගත වීම දැඩි අවධානමක් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේ.
11: ඉක්මනින් අවශ්‍ය වේලාවට වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් මේ නිසා ඇතිවන සංකූලතාවයන් ඇති වුණත් ඒ වයින් නැතිවන හානිය සහ බරපතල වීම අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. උනට පැරසිටමෝල් ඇර වෙනත් ඖෂධ නොගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩයික්ලොෆෙනෙක්, ඉබුප්‍රොෆේන්, මෙෆනමික් ඇසිඩ් වැනි ඖෂධ, ඒ වගේම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා. මොකද තාමත් අපි දකිනවා සමහර අවස්ථාවලදී විවිධ හේතුන් නිසා එක්ක වෛද්‍යවරුන් කියලා කියාගන්න අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා. මොකද මේ ස්ටීරොයිඩ් වල විශේෂයෙන් ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් කියන ඖෂධවල තියෙන එක ලක්ෂණයක් තමයි මේක දුන්නහම දවසක් විතර දෙකක් යනකම් ඇඟට හොඳයි. ඉතින් ලෙඩා හිතනවා මේක දැන් හොඳයි ඔක්කොම කියලා. සමහරවිට උනත් බහිනවා. ඉතින් මේක නිසා ලෙඩා මේ ගැන රෝගියා මේ ගැන තියෙන සැලකිල්ල තියෙන අවධානම ගැන හිතන එක අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද රෝගීන් එන්නේ එතකොට ඇතිවන සංකූලතාවයන් එක්ක තමයි රෝහල්ගත වෙන්නේ. ඉතින් කනගාටුදායක තත්ත්වය තමයි සමහර වෛද්‍යවරුන් විදියට පෙනී සිටින අය මේ ස්ටීරොයිඩ් භාවිතා කරනවා මේ රෝගීන්ට ෂණික සහනය ලබා දීම සඳහා, වන් ෂොට් ප්‍රතිකාර. මේ වයින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. එවැනි තත්ත්වයන් දකිනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න. මොකද මේක ඉතාමත් වැරදි ප්‍රතිකාර ක්‍රමයක්.
1: මේ අතර ඩෙංගු රෝග මන්දරී සඳහා ස්ථිර විසඳුමක් ලෙස වොල්පීචා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
12: මේ වන විට දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණ යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, මහජනතාව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදී ආයතන ගණනාවක් ඒකාබද්ධ කරගෙන අවස්ථා කීපයකම ඩෙංගු මර්ධන ජාතික වටසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. ඉතින් මේක අතරින් නරකයි. ඉදිරි දින කීපයේදී තවත් මේ ඩෙංගු මදුරන් බෝවෙන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙළ දියත් කරන්නට ඒකට සමහර තැන්වල නඩු පවරනවා, අවවාද කරනවා, මේ සියලු දේවල් කරනවා. මොකද ජනතාවගේ අපි ඉල්ලන්නේ ඒකට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙන කියන එක. ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිරන්තර පසුබිමක් තියෙනවා. සිරසාර සිසුමක් හැටියට වොල්බැචියා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා අවුරුදු එකහමාරක් ඇතුළත රුපියල් මිලියන 800ක් වෙනුවෙන් අපි යොදවන බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව 50%ක දරනවා. තවත් ව්‍යාපෘති කීපයකුත් එනවා. සිරසාරව මේ ඩෙංගු ප්‍රශ්න උත්තරයක් හොයාගන්න.
1: පසුන් පොහේ වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන සඳහා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හන්නි අමරසූරිය එක් වුණා. 2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව ආලෝක පූජාවක් පැවැත්වුණේ තන්ත්‍රිමලේ රජමහා විහාරස්ථානයේදී. ඊට ජනාධිපතිවරයා සහභාගී වුණා. තන්ත්‍රිමලි රජමහා විහාරස්ථානයේ පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විදුලි ආලෝකය දැල්වමින් ආලෝක පූජාව ආරම්භ කළා. ඒ තන්ත්‍රිමලි රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්ත්‍රිමලි පූජ්‍ය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඊට සමගාමීව මල් පහන් පෙරහැර සහ බොදුබැතිගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා. මෙහිදී අමාත්‍ය මහාචාර්ය හින්දුම සුරණසිරිමි මහතා මෙලෙස අදහස් පළ කළා.
13: සොලොස් කලාවම පිරලා තිබෙන පූර්ණ චන්ද්‍රයා මුළු ලංකාවටම ආශිර්වාදයක්. පොසොන් සඳහා සලකන්නේ අපි ශිෂ්ටාචාරයේ සංකේතයක් හැටියට. එදා අනුරාධපුරයේ මේ උදා වුණු ප්‍රඥාව තමයි අපට මග කිව්වේ, අපට භාෂාවක් ලබා දුන්නේ, ශිෂ්ට සම්පන්න ජාතියක් ඇවතුම් පැවතුම් ලබා දුන්නේ. ඒ වගේම අටලොස් ශිල්ප ශ්‍රේණියක් ඇවිල්ලා කර්මාන්ත ලබා දුන්නේ. ඒ නිසා අපේ සියලු මූලයන් මේ උතුම් අනුරාධපුරයත් එක්කයි බැඳිලා තිබෙන්නේ.
1: මේ අතර බෙල්ලම්විල අනුබුදු වන්දනා පොසොන් කලාපය ආරම්භ කරනේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිගේ ප්‍රධානත්වයෙන්. පොසොන් පොහේ වෙනුවෙන් බොරලැස්ගමුව නගර සභාවයි මේ පොසොන් කලාපය සංවිධාන කළේ. බෙල්ලම්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය විහාරාධිපති පූජ්‍ය බෙල්ලම්විල ධම්මරත්න ස්වාමීන් වහන්සේ බැහැදක සුහද පිළිසඳරක නිරත වුණා. අනතුරුව ආගමික මතවාද නිරත වූ අග්‍රාමාත්‍යවරිය ආශිර්වාද ලබා ගත්තා. අනුබුදු වන්දනා පොසොන් කලාපයේ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කරමින් පොසොන් කලාපයේ විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරිය එක්ුණේ ඉන්පසුවයි. දහම්පාසල් දරුදරියන් ඉදිරිපත් කළ භක්ති කීර්ති ප්‍රසංගේ නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. වෙසක් සමයට සාපේක්ෂව පොසොන් සමයේ මාර්ගානුතුරුවල අඩුවක් පවතින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා භාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාතිර මහතා පවසනවා. අධික ශබ්දය සමග අනීතිකව දහවනේ වූ යතුරුපැදිවලද අඩුවක් පැවති බවයි සේනාතිර මහතා සඳහන් කළේ. ඒ පොලිසිය සිදු කළ දැනුවත් කිරීම සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පෙන්වා දෙමින්. දෝෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්තනගොඩගම් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමලා පෙරේරා මහත්මිය අපමද මුදාහන් ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සැකකාරී රුපියල් ලක්ෂ 10 බැගින් ශරීරප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. ඒ සැකකාරීගේ විදෙස් ගමන තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරමින් අලුසු දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් ඇයව අත්තනගොඩගම් ලැබුවා. ඉන්නතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇය ඉදිරිපත් කළේ. ශාමිලා පෙරේරා මහත්මිය අත්තනගුරුගෙන ඇත්තේ ඇයි ජාතික රෝහලේ ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තුන්දෙනෙකු ඒ සේවයට නොයොදවා එවකට විෂයභාර අමාත්‍යවරයා සිටි රවි කරුණානායක මහතාගේ කාර්යමණ්ඩල සේවයට යෙදූ බව කියන සිද්ධියකටයි. ඒ පිළිබඳව අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වැඩිදුර විමර්ශන මෙහෙවනවා. යුක්‍රේනිය සමග සාමග විසමක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි සම්බන්ධයෙන් මොස්කෝ ස්ථාවරයේ වෙනස් නොමැති බව රුසියාව ප්‍රකාශ කළා. යුක්‍රේනිය සමග සාමග විසමක් සඳහා රුසියා ජනාධිපති වැල්ඩිමීර් පුටින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි ක්‍රෙම්ලිනයේ පවසන්නේ. යුක්‍රේනිය සිය හමුදායට කලාප හතරකින් ඉවත් කර ගැනීම සහ නේටෝ වලට සම්බන්ධ වීමේ සැලසුම් ප්‍රසිද්ධියේ අත්හැරීම ප්‍රධාන කොන්දේසි අතරමනවා. වසර හතරකට වැඩි කාලයක් පවතින යුද්ධයේදී යුක්‍රේනිය ඉදිරිපත් කළ නව යෝජනා ප්‍රතික්ෂේප කරන බව රුසියා ජනාධිපතිවරයා පසුගිය සත්‍යාන්තයේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම සමග පැවති නිල නොවන පළමු එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 120කින් ජය ගැනීමට ඉන්දිය 19 පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. කාසිවාසී හිමිකරගත් ඉන්දිය 19 පහළ කාන්තා කණ්ඩායම ප්‍රතිමින් පන්දර පහර දීමට තීරණය කළේ. ඒ අනුව ඔවුන් පන්දු අර 50දී කඩලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 279ක්. ඉරා ජාදව ලකුණු 83යි. පන්දුවේදී චමුදු හේරත් කඩලු 3ක් මිද හෙළුවා. පිරිතුරුම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායමට පන්දු වාර 48යි පන්දු පහකදී සියලු දෙනා දෙවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 159ක් පමණයි. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල. ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ලෝක ආර්ථික අර්බුද හමුවේ ජනපතිගේ කැපවීම IMF අගය කරයි. ගෝලීය අවනිශ්චිතතාවයේ හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන මූල්‍ය අරමුදලින් පැසසුම්. පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට. සාම කොන්දේසිවල කිසිදු වෙනසක් නැතැයි රුසියාව යුක්‍රේනයට කියයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
16: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
17: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7679

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679479
0: මානවීය ප්‍රේමී සමෝනාත්මක වියමන
4: අයිබෝවන්. අදත් සතියක විරාමයකින් පස්සේ බොහොම ආදරෙන් සෙනෙහසෙන් මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් ගීස්වර හයක ආදර සාතය අඟහරුවාදා සඳුදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. රසවතුනි, සප්තස්වර සංකලනයක හඬ ඇහෙන තැනක, හඬ උපදින තැනක, භාවනාවක් වන් ගීස්වරයක් මතුවෙන තැනක, හිත නිවෙන තැනක්, හිතට සැනසීමක් ලැබෙන තැනක්, ගතේ විඩාවන් දුරලෙන තැනක් තවත් නැති තරම්. එතෙන් උදේ නම්ම හැල්මෙ දුවලා වෙහෙස මහන්සිය වුණ ඔබේ හිතටත් ගතටත් ගීතමය ආශ්වාදයක් එක්ක ප්‍රේමණීය සිඹුවක් ලබන්නට ඔබ ආදරෙන් ආරාධනා කරනවා. රාත්‍රී 9 වෙනතෙක් ලක්කන ගහරුවාද සඳුදිය දහරත් එක් කරන්නේ කියලා අද ඔබ වෙනුවෙන් ගීස්වර හයක බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් පෙළ ගැස්වගෙන ඉන්නෝ. විශාරද ගුණදාස කපුගේ ස්වරයෙන්, විශාරද මාල්ලි බුලත් සිංහල ස්වරයෙන්, මිල්ටන් මල්ලවආරච්චි ස්වරයෙන්, ඉවගේම විශාරද ඩොක්ටර් ජයකුඩි ස්වරයෙන්, ඉවගේම නිරංජලා සරෝජිනි ස්වරයෙන් සහ විල්බර්ට් ඇන්තනි ස්වරයෙන් කියන මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ගීත පෙළ ගැස්මක් තමයි අද ඔබත් එක්ක එකතු වෙලා රස විඳින්න සූදානම් වෙන්නේ. එහෙනම් රසවතුනි, ඔබට බොහොම ආදරෙන් සෙනෙහසෙන් යලිදු ඇරයුම් කරමින් අවසරයි අඟහරුවාද සඳදිය දහරේ පළමු දිගහැරුම ළඟ නවතින්නට. ඔහු නමින් එල්ලමුල්ල කපුගේ ගුණදාස, එහෙම නැත්නම් අපි බොහොම ආදරෙන් ආමන්ත්‍රණය කරන ගුණදාස කපුගේ 1945 අගෝස්තු 7 වෙනිදා මෙලොව එළිය දකින විශාරද ගුණදාස කපුගේ මහත්මයා 2003 අප්‍රේල් 3 වෙනිදා වසර 57ක් ගෙවුණු තැන සිය දිවිසැරිය නිමා කරමින් නික්ම යනවා. එතුමන් ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ වෙනුවෙන් කළ මෙහෙවර අනවිභවනීයයි. පුංචි මිනිස්සු වෙනුවෙන් ඒ මధుර ස්වරය නිර්ලෝභීව නිර්භයව ඔහු අවදි කළා. ඒ නිසාමයි විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ මధుර ස්වරයෙන් ප්‍රකම්පණය වූ කම්පනීය ප්‍රසංගයත් එක තැනකදී වාරණයට ලක් වෙන්නේ. බොහෝ දෙනෙක් විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ කම්පනීය ප්‍රසංගය පිළිබඳ අහලා තිබුණාට ඒ කම්පන ප්‍රසංගය තුළ ප්‍රකම්පණය වූ කම්පනීය ගීතේ සමහර වෙලාවට අහලා නොතිබෙන්නට ඇති. අපි අඟහරුවාද සඳතිය දහරෙන් විශාරද ගුණදාස කපුගේ අතීතාවර්ජනයක් එක්ක එතුමන් ගෙයූ මේ අරුත්බර ගීත කිහිපේ රස විඳමු. ආරම්භමු දෙසවන් හදවත් ප්‍රකම්පණය කළ කපුගේ ගෙයූ කම්පනය.

විශාරද ගුණදාස කපුගේ මහත්තයා කරන්දනය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනයේ මුල් පියවර තියලා ධර්මාශෝක විද්‍යාලයට ඇවිත් එතනින් පස්සේ භාත්කන්දේ සංගීත ආයතනයෙන් ඒ වගේම ලක්නව විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ගායනය පිළිබඳ ගැඹුරින් ඉගෙන ගන්නවා. එනිසාම ගායකෙක්, ගීපද රචකයෙක්, සංගීත නිර්මාපකයෙක් කියන මේ භූමිකා තුනම සිංහල ස්වභාවිත ගීතයේ පෙරගමන වෙනුවෙන් එතුමන් නිර්ලෝභීව කාසු කරනවා.

සිංහල ගීතය තුළ අපේ දෙසවනට සමීප වන වෙනස්ම ගීහනක් වෙනස්ම ආරක් වෙනස්ම ස්වරයක් වූ විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ ඒ හඬින් ගැයුණු ගීත වෙනුවෙන් ඇගේම් ගණනාවක් සම්මාන ගණනාවක් එතුමන්ට ලැබෙනවා. විශේෂයෙන්ම 1996 විශාරද ගුණදාස කපුගේ මහත්මයාට හොඳම ගීහඬ වෙනුවෙන් ස්වර්ණසංක සම්මානය, විශ්ව ප්‍රසාදනි සම්මානය සහ සරසවි සම්මානය ලැබෙනවා. ඒ වගේම 1997 ජනාධිපති සම්මානය ලැබෙනවා හොඳම ඉදිරිපත් කිරීම ගායකයා විදිහට. ඒ වගේම සරසවි සම්මාන, OCIC සම්මාන, ඒ වගේම තමයි රස සංගීත සම්මානය එතුමන්ට ලැබෙනවා. ඒ වගේම තමයි 1998 නැවත ජනාධිපති සම්මානය ලැබෙනවා. 1999 එතුමන්ට සරසවි සම්මානයත් පිරිනැමෙනවා. විශාරද ගුණදාස කපුගේ මහත්මයා මේ සියල්ල අභිමුවමින් සමස්ත රටේම ආදරය සම්මානයත් ලබා ගන්නවා. විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ ගීහඬට ලොබ බැඳ කෙනෙක් මේ ලක්දරණ තලය තුළ නැති තරම්. ඒ තරම්ම මේ ගීහඬේ ආසක්ත බවක් තියෙනවා.

0: ඇහෙනවා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
0: තුමයි මේ කඩල බලන්නකෝ.
3: විජය
4: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
5: උගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයියේ කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ නැහැ.
6: ජකෝ ජකෝ මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරේ කළ මේ වගේ වැඩ කරනවද?
5: පොඩි මොලිය අඩුපාඩුවක් නම් තියනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහනේ නේ.
3: විසේකාරේ
5: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිත් එක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමති වෙද? එහෙම මිනිස්.
7: අනේ උඹ දන්න මගුල තමයි බං. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
3: විසේකාරී සත්‍ය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලාංකේ විශ්වාසයදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වංක්‍රී වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදම අමතන්න 0117979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: Green Life Plantation, Private Limited. I'm going to live.

0: ඉබි බැංකුව
1: සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: FM 93.5 FM 93.7 අපේ ලක්කඳ සඳදිය දහරත් එක්ක අද අගහරුවාද දවසේ අපි මීළඟට තෝරගෙන ඉන්න ගීතාවලිය තමයි මේ. මේ ආදරණීය ගායන ශිල්පිනි උපත ලබන්නේ 1949 දෙසැම්බර් 12 වනදා බුර්ලස්කම්ලේදී. ඒකේ ජීවන සරිය නිමා වෙන්නේ 2001 මාර්තු 26 වෙනිදා. ඒ අවුරුදු 51ක කාලච්ඡේදය තුල ඇය සිංහල ගීතය වෙනුවෙන් නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉදිරි කරන්න සමත් වෙනවා. ඒ ගුවන්විදුලි සරල ගීතේ, චිත්‍රපට පසුබිම් ගායනයේ, වේදිකා නාට්‍යයේ, ඒ වගේම ටෙලි නාට්‍ය කියන මේ සියලු අංශයන් තුල ඇය ඇගේ හඬ හරි අපූර්වට ගීතස්වරයෙන් අපේ දෙසවනට සමීප කරනවා. රජු සංගීත විද්‍යාලයේ ගායන සහ වාදන ලලිත කලා ඩිප්ලෝමා ධාරණයක් වුණු ඇය ලක්නව් සංගීත බහත්කන්ද සරසවෙන් ගායන හා විශාරද උපාධියක් ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකාවක් විදිහටත් ඇය අපේ රටේ දරුවන්ගේ නැන පහන් දල්වන්න කටයුතු කරනවා. මේ ආදරණීය ගායන ශිල්පිනි කසුම් කල්හාර ආදරණීය ගායන ශිල්පියාගේ මව වූත්, ඒ වගේම ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ ආදරණීය භාර්යාවත්, ආදරණීය ප්‍රියම්බිකාවත් ඇය විශාරද මාලනී බුලත්සිංහල. මේ දිගහැරුව

FM 93.5 FM 93.7 බොහොම ආදරෙන් අඟහරුවාදා සඳදිය දහර අහගෙනින්න ඔබට සඳදිය දහර ඔබලඟට අරගෙන එන්න මට අනුග්‍රහයකට කරන අනුග්‍රහක බවතුන් පිළිබඳව මතක් කරන්න මොහොතකට අවසර දෙන්න. මගිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණු යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 67 95 79 තමයි දුරකථන අංකය. ඒකටත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා.

අද ගරුවද සඳදිය දහරෙන් ඔබ මේ රස විඳින්නේ විශාරද මාලනි බුලත්සිංහල ස්වරයෙන් ගැයුණු අපූර්ව ගීතාවලියක්. විශාරද මාලනි බුලත්සිංහල මහත්මිය සිය ගායන ප්‍රතිභාව නිසාම සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. 1995 දී හොඳම චිත්‍රපට පසුබිම් ගායන විරුවින් ඇය සරසවි සම්මානය ලබනවා. ඒ වගේම 1991 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම 1992 දී ස්වර්ණ සංක සම්මානය ලබනවා හොඳම ගායිකාවට හිමි. ඒ වගේම සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇය 1995 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායන විරුවිනුත් සම්මාන ලබනවා. ඒ වගේම තමයි තවත් සම්මාන ගණනාවක් ඇගේ නමින් සටහන් වෙනවා. ඒ සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් ඇගේ මේ මధుර ස්වරයෙන් කළ අනවිභවනීය මෙහෙවර නිසාමයි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සෝයෙට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඬවමින් ඔබේ මත්මතක අවදි කරන ලක්කන ගහරුවද සඳදිය දහරත් එක්ක ඔබේ නේ අද හගහරුවද සඳදිය දහරේ මීළඟ තෝරා ගැනීම තමයි

1945 අප්‍රේල් 7වෙනිදා උපත ලබන මිල්ටන් බලවරච්චි මහත්මය සිය ජීවන සැරිය නිමා කරන්නේ 1998 මාර්තු 10වෙනිදා. ඒ දක්වා කාලච්ඡේදය තුල එතුමන් ගුවන්විදුලි සරල ගීතය තුල, චිත්‍රපට පසුබිම් ගායනය තුල, කණ්ඩායම් ගීතය තුල එතුමන්ගේ හැකියාවන් ප්‍රකට කරන්න සමත් වෙනවා. 1969 දී එතුමන් ගීත හතරක් ගායනා කරන එල්පී තැටියකට ඒ ගීත හතර අතරින් හොරුවක පාවෙන රෑගනාඳුලේ කියන ගීතය අතිශයින් ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක තමයි මිල්ටන් මල්ලවරච්චි මහත්මයා අපේ රටේ වසික ප්‍රජාව අතර ගායන ශිල්පියෙක් විදිහට කිරුළු පල දෙන්නේ. කරුණාරත්න අබේසේකර මහත්මයා, චිත්‍රරන්ද අබේසේකර මහත්මයා, ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා, ඒ වගේම කේඩිකේ ධර්මවර්ධන මහත්මයා, ධර්මසිරි ගමගේ මහත්මයා, විශේෂම ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා වගේ ප්‍රවීණ ගීපද රචකයන් එතුමන් වෙනුවෙන් ගීත රචනා කරනවා. මිල්ටන් මල්ලවරච්චි මහත්මයා මුලින්ම එල්පී තැටියට ගායනා කරනවන ගීත හතරක්. ඒ ගීත හතරේ ඔරුවක පාවෙන රෑගනඳුරේ කියන ගීතය අතිශය ජනප්‍රිය වුණා. වගේම ඒ ගීත හතරට ඇතුළත් වුණු මෙන්න මේ ගීතයත් එදා සිට අද දක්වාම අතිශය ජනප්‍රියත්වයක් උසුලනවා මිල්ටන් මල්ලවරච්චි ගීතාවලිය තුළ. බලන්න, ගායන දිවියට ප්‍රවිෂ්ඨ වෙන්න ගායනා කළ මුල්ම ගීත එදා සිට අද දක්වාම එක ලෙස ජනප්‍රියත්වයක් උසුලන හැටි. ඒ කියන්නේ ඒ ගීත ඇතුලේ ඔබට මට දැනෙන්න මොනතරම් හැඟීම් සමුදායක්.

බිල්ටන් මල්ලවාරච්චි මහත්මයා 1965 අවුරුද්දේ සාක්කිය සංගීත කණ්ඩායමේ වාදකයෙක් විදිහට තමයි සංගීත අස්වැසියට ප්‍රවිෂ්ට වෙන්නේ. ඊට පස්සේ ලාසිලෙනිය සංගීත කණ්ඩායමටත් ඔහු එකතු වෙනවා. ලාසිලෙනිය සංගීත කණ්ඩායමට ගායකයෙක් විදිහට සිය දායකත්වය ලබා දෙනවා වගේම එතුමන්ට කණ්ඩායමක් විදිහට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඔය අතරේ තමයි බිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගායන දිවියේ අනාගත ඉරණම විසඳෙන සිදුවීමක් සිද්ධ වෙන්නේ. එතුමේ කතාව එකල ගුවන්තුල වැඩසටහනකදී හරි අපූර්වට කියලා තියෙනවා. එතුම කියනවා මම ප්‍රසිද්ධ ගායකයෙක් වෙන කලින් වාදනයට තමයි ඇබ්බැහි වෙලා හිටියේ. ඒ කාලේ අපි කිහිප දෙනෙක් එකතු වෙලා සාක්‍යස් නමින් වාදක කණ්ඩායමක් හදාගත්තා. වාදනයට අමතරව මම ඒ කණ්ඩායමේ ගීතත් ගායනා කළා. මට ගායකයෙක් වෙන්න අතහිත දුන්න අයගෙන් මට මුලින්ම මතක් වෙන්නේ මර්වින් රොඩ්රිගෝ මහත්මයයි. ඒ කාලේ දක්ෂ ශබ්ද පරිපාලකයෙක් වෙන මේ මහතා වැඩ කළේ ගීත තැටිගත කරන ගෞරි කෝපරේෂන් එකේ. ඔය දවස්වල මම ලාසිලේනියස් කණ්ඩායම සමග නිතරම ගෞරවයකට ගිහින් ගීත තැටිගත කරනවා. ඒවා කණ්ඩායම් ගීත. මර්වින් රොඩ්රිගෝ මහත්මයා ගීත පටිගත කරන විට විශේෂයෙන් මගේ කටහඬට උනන්දුවක් දැක්වුවා. මේ මහත්මයා දවසක් මාව තනියම පැත්තකට අඳගහලා කිව්වා, "මිල්ටන්, කණ්ඩායම් එක ගීත ගයන්න එපා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. තනියම ගායකයෙක් වෙලා ඉදිරියට එන්න. මම ඒකට අවස්ථාවක් කරන් දෙන්නම්" කියලා. එදාට පසුදාම පැට්‍රික් පෙරේරා මහත්මයා ළඟට මාව එක්කගෙන ගිහින් ඉන්නකොට පැට්‍රික් මහත්මයාට කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් කෝල් එකක් ආවා. ඒ කතාව ඉවර වුණ ගමන්ම මර්වින් රොඩ්රිගෝ මහත්මයා රිසීවරේ අරන් කිව්වා, "අපිට හදලා ගන්න පුළුවන් ගායකයෙක් ඉන්නවා මිල්ටන් මල්ලවාරච්චි කියලා. එයාට කියලා ගීතයක් දෙකක් අද හෙටම තැටිගත කරන්න අපි අදහස. ඒකට අබේසේකර මහත්මයා ගීත ටිකක් ලියලවන්න කියලා." වැඩි දවසක් ගියේ නැහැ. අබේසේකර මහත්මයා ගීත හතරක්ම ලියලා දුන්නා. ඒ ගීතවලට තනු හදන සංගීතයේ සැපුවේ මොහොමඩ් සාලි මාස්ටර්. ඒවා තමයි ඔරුවක පාවින රෑගනාදුවේ, මංගලේනෙත් මංගලේ, වන්කූඩු ඔබ සෑදු, සංසාර සෙවනැල්ල කියන ගීත. 45 වේගයට දුවන පොඩි LP තැටියක ගෞරි ලේබල් එකෙන් වෙළඳ පොළට දැම්මා. ඒ තැටිය මගේ වාසනාවට පළමු තොගේම හොඳට අලවිලා ගායකෙක් වශයෙන් ඉස්සරහට එන්න පාර පෙන්නු මර්වින් රොඩ්රිගෝ, පැට්‍රික් පෙරේරා, කරුණාරත්න අබේසේකර, මොහොමඩ් සාලි මහත්තුරුන්ට මම සදා ණයගැති. ඔය තමයි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායකයෙක් වෙන්න පළමු පියවර තියපු තැන සහ ඊට පස්සේ ඒ අතීත මතකය ගුවන්විදුලි වැඩසටහනකදී ආවර්ජනය කරපු හැටි. එතුමන්ට මතකයි එතුමන් නැගිටපු තැන. ඇත්තටම මිල්ටන් මල්ලවාරච්චි කියන මේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා ගායකෙක් විදිහට අපි සෙස් ලබන්නේ

FM 93.7 ඔබ මේ හගෙනෙන්නේ අගහරුවාද සඳුදිය දහරෙන් දිගහැරෙන මිල්ටන් මල්ලවාරච්චි ගීතම.

0: Lakhanda Radio ITN Premi Samudaya Kaviyamana
1: Sandhya Dahara
2: FM 93.5 FM 93.7 ආදරණීය සහෝදර රසවතුනි, අපි මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම පියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක ඉන්නේ. අපි මීළඟට තෝරගෙන ඉන්නේ ඔබ බොහෝ සෙයින් ආදරය

1952 අප්‍රේල් 6 වෙනිදා කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබන ඔහු එඩ්වඩ් චයිකොඩි. එඩ්වඩ් චයිකොඩි මහත්මයා අපේ රටේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විදිහටත් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනෙක්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. දශක 5කට ආසන්න සිය ගායන දිවිය තුළ එතුමන් ළමා ගීතය තුළ, විරහ ගීතය තුළ, මව්ගුණ, බුදුගුණ, ප්‍රේම ගීතය තුළ මේ හැම තැනකදීම එතුමන්ගේ භාවාත්මක හඬින් ගීත ගායනා කරලා තියෙනවා. අපි අද අඟහරුවාද සඳදිය දහරේ මේ මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම විමල කරන්නේ ඒ සියලු තැන්හි විශාරද එඩ්වඩ් චයිකොඩි මහත්මයා ගායනා කළ ගීතවල තෝරා ගැනීමක් විදිහට.

එඩ්ඩු චෛත්‍ය මහත්ම 1976 රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වෙනවා. සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව ගැඹුරින් හදාරනවා. ඔය කාලවකවානුවේම ගුවන්තුලේ ක්‍රියාත්මක වුණා විවිධන ගායක පරපුර වැඩසටහන. අලුත් පරම්පරාවක් ගායන ශිල්පයට හඳුන්වා දීම වෙනුවෙන් කුසලතා හඳුනා ගැනීම. මේ වැඩසටහනට ඇතමි තරගයට එඩ්ඩ චෛකුඩි මහත්මයත් යනවා ගීත ගායනා කරන්න. එහෙදී ඔහු දෙවන ස්ථානය හිමි කරගන්නවා. ඒ එක්කම එඩ්ඩ චෛකුඩි මහත්මයට අවස්ථාව ලැබෙනවා 1977 ගුවන්විදුලි සංගීත වැඩසටහනක් සඳහා ගීතයක් ගායනා කරන්න. ඒ තමයි එඩ්ඩ චෛකුඩි මහත්මයා ගුවන්විදුලි ගීතය වෙනුවෙන් තබන පළමු පියවර. මේ වැඩසටහනට එඩ්ඩ චෛකුඩි මහත්මය ගායනා කරන්නේ මේ ප්‍රේම කුමාර ජයවර්ධන මහත්මයා විසින් රචනා කරපු, ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා විසින් සංගීතවත් කරපු කරදිය ගැඹරේ කියන ගීතය. ඒ ගීතේ අදටත් අතිශයින් ජනප්‍රියයි. කරදිය ගැඹරේ ගීතේ ගායනා කරමින් ගීතස්වේස්වයට ප්‍රවිෂ්ට වෙන විශාරද එඩ්ඩ චෛකුඩි මහත්මයා එතැන් සිට අද දක්වා ගමන් මඟ තුළින් සිංහල ගීතයේ සෑම ඉසව්වක්, සෑම හැඩයකින්ම ලියවෙන පදවැලක්, සෑම වතාවකින්ම නිර්මාණය වෙන සංගීත ආකෘතියක් තුළම තමන්ගේ ප්‍රතිභාව විශේෂ කරන්නට සමත් වෙනවා.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි පළමුවනදා කැප්පෙටිපොළ මහාවිද්‍යාලය අම්පාර.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරකිමු මගතොට.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: FM 93.5 FM 93.7 ලකනා.

FM 93.5 FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන දෙන්න, අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට. මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLP රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLP මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක සීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLP මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණු යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597579 තමයි දුරකථන අංකය. මේ පිළිබඳවත් ඔබ ආදරෙන් සිහිපත් කරන්න. හොඳයි. නම් ගීස්වර හයික ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මීළඟ දිග

ගීතයක් ගීතවත්ව අපට දැනෙන්න නම් හදවත කම්පනය කරන්න නම් සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. එයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. එය නමින් නිරංජලා සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවන්ගේ ආදරණීය ප්‍රියම්නිකාව. එයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ වූ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීත කිත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක්. මේ ඇගේ නමින් පිදෙන ගීතමය පෙළහර.

නිරංජල සරෝජනි මහත්මය කියලා කියන්න සිංහල ගේතේ මිහිරිම හඬක් හිමි ශිල්පියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මැතිතුමන්ගේ වියෝවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මයා ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක් කවදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මැතිතුමන් ජීවත්ව ඉන්න අවධියේදී ඇය ඇගේ හඬින් ගෙයු ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද! ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්ම යෑමෙන් පස්සෙත් පදවැල් වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද!

හතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: RBB බැංකුව මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
1: සඳගේ දහර
2: ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බිඳින ගිස්වර හයක ආදර සාදේ ලක්කනගහරු අද සඳතිය දහරේ අවසන් දිගහැරුම ළඟ තමයි අපි මේ නවතින්න සූදානම් වෙන්නේ. මම තෝරගත්තේ කාලයකට පස්සේ ඔබ එකල ඇසූ මියුරුතම ගීතාවලියක් අද රස විඳින්න විල්බට් ඇන්තනි ස්වරයා.

වින්පිට ඇන්තනි මහත්මය ගුවන්තු සරල ගීතය තුළ ඉතාමත් අරුත්බර ගේතාවලයක් තිළින කළ ගායන ශිල්පි. විශේෂම ගායන ක්ෂේත්‍රයට බොහෝසෙන් ඇලුම් කළද ඔහුගේ ක්ෂේත්‍රය වුණේ ව්‍යාපාරික ක්ෂේත්‍රය. එනිසා ඔහුගේ ගායන ප්‍රතිභාවෙන් සිංහල ගීතයට මීට වඩා මෙහෙයක් කරන්නට තිබුණා කියලා මේ ගී හඬ රස විඳින්දී අපිට හිතෙනවා. කොහොම නමුත් විල්බර්ට් ඇන්තනි මහත්මය ගුවන්විදුලියේ දේශවෙනී ගායන ශිල්පියෙක් බවට පත් වෙනවා. එනිසාම එතුමන්ට සරල ගී ගායනට වරම් ලැබෙනවා. ඒ සරල ගී ගායනට වරම් ලැබුණු තැන්හි සිට එතුමන් ආදරය, ප්‍රේමය, විරහව සහ උපදේශනාත්මක ගීත මේ සියලු දේට එතුමන් හරි අපූර්වට මధుර ස්වරයෙන් පණ පිහිටුවනවා. අද මෙතෝරා ගැනීම දශක පහකට ආසන්න කාලයක් සිංහල ගීතය වෙනුවෙන් විල්බර්ට් ඇන්තනි ස්වරයෙන් කළ මෙහෙවරට අගහරුවාදා සඳුදිය දහරේ.

එමනම් ආදරණය සහෘද රසවතුනේ විල්බට් ඇන්තනිස්වරයෙන් ගැයින් මෙකේද සමුච්චයත් එක්ක අද අගහරුවද සඳදිය දහරෙන් අපට නික්ම යනට අවසරයි ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්. අපි ලබන අගහරුවාදාවත් ගීස්වර හයක ආදර සාදය ලක නගහරුවාදා සඳදිය දහරෙන් මොනගේ මම දසුම් වසන්ත

0: හතලියක් හොඳටම ඇති.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117979579.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ජයග්‍රහි වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව රෑ 10යි විනාඩි 1යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ලොතරේ පතත්‍ර ගන්න මහජන සම්පත අද සම්පත වගේ මේ දෙලි පිට්ඨය මෙගබව ධන නිධානය හඳහන ගොවිසිත වගේම සුබ දවසක් ලොතරේ අතර ගන්න. මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහි ප්‍රතිපලය.
2: අයිබෝවන්, දිනපතාම හැම මොහොතකම ඔබට වැටපැටින් වාසනාව උදා කර දෙන හොඳම වේලාවයි මේ. වාසනාවේ සුබ අඩහුරාව NLP ජාතික ජයවර්ගයේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුලින් අද ඔබේ සුපුරුදු වාසනාව ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. අද දින ජාතික ලොතරැයි මණ්ඩලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙකු සඳහා රුපියල් 20 කෝටි 35 ලක්ෂයකට අධික මුදලක් බෙදා දීමට අපට හැකියාව ලැබුණා. ඒ සතහවන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිත් මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී පාලන චන්ද්‍රා හේරත් මහත්මිය සහ සහකාර සාමාන්‍ය අධිකාරී නීති අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විමල්කා ජයමාලි මෙනි විසින් සිදු කළ අවස්ථාවයි මේ. අද ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. හඳුනා ගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නුවන් ටී අපේ වික්‍රම මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RPT ප්‍රේමදාස මහත්මිය. එහෙනම් ඔබට මුලින්ම වාසනාව NLP ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. වැඩි වැඩියෙන් ඔබට වාසනාව උදා කර දෙන අතට සල්ලි වෙනුවෙන් NLP ජය 502 වාසනාවන්ත දිනු මැදීමටයි දැන් අපි යොමු වෙන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු NLP ජය දිනු මැදීම. NLP ජය දිනු මැදීම තුලින් වාසනාවන්ත දිස්‍යක්ෂණය සමග ජය 14 දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක 2752. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLP ජය මේ වසරට රුපියල් 105,000 ත්‍යාගලාභීන් 233 දෙනෙකු වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 5,921 දෙනෙක් බිහි කළා. බලමු අද NLP ජය තුලින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. අදත් NLP ජය දිනුම් මැදීම තුලින් රුපියල් 50,000 ත්‍යාග දිනා ගන්න වාසනාවන්තයන් 33 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව වාසනාවන්තයන් 69,958 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 55,08,270 මුදලක්. තවත් තැගි වැටි වුණ නියත ධනෝගේ හරහන 1543 වාසනාවන්ත දිනුම් මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. NLP හදාන දිනුම් මැදීම තුළින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් ලග්නය තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්නය කටක. දෙවන යන්ත්‍රය තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජය අංක 4 තෝරා ගන්න අපි සූදානම්. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 17. වාසනාවන්ත දෙවන ජය අංකයයි දැන් තෝරා ගන්නේ. දෙවන ජය අංකය අංක 16. ඔබේ වාසනාව වෙනුවෙන් තුන්වන ජය අංකය දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 30. අංක 17, අංක 16, අංක 30. ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන අවසන් ජය අංකයයි මේ. වාසනාවන්ත සෙවන ජය අංකය අංක 19. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදහන ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග 7ක්, ඒ වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 125 දෙනෙක් බිහි කළා. බලමු හදහනින් ඔබ වාසනාව කොයි ආකාරයෙන් දිනාගත්තද කියලා. අදත් වාසනාවන්ත හදහන දිනුම් ඇතීම තුළින් රුපියල් ලක්ෂ 10ක් දිනා ගන්න වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පත අල්වි කරනවා කණිවිලගේ රූප සේන කරන් දෙනිය අලෙවි නියෝජිතවරයා. ඒ අනුව අද දවසේ වාසනාවන්තයන් 1,24,088 දෙනෙකු අතර බෙදා දුන්නා රුපියල් 86,35,101 මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් හදහනින් තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 38,23,211 මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැපය කරන සත් දිනම ජය නියත ගොවිසෙත වසරවත දිනුම් ඇදීම 4476 ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් ඔබේ අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසෙත ලොතරැයි පහ. NLP ගොවිසෙත දිනුම් ඇදීම තුලින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් විසි අක්ෂරයයි මුලින්ම ඔබ තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E. ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන යන්ත්‍රය තුලින් ජයග්‍රහී ජයංක 4 තෝරා ගන්න. ජය අංකයයි මේ තෝරා ගන්නේ. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 63. ජයග්‍රහී දෙවන ජය අංකය යන්ත්‍රයෙන් අපිට තෝරා දෙනවා.

0: වසනවන්තසේවන ජයංකය අංක 64. ෘෂිකර්මාන්තේ නගා සිටුවන්න දායකවන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකවන ගොවිසිත ලොතරැයෙන් මේ වසරට සුපිරිතයාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභ 55ක් වගේම රුපියල් 250,000 ත්‍යාග ලාභින් 486ක් බිහි කළා. බලවත් දවස විවාසනාව පිළිබඳව ස්තුතියි. අදත් ගොවිසිත දිනුම් මැදීම තුළින් රුපියල් 250,000කට හිමිකම් කියන වාසනාවන්තෙන් 5 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත් අල්වි කරනවා M.A. සමින්ත ඉමතුව, S. අල්ගයියා ත්‍රිකුණාමලය, ලලිත් කුමාර නාවලපිටිය, නීල් ජයසිංහ කෑගල්ල වගේම ලකි වන් ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙලා තියෙනවා. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 113,179 දෙනෙකු අතර බෙදා දුන්නා රුපියල් 81,13,000ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසතින් තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 6,99,90,825.71 මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ මිලදී ගන්න ඕනම ලොතරැයි පත් තමයි NLB සුබ දවසක් ලොතරැයි පත්. දැන් ඔබට හැකියාවක් තියෙනවා අලුතුණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාවත් එක්ක එකතු වෙන්න. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකේ ගලපා ගත්තොත් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් සෙසු ත්‍යාග රැසක්ම ඔබේ වාසනාව වෙනුවෙන් අදත් සූදානම්. එහෙනම් මේ සියලුම සනාව ඔබට බිහිවයි ප්‍රාර්ථනා අපි ආරම්භ කරමු. මේ NLB සුබ දවසක් දිනුම් ඇදීම 350. NLB සුබ දවසක් දිනුම් ඇදීම තුළින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව දා කර දෙන සුබ ලග්නය තෝරා ගන්න. අද සුබ ලග්නය මිතුන. දෙවන යන්ත්‍රයේ තුළින් ඔබේ වාසනාව තහවුරු කරන සුබ අංක දැන් අපි තෝරා ගන්න. අද වාසනාවත් පළමු සුබ අංකය අංක 66. වසනවන්ත දෙවන සුභාංකය අංක 1. ජැක් රහිත තුන්වන සුභාංකය අංක 47. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකය දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 7806. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 231ක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,151ක් බිහි කළා. බලමු සුබ දවසක් තුළින් ඔබේ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB සුබ දවසක් දිනුම් ඇතීම තුළින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් 105කට හිමිකම් කියන වාසනාවන්ත එක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා අනුර සංජීව දික් ඕ විට අලෙවි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 මුදල් ත්‍යාග වාසනාවන්තයන් 7 දෙනෙකු අතරින් අපි බෙදා දුන්නා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග හිමි කරගන්න වාසනාවන්තයන් 39 දෙනෙක් අදත් සමත් වුණා. ඒ අනුව දවසේ වාසනාවන්තයන් 112 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 88,25,900ක මුදලක්. වාසේ වැටි වුණු තෑකි වැඩි වුණු තවත් ලොතරැයි පත් 4ක් තුළින් ඔබට විජයග්‍රහණය උදා කර දෙන්න අචලා සමගින් විදූෂන් සූදානම්.
1: මීළඟට මෙගා පව. දවසක් දෙකක් නෙමෙයි හැමදාමත් ජීවිතය දිනා ගන්න සිහින දකින ඔබ වෙනුවෙන් කවදත් ඒ ශක්තිය NLB අපෙන්. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දුන් ආඩම්බරකාර ලොතරැය NLB මෙගා පව. දැනුත් රුපියල් කෝටි 29කට වඩා වැඩි මෙගා සුපිරි තෑගයක් ඔබේ කරන්න සූදානමින්. තෑගි දින කලාව වෙනස් කරන අලුත් කරන NLB අපේ දැන් මෙගා පව ලොතරැයියෙත් එහෙම වෙනසක් සිදු කළා. අද වැය කළ පුංචි රුපියල් 40න් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස ඔබට දැන් මේ දකින සුපිරි මෝටරත්වය දිනා ගන්න පුළුවන්. එහෙනම් මතකයින එක ලොතරැයියෙන් සුපිරි තෑගිම 3ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ හීන සැබෑ කරන්න සූදානම් මෙගා පව වසනාවන්ත 2582 අද දිනුම් වාරේ. වසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. මෙගා පව අද ඉංග්‍රීසි අක්ෂරයේ F. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. වසනාවන්ත සුපිරි අංකය අංක 12. ඉංග්‍රීසි අක්ෂරයේ සුපිරි අංකය සමග යංශය දැන් තෝරා දෙන ජයග්‍රාහි අංක 4ම ගලපගෙන මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් ඔබට. අංක 4 පළමු ජයග්‍රාහි අංකය

0: වනහා දෙවනෝබට වාසනාව ගෙනාවේ. අංක විසි නවය තුන්වන ජයග්‍රහි අංකය අද තිරණාත්මක අවසාන අංකයක විසි පහ. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදුරට ඍජුවම දායක වන මෙගා පවලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභෙන් 4 දිනක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභෙන් 48 දිනක් බිහි කළා. බලමු නේද අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත රටේපත ඔබට අලවි කළා. කලාවැව අලවි නියෝජිත යසවති දසනායක රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තයින් 6 දිනක් දිනාගත්තා. එලොතරේපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් RMP මහින්දරත්න මාතලේ, දම්යන්ති වල්පිට පෝරුව දණ්ඩ, AN චන්දනපිට කෝට්ටේ, TMV රුද්‍රිගු කිරිපත්ගොඩ, WG මදුරංග හබරදුව සහ සුසිල් රංජිත් බණ්ඩාරවෙල. අද සමස්ත ජයග්‍රහකීන් 113,715 දෙනෙක් අතර රුපියල් 96,81,720ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ නිසැකවම දිනන දැවැන්ත සුපිරිතෑගේ ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව. හෙට මෙගා සුපිරිත්‍යාගය රුපියල් 29,63,81,386ක්. හෙට පව සුපිරිත්‍යාගය රුපියල් කෝටියක්. හෙට ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගය සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් කියලා කියන්නේ තව දුරටත් සිහිනයක් නෙමෙයි. ඒ තමයි ජාතියේ මහදන සම්පත දන්නිදානේ වාසනාවන්ත 2264 වන අද දිනුම්වාරේ ඔබ දිනාගන්න සුපිරි ත්‍යාගය. හරි එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. අද සුපිරි ත්‍යාගය දිනා ගන්න නම් මුලින්ම යන්ත්‍රය තෝරා දෙන ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ ඔබ. ඉංග්‍රීසි අක්ෂරයේ E. ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණා නම් යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ත් ඒත් එක්කම ගැලපෙන්නයි NLB අපේ ප්‍රාර්ථනාව. අංක 21 පළමු ජයග්‍රාහී අංකය. අංක 65 දෙවනුවට වාසනාව ගෙනාවේ. අංක 39 තුන්වන ජයග්‍රාහී අංකය අවසාන ජයග්‍රාහී අංකය. යන්ත්‍රය අපිට තෝරා දෙන්නේ වාසනාවන්ත අංක 47. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන දරණිදා නියලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභියෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 30 දෙනෙක් දෙලක්ෂපතියන් 392 දෙනෙක් බිහි කරලා අවසන්. වසනවන්ත 2264 වන දන්නිදානය අද දිනුවාරේ සමස්ත ජයග්‍රහකීන් 84,807 දෙනෙක් අතර රුපියල් 47,66,280ක මුදලක් බෙදා දුන්නා අපි. පෙර රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතෑගේ ඔබට ලබා දුන් දනනිදානය ලොතරැයියක් හෙට ඔබ අනිවාර්යයෙන්ම මිලදී ගන්න. හෙට දිනා ගන්න පුළුවන් සුපිරිතෑගය රුපියල් 8,72,24,912.72ක්. වාසනාවන්තයින් ජයග්‍රහකින් බවට පත් කරන ලොතරැයිලොව රජකිරුල මහජන සම්පත මේ අපි ආරම්භ කරන්නේ 6,234 වන දිනුම් වාරය. මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහි අංක 6 අපි තෝරන්නේ. රුපියල් 2,91,00,000කට වඩා වැඩි සුපිරිතාගේ දිනා ගන්න පුළුවන් අද ඉංග්‍රීසි අක්ෂරයේ Z ජයග්‍රහී අංක 357882. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත රථරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 197 දෙනෙක්, ලක්ෂපතියන් 3,580 දෙනෙක් බිහි කළා. අපි බලමු අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ නවගමු අලෙවි නියෝජිත DD සුනීතා. මහජන සම්පත ලොතරැයියෙන් ජයංක 5ක් මුල සිට අගට ගලපගත්තත්, අග සිට මුලට ගලපගත්තත් අපි දෙනවා රුපියල් ලක්ෂයක් ඔබට අද වාසනාවන්තෙන් 21 දෙනෙක් රුපියල් ලක්ෂ බැගින් දිනාගත්තා. ඒ ලොතරැයිපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් සෙනවිරත්න බණ්ඩාර අරලගන්විල, MAP උදේ කුමාර දඩයන්තලාව, L ප්‍රේමදාස මහරගම, R මල්කාන්ති නඩුවෙල එල්.පී. චන්ද්‍රපාල පන්නල, ආර්.ඒ. පී.එම්. සෙනවිරත්න ගොඩගම, ප්‍රසාද් කුමාර නාවලපිටිය, ආර්. වසන්ත හිඹුටාන, චමින්ද කුමාර මග්ගොන, ඊ. පෙරේරා මීගමුව කොච්චිකඩේ, ලලිත් කුමාර ජයල, පී. ඇලඩින් පෙරේරා දිගන, තිවංක ධර්මසිරි අරනායක, නීල් ජයසිංහ කෑගල්ල, එච්.එම්.ඩබ්ලිව්. විජේසිංහ රුවන්වැල්ල, කේ.ජී. වික්‍රමසිංහ අනුරාධපුර, සී. තිලක් කුමාර උනවටුන, යූ. ජයලාල් මිද්දෙනිය, කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහකයන් දෙදෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහකෙක් බැගින් අපි බිහි කළා. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් 241,145 දෙනෙක් අතර රුපියල් 1,99,32,960 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. හැමදාම කෝටි ගණන් මුදල් තෑගි ඔබට දෙන එන්.එල්.බී. අපි හෙට දෙන මහජන සම්පත සුපිරිතයාගෙන් ලෙස ඔබට රුපියල් 2,94,89,048 සුපිරිතයාගයක්. අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට වාසනාව ගෙනාව. අද දිනුම් වාරය 809. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතෙන් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ Z ජයග්‍රාහී අංක 7882. රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් දිනා ගත්තා. එළතරේපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් AWM හර්ෂ මොහන් දෙහි ඔබිට, අයිරංගිනි කිස්සිරි හැටන්. අද වාසනාවන්තයින් 47 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනා ගත්තා. අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකයන් අතර රුපියල් 1,08,72,520 මුදලක් අද සම්පතින් අපි බෙදා දුන්නා. හැමදාමත් එක වගේ ඔබට වාසනාව ගෙනෙන එන්.එල්.බී. ජාතික ජයවරණය මේ අද වාසනාවන්තයින් 870,802 අතර රුපියල් 7,63,35,720 මුදලක් බෙදා දුන්නා. එහෙනම් අපිට අවසරයි අදට සමුගෙන යන්න. අමතක කරන්න එපා, හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. ජීවිතේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය එන්.එල්.බී.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706

0: දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය ලකන්ද රේඩියෝ ITN.

0: ජයගෝවන්. සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් වැඩසටහන සමග. ඉතින් පූර්ව ප්‍රචාරක පටහරහ ඔබ දකින්න ඇති කවුද අද දවසේ ආරාධිතයා කියලා මා පිළිගන්නටයි සූදානම් වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානාකර මහතා තමයි දවසේදී සමාගන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමාට.
1: ආයුබෝවන්.
0: ඉතින් අපි අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීතියේ ආධිපත්‍යය සමග අධිකරණ අමාත්‍යවරයා සමග මැතිකරණ වේදිකාවල තියෙන පොළොන්දු අපි මේ අධිකරණයේ ස්වාධීන කරනවා නීතිය ස්වාධීන කරනවා මේ අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ මොකක්ද එමෙතුමා කියලා මම මුලින්ම අහුවොත්
1: ඔව් මෙමය අපි ගත්තොත් ව්‍යවස්ථාව ආරම්භ බැලුවොත් අපේ ව්‍යවස්ථාව දුන කුළුණු තුනක් උට නේද එකක් තමයි ව්‍යවස්ථාදායකේ පාර්ලිමේන්තුව අනිතික විධායකය
0: සහ
1: අනිතික අධිකරණය මේ තුනම මේ පලින් බ්‍රාන්චස් දෙකෙන්ම අධිකරණයේ ස්වාධීනයි මක් නිසාද ස්වාධීන අධිකරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයක් වර නිසා. ඒත් ස්වාධීනයි කියලා අදහස් කරනකොට ඒක සත්‍ය වශයෙන්ම ස්වාධීන වෙන්නේ නීති පොත විතරක් මත පිහිටලා නෙමෙයි. ඒ එන ආණ්ඩු එන පාලකයන් දෙන සටනත් එක්ක
0: කරන දේවල් අනුව.
1: දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා මේ රටේ බුෂිරානි බණ්ඩාරනායක වගේ අග්‍රවිෂකාරතුමියකට ව්‍යවස්ථාදායකෙන් මොකක්ද උනේ කියලා. ඒත් එක තීන්දුවක් දීම සම්බන්ධයෙන් ඌර්ණ වෙච්ච රාජපක්ෂ රජිමේ මම උදාහරණයක් දුන්නේ. අනිත් පැත්තෙන් අපි දන්නවා නඩුකාරතුමල්ලගේ ඉනේ ගෙවල් වලට ගල්
0: ගහලා. ඊළඟ ප්‍රශ්නේ දැන් අධිකරණයේ ස්වාධීනයි කියලා කියන්නේ කොහොමද කියලා මම අහන්නේ. ඔබතුමා උත්තර දීගෙන
1: යනවා. කවන්නේ නැහැ. එකට ගැට ගහලා තියෙන නිසා. ඒත් අපි මොකද්ද කරේ? දැන් අපිට කිසිම දූමනාවක් තිබුණේ නැහැ. කලින් ආණ්ඩු වලට වඩා අපි වෙනස් වෙන්නේ නැතනේ. අපට ඕන උසාවි නඩු වහන්න. අපට ඕන අධිකාරණයේ ස්වාධීන වෙන්න. මොකද අපි ජනතාවට දී පොරොන්දුවක් තමයි වර්ධි කරපු දවිය, වර්ධි කටයුතු කරපු දවිය අධිකරණයේ ඉදිරියට පමුණවන්න අපි ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව. එතරදී අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික නේ දේශපාලන ඉදිරිවාදිකම් තිබුණට පෞද්ගලික ආරෝවක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව යටතේ කොයිම ආකාරයකවත් බලපෑමක් නඩුකාරතුමන්ලට විතරක් නෙමෙයි සාමාන්‍ය පොලිස් ලාරි මහත්තයටවත් වෙන්නේ නැහැ. වාගේ හිතවත් ASP ලා YC ලා ඉන්නවනම් අහලා බලන්න නිලධාරින්ගෙන් එක දවසක් ඕ ඇමතිවරේ කෝ මන්ත්‍රීවරේ කෝල් එක දීලා මොනව හරි කියනවද කියලා නැහැ. ඉස්සර අධිකරණ ඇමතිවරු ඊට වඩා වෙනස්. ඒගොල්ලා පුළුවන් විදිහට බලපෑම් කරන්න උත්සාහ කරපු ඇතින් වාර්තා වෙනවා. නමුත් අපේ රජය යටතේ ඒ වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම අපි ඒක ස්වාධීනව කටයුතු කරන්න අධිකරණ සේවා කොමිස සභාවටත් අධිකරණයටත් ඉඩ දීලා තියෙනවා. කියන්නේ අපි කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. මම එකෙන් කියන්නේ අපි හරි ෂෝක් කියලා. ඒක තමයි විය යුතු දේ. ඒක තමයි විය යුතු දේ. කලින් ගන්න නොකරපු දේ අපිට නම් ඒක සම්පූර්ණයෙන්ම
0: වෙනස්
1: විදිහට උන්ට කරන්න හැල ඉඩ දීලා තියෙනවා.
0: හොඳයි. ඒ වෙනස දැන් විපක්ෂය ඔබතුමාලාට කරන චෝදනාව තමයි අධිකරණ තීන්දුව ගැන කලින් සඳහන් කරන මේ දේශපාලන වේදිකාව තුළ සමහර මේ දේශපාලන වේදිකාවේ කරන කතාවක් අලලා කරන ප්‍රකාශයක්. අධිකරණ තීන්දුව ගැන ඔබතුමා දන්නවා, ඔබතුමාගේ පක්ෂය දන්නවා. ඒතර අධිකරණයේ ස්වාධීනත්වය මේ දෙකයි කොහොමද ගලපන්නේ?
1: ඒක විපක්ෂයේ
0: විසින් ඔබට තිබෙන පිළිතුරු කුමක්ද?
1: මම හිතන්නේ මෙමනේ විපක්ෂයේ හිතාමතාම දැන් වර්තමාන විපක්ෂය කියලා කියන්නේ ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් නෑ. එදා උදේට නැගිටලා සුමාන දෙකක් දුවන්න පුළුවන් දෙයක් කියනවා, සුමානයක් එන්නත් කලින් එක කඩා වැටෙනවා. ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය සලස්වක නෙමෙයි යන්නේ. විටින් විට කරන අවලාද මඩ සහ පදනම් විරහිත ප්‍රහාරයන්. දැන් අපි මෙහෙම ගමුකෝ. මේ එක දින නඩු තීන්දුවක්වත් ජනාධිපතිවරයාවත් මමවත් අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපි දන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අපි බලයට එන්නත් කලින් දූෂණ විරෝධී හඬක් නගපු අයනේ. අපි දන්නවා මේ නඩු එන්නේ කවුදද? ඊළඟ දිනේ කියන්න අපි දන්නවා. එදාට නඩුව එනවා කියලා කියන්න අපි දන්නවා. දැන් අපි බලයට එන්නත් කලිනුත් මේ වගේ නඩු සම්බන්ධයෙන් ෆලෝ අප් කරා නම් අපි ආණ්ඩුවේ ඉන්න කොටේ ෆලෝ අප් කරන්න ඕනේ නැද්ද? ෆලෝ අප් කරන්න ඕන. මමත් එකපාරක් මේ දිනේදී යම් නඩු ලයිස්තුවක් කියුවා. ජනාධිපතිතුමාත් කිව්වා නැතුව නෙමෙයි.
0: අවසන් මේ දිනේ
1: ජනාධිපති අවසන් නේද? ඒ හැමතිස්සෙම අපි කිව්වේ මොකද්ද? නඩු වාර්තා ඇතුළේ තියෙන දෙයක් නෙමෙයි. නඩු ශාලාවේ ඉදිරි පිට ගහනවනේ. නඩු අංකයයි උසාවියයි ඊළඟ කැඳවන දිනේ ආන් අපි ඒක තමයි මේ කියන්නේ. අපි කියලා පෙන්නුම් කරන්නේ මොකද්ද? අපි නඩු වේගවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව වෙනවා. හැබැයි මේ එන තීන්දුව වලින් යම් පුද්ගලට අප ලැබෙයිද නැද්ද, නඩුවේ තීන්දුව මොකද්ද කියන කාරණාව මං හිතන්නේ අපි කවුරුත් දන්නෙත් නැහැ. කිසිදු අවස්ථාවක අපි එහෙම කියලත් නැහැ. නමුත් අර විපක්ෂය අර වගේ අවලාදයක් නගනවා. උන් අපිට දැනගන්න විදිහක් නැහැ. අධිකරණ ඇමතිවරයෙන් අපුවත් දන්නේ නැහැ. මොකද අධිකරණයේ
0: ස්වාධීනය නැහැ.
1: නැහැ අපි කවුරුත් දන්නේ නැහැ. අධිකරණ ලියල තීන්දුව කොහොම අපි දන්නන්නේ? ඒක එහෙම නඩු කොහොමද ෆලෝ අප් කරන්නේ? හැබැයි එකක් තියෙනවා. අපි මේ නඩු තියෙන්නේ කොහෙද? ඒව අනිසි ලෙස පමා වෙනවද කින්ද මන්ද කියලා ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තෙන් බලනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්ත. තීන්දුව අපිට බලන්න අයිතියක් නැහැ. අපි දන්නෙත් නැහැ. අපිට තියෙන මොකද්ද? අපි ජනතාවට දීපොරොන්දු මොකද්ද? දූෂිතයන් වංචනිකයන් අපි අධිකරණ ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාන් පස්සේ ස්වාධීනව අධිකරණයේ විසින් ඒ සාක්ෂි සොයා බලා වැරදුනම් වැරදි කාර්යය කරાવી, නිවැරදි කාර්යනම් නිවැරදි කාර්යය කරાવી. ඒකට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක අධිකරණයේ ස්වාධීනත්.
0: මේ නඩු වේගවත් කරන්න ඔබතුමන්ලා විවිධ ක්‍රියාමාර්ග කරන් තියෙනවා. සමහර හිටපු අමාත්‍යවරු හිටපු නිවෙස් අධිකරණ කටයුතු සඳහා භාවිත කරලා තියෙනවා. ඒ වඩා චෝදනා එල්ල වෙනවා. කොහොමද ක්‍රියාමාර්ග ගන්නෙ?
1: මෙහෙමයි. වේගවත් කිරීමේ වැඩේ ගැන කියන්න කලින් මට පොඩ්ඩක් අවසර දෙන්න. අපි ඉන්න වලේ ගැඹුර පෙන්නන්න. ඊට පස්සේ තමයි මේ ගන්නෙ වෙන්නේ.
0: හරි.
1: මූලිකවම මේ අධිකරණ පද්ධතියේ නඩු පමාවීම කියන එක මේ ආදීය පටන් ගන්න යන්නේ නෙවෙයි. මේ කවුරුත් 15ක් 20ක් කොයිට වඩා වැඩියෙන් පරණ ප්‍රශ්නයක්. හරිද? මේකට එක ආණ්ඩුවක් හෝ තනි ඇමතිවරයෙක් කිසි අනුවක් කියන්න ඕනේ නැහැ. කාලයක් තිස්සේ නිග්ලෙක්ට් වෙවි ගිය එක. හරිද? එතකොට අද මේ මිනිහට 111ක් වවන නඩු තියෙනවා උසාවි වල. සිවිල් නඩු ඇතුළු. දැන් සාමාන්‍යයෙන් දිනු රටක නඩුකාරතුමන්ලා ඉන්නවා ජනගහනයේ මිලියනයකට 40ත් 60ත් අතර ප්‍රමාණයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. අපේ රටේ ජනගහනයේ මිලියනයකට ඉන්නේ නඩුකාරතුමන්ලා 20යි. එතනින්ම පෙන්වුම් කරනවා නඩු ගොඩාක් වැඩි වුණාට නඩුකාරතුමන්ලගේ වැඩිවීම සාපේක්ෂව වෙලා නැහැ කාලයක් තිස්සේ. හරිද? ඒතර එතනින් එන පමාවක් තියෙනවා. සමහර උසයි නඩු 1000ක් ආවොත් සතිය දවස් 300ට වහින්න තියෙන්නේ. ඒතර එක දිනයක් ජනවාරි දුන්නොත් අනිත් දිනේ යන්නේ මේ ජූනි තමයි. හරි, ඒ ප්‍රශ්න තියෙනවා. ඒක එකක්. දෙක, කලින් ආණ්ඩුව වලට මෙහෙම නඩු වේගවත් කරනවා කියලා විශාල උමනාවක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ නඩු පරක්කුනට කැමතිනේ. පොදු එකත්තොත් මොකද නඩු පරක් වෙනකොට නේද පක්ෂමාරු කරලා නඩු වලින් බේරෙන්න පුළුවන් කාලයක් ඉස්සර තිබුණා. නැතුව නෙමෙයි.
0: දැන් ඔබෙන් අහන මොකද්ද මේ හදිස්සි කියලා තමයි.
1: මේ හදි මට තේරෙන්නේ නැහැ.
0: ඔබෙන් අහනවා ඇයි මේ තරම් හදිස්සියක් කියලා.
1: අපේ ජනතාවට දී පොරොන්දු. ඔයා මෙහෙම බලන්නකෝ. ඔය පන්දා නැඹුතුමා උසාවිය ගිහිල්ලා දිනන නැද්ද කියලා. ජීවිතේට උසාවිය ඇතුළට ගිහින් මිනිහෙක් එළියට ආවිල මොනවද කියන්නේ? මට එනවා ලියුම් ගොඩක් මේ අමලනාත්. හරිද? මිනිස්සු පව අහිංසක මිනිස්සු. එන මහත්වෝ. දැන් අවුරුදු 20ක් 30 උසාවිය යනවා. කවදද මේ නඩු ඉවර වෙන්නේ? අවුරුදු 15ක් යනවා. කවද්ද මේක ඉවර වෙන්නේ? ඊයේ පෙරදාර කොදාගොඩ සර් කියලා දෙන්න දැක්කනේ. මේක මොකද
0: කියන්නේ? මාසට 48ක් පොණනවා කියලා මේ
1: දේපල වල සමහර විට. එතකොට සමහර මිනිස්සු නීතිජ ගාස්තු ගෙවා ගන්න රත්තරම් බඩු කරනවා. නේද? වහුගඩුව කුසුකර කොටවක් තමයි තියෙන්නේ. ඒතුමා කිව්වනම් ඒක හරි. ඒතුමා එක කියන එක හරි. ඒතර මේ නඩු කල්යනික. ළමා අපචාරන රෝග ගන්න. අවුරුදු 12 දී ළමයා රේප් වෙන්නේ. සාක්කි දෙන ළමයා අවුරුදු 20 වුණාන් පස්සේ. ළමයට මතක තියෙනවද මේක? හරියට සාක්කියක් දෙන්න. ඒ මදිවල ලැජ්ජයිනේ ලොකු නැහැ පස්සේ සාක්කියක් දෙන්න. එතකොට මේ නඩු පමාවම නිසා මේ රටේ ජනතාව ඇති වෙන්න බැට කනවනේ. වහන්න කොන කෙනකින් කීපාරක් උසාව යනවා. යනවා හැරලා එනවා නඩුකාරය නැහැ කියනවා. නඩුව කල්ලනවා කියනවා. ඉතින් ඔය සාමාන්‍ය ජනතාවගෙන් ඇහුවොත් ඒගොල්ලන්ට ලොකු ආරවුලක් අවුලක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට තිබු වගකීමෙන් එකක් තමයි මේ නඩු හානක වේගවත් කරන්න කියලා. ඒක මේ දේශපාලඥයන්ට රේව නඩු පවණක් නෙමෙයි. සියලුම නඩු. නමුත් ඒක කරන්න යනකොට අර කැඩිච්ච ක්‍රමයකනේ අපි එන්නේ.
0: දැන් මේ ප්‍රමාදයට හේතු වෙලා තියෙන මේ විනසුරුවරුන්ගේ තිබෙන සංඛ්‍යාත්මක ප්‍රමාණවත් වීම ප්‍රමාණවත් නොවීමද
1: ඒක එකක් විය. ඒක ඒකට වඩා තියෙන වෙනත් දෙයක්.
0: මොනවද?
1: දැන් වෙනත් දේවල් ගැන මෙහෙමනේ. නඩුවක අපි තුම් මද්‍රව්‍ය කියලා රස පරීක්ෂක වාර්තා වෙන්න අවුරුද්දක් යනවා නම් මොකද වෙන්නේ? අර නඩුව අහන්න බෑනේ. නඩුව කල්ලනවා. නඩුව ගැනන්නේ වෙන්නේ. දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් තියෙන්නේ මගේ යටතේ. අමාත්‍යාංශය. අපි රොන්ට දෙනවා පුරප්පාඩු 118ක්. දැන් මේ වන විට අපි 22යි 50යි 72ක් දැන් අලුතෙන් බඳෝ ගන්නවා. ඔවුන්ට අවශ්‍ය කාර්ය ලද නයි. දැන් අවුරුද්දක් විතර යන රස පරීක්ෂක වාර්තා දැන් අපි ගෙන්න ගන්න ට්‍රයි කරනවා. අඩු ගානේ මාස 3ක් ඇතුළතවත් මේක ගේන්න ඕනේ කියන තැන තමයි අපි දැන් ප්ලෑන් එක හදාගෙන යන්නේ. ඒ වගේම මුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවම ඩිජිටලයිස් කරන්න එක මම අද තමයි ප්‍රොපෝසල් එක මට ආවේ. අපි අවුරුද්දේක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. රුපියල් මිලියන 100ක් වැය කරන අවුරුද්දක් ඇතුළත මේක ඩිජිටලයිස් කරගන්න.
0: මොකද වාර්තා වෙනකම් බලන්න දෙයක් නැහැ ඒක.
1: එතකොට මාස 3කටවත් මේක අඩු කරගත්තොත් නේද? ඒකට ක්‍රමවේද හදන්න ඕන. අනිත් කාරණාව තමයි 2022 පස්සේ මම 2021 පස්සේ මුකුත් බඳවා ගැනීම කළා නැහැ.
0: 2022
1: පස්සේ බඳවා ගැනීම මුකුත් නැහැ. එතකොට අපි එනකොටත් අධිකරණ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු 24ක් තියෙනවා. 24 අනුමත පුරප්පාඩු තියෙනවා. අනුමත පුරප්පාඩු 6000 ගණන් තිබුණා. අධිකරණ පද්ධතිය විතරක් නෙමෙයි ප්‍රසන්ස් ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ බඳවා ගැනීම කළා නැහැ. දැන් මම උදාහරණයක් වශයෙන් කියන්න පොද උසාවියක් දුවන්න බෑනේ නඩුකාරතුමා විතරක් හිටියේ කියලා. රෙජිස්ටර්ලා ඉන්න ඕන. පොත් බඳින්න ඉන්න ඕන. ස්ටෙනෝලා ඉන්න ඕන. ක්‍රයස්ලා ඉන්න ඕන. සිතාසි බෙදන්න ඉන්න ඕන. ආර්කින්ලාරි ඉන්න ඕන. එතකොට මේ උසාවි පද්ධතිය ෆන්ක්ෂන් උනේ බොහොම අමාරුවෙන්. කාර්ය මණ්ඩල සෙනඟ නැතුව. දැන් උදාහරණයක් වශයෙන් මට මේ කියන්න අවසර දෙන්න. මොකද මට මේක ඇත්තම පැහැදිලි කරන්න ඕනේ. අහන් ඉන්න මිනිස්සු කල්පනා කරනවා මේ මෙහෙම නඩු කල් යන්නේ කියලා. මේක සම්පූර්ණ නඩු කල්
0: වගේ වැඩක්. ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නයක්.
1: අනිවාර්යයෙන්ම
0: ආදී.
1: අහනවනේ. දැන් උදාහරණයක් ගන්න අධිකරණ රෙජිස්ටර්ලා 106ක් මේ දසල අධිකරණ සේවා කොමිස් සභාවෙන් බඳවා ගැනීම කරනවා මෙන්න මේ තනතුරු වලට. අධිකරණ රෙජිස්ටර්වරු 106ක් බඳවා ගන්නවා. අධිකරණ පවුල් උපදේශකවරු 57ක්. අධිකරණ භාෂණ පරිවර්තකල 71ක්. අධිකරණ ලිපිකරු 1558ක්.
0: ලිපිකරු 1558ක් හිටියේ නෑ.
1: නෑ නේ බඳවා ගන්න අනුමත කරන්නේ ඒකයි. හරිද? අධිකරණ ලඝු ලේකකින් ටයිපිස්ලා වගේ කට්ටිය 523ක්. අධිකරණ යතුරු ලේකකලා 139ක්. අධිකරණ පොත් බඳුන්කරුවෝ 193ක්. සමස්ත ප්‍රමාණය 2647ක් බඳවගෙන. නිකන් හිතන්නකෝ කොහොමද දිව්වේ කියලා. ඇත්තෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ මහේස්ත්‍රාත්තුමන්ලා සහ නඩුකාරතුමන්ලාට. මේ වගේ පද්ධතියක් මේගොල්ලෝ දුවනෝ. මට ගොඩක් මහේස්ත්‍රාත්තුමන් නඩුකාරතුමන්ලා කෝල් කරගෙන හර්ෂණ අපිට අමතුමා පියන්ලා දෙන්නේ දෙන්න. තුන් දෙනෙක් දෙන්න. මොකද හේතුව දැන් මේ ටික බඳවගන්න අධිකරණ සභාව සභාවෙන් අපේ අමාත්‍යාංශයෙන් බඳවගන්න තියෙනවා. කාකාසල අපි මේ දවස්වල බඳවගෙන ඉමින් යනවා. පුරප්පාඩු සංඛ්‍යාව තුන 1007ක්. මං හිතන අපිට 600ක් වගේකින් පුරව ගන්න මේ දවස්වල ඉන්ටර්වියු ටික කරගෙන යනවා. ආරක්ෂක නිලධාරීන් ගත්තත් ASCII ක්‍රියාත්මක කරන්න තනතුරේ පුරප්පාඩු 490ක් 96ක් තියෙනවා. හරි. ඒතකොට එතනත් අපි පුරප්පාඩු 647ක් තියෙනවා. අනුමත කළා තියෙනවා 151ක් බඳව ගන්න. තමම ගොඩක් දත්තම වලින් මම පෙන්වුම් කරන්නේ අපි මේක බාර ගන්නකොට කඩාවැටුණු පද්ධතියක් තිබුණා. වාදන්න රජේ මිනිහෙක් බඳව ගන්නකොට කියනක පත්‍රය ඇඩ්වර්ටයිස්මන් දාලා ඇප්ලිකේෂන් කරලා එක්සෑම් තියලා අපිල් ඔක්කොම සිස්ටම් එකේ ඉනියන්නේ. ඉතින් දැන් තමයි අපි මේ බඳවා ගැනීම ටික කරන්නේ. නමුත් ඊටත් කලිනුත් අපි යම් යම් පියවර උදාහරණයක් වශයෙන් මේ වර්තමාන අග්‍රවිෂකාරතුමා යටතේ අපි යම් යම් පියවර කීපයක් ගත්තා. හරිද? මම එක මෙතන තියෙනවා මං ගාවේ ලේඛනය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නඩු ඇසීම වේගවත් කළා කියලා කියන්නේ කිසිදු දෙයක් නොකර අපේ අග්‍රවිෂකාරයාගේ අග්‍රවිෂකාරතුමාගේම මෙහිම යටතේ අල්ලස් නඩු විභාග කරන මහාධිකරණ තුනක් අලුතින් පටන් ගන්න තිබෙනවා. වාණිජ මහාධිකරණ දෙකක් අලුතින් පිහිටවනවා. මොකද සමාන.
0: ඔව් ප්‍රවේශය තෝරා ගන්නකොට අධිකරණ පිහිටවන්න හිටපු අමාත්‍යවරුන්ගේ නිවාස තෝරා ගන්න රවුන් චෝදනා ගන්න මේ අපි පලි ගන්නවා
1: කියන එක. නෑ නෑ නෑ නෑ නෑ. එහෙම දෙයක් නෙමෙයිනේ. ඔබතුමා දන්නවා අපි බලයට එනකොට අපි පැහැදිලිව කිව්වා අපි ගොඩක් වරප්‍රසාද අපිටම කපා ගත්ත කට්ටියනේ. අපේ අතේ හැඳ තියනකොට අපි අපිට බෙදාගත්තේ නෑ. අපි දී පොරොන්දු ඒවා. හරිද? නිල නිවාස අපි අරගෙන නෑ අමාත්‍යවරු. අවශ්‍ය නැති හිඳගත්තේ නැහැ. දැන් ඒ නිල නිවාසයෙන් සමහර ඒවා ව්‍යාපාර කටයුතු වලට යොදවනවා. තව සමහර ඒවා අපි අධිකරණ පද්ධතිය යොදලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි රටට වැඩදායි දෙයක් කරන්න තමයි අපි ඒතෙන් පාවිච්චි කරන්නේ. ඒක කලින් ඇමතිවරයෙක් හිටියාද නැද්ද කියන එක නෙමෙයි.
0: සමහර ඇමතිටම එන්න වෙලා තියෙනවා තන්ට.
1: එහෙම එක නඩුවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. අපි එහෙම හිතලා කරන්නේ නෙමෙයි. මොකද දැන් අලුත් කඩේ හැම උසාවියම දාන්න බෑනේ අමලලත්. අලුත් කඩේ තියෙන බිල්ලිම් ප්‍රමාණය සීමිතයි. දැන් අපිට ඉක්මනට නඩු අහන්න ඕන නම් ඔබතුමා හිතන්නේ නඩුවක් උසාවියක් අලුතෙන් හදලා මුල් ගල තියලා හදලා එනකොට අවුරුදු පහක් ගිහිල්ලා එහෙනම් මොකද අපිට කරන්න වෙන්නේ? තියෙන බිල්ඩින් ඒ විතරක් නෙමෙයි. අපි දැන් ඔය MCC බිල්ඩින් කියලා එකක් තියෙනවා. අපි ඒක හැදුවා අතර මහේස්ත්‍රාත් උසාවියටයක් ගේන්න. දැන් අපි හයිකෝට් දාලා තියෙනවා. මම උදාහරණයක් වශයෙන්
0: කිව්වා.
1: ඔව් මම මට කියන්නම්. අපි අල්ලස් නඩු විභාගය මහාධිකර තුනක් අලින් පිටෙව්වා. වාණිජ මහාධිකර දෙකක්. මේක හරිය වැදගත්. මොකද වාණිජ ආරවුල් ඉක්මනට විසඳුන්නේ නැත්නම් ඒක ආර්ථිකයට බලපානවා. ඒ නිසා අපි ඒක කරලා තියෙනවා. සිවිල් අභියාචන මහාධිකරණය කලින් පිටවල තියෙනවා. වැල්ලවාය මාතර තෙල් දිනිය වවුනියව අතිරේක අධිකරණ පිටවල තියෙනවා. අපි ආණ්ඩු කාලය තුල අධිකරණ මේකට වැදගත් නැද? අධිකරණ ගොඩ ගැහිලා තිබුණා බාණ්ඩ යන යන තැන බයිසිකල් ට්‍රැක්ටර් දකින්නවනේ ගොඩ ගැහිලා. මේ අග්‍රවිෂකාරතුමා යටතේ මාසයක් වෙන කෙටි කාලයක් තුල ඒව ඔක්කොම සුද්ධ කරා. උසාවි දෙක තුනක් කරන අනිත් හැමදේම සුද්ධ කරා. පර්ණ යකඩ ටික විකුණලා ආණ්ඩුව රුපියල් මිලියන 952ක් රුපියල් බිලියන එකට ආසන්න ප්‍රමාණයක් හොයලා තියෙනවා. වැඩක් නෑ මෙතන තිබිලා. ඒක නෝකද අලුතෙන් නීතියක් අත් නොගෙන අග්‍ර විශ්වාරතුභාගේ නායකත්වය යටතේ වෙච්ච වැදගත් කාරණාවක්. අනවශ්‍ය ලෙස නඩු කල් දෙවිම වර කිරු පිර ගන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ නඩුකාරතුමාට උපදෙස් දීලා තියෙනවා සාධාරණ හේතුවක් මත දින ඇකිල්ලුවක් දෙන්න, නැත්නම් අනවශ්‍ය ලෙස නඩු කල් යන්න දෙන්න එපා කියන කාරණා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල ඒ සඳහා කටයුතු කරලා තියෙනවා. විස්තිකාර ආවනද මාර්ගගත ක්‍රමයට එව ගන්න පුළුවන්. අක්‍රමිකතා සම්බන්ධ විනිසුරුවම් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනම් කර ඔවුන්ගේ සේවය අත්හිරවල තීරුව සේවය ඉවත් කළා හෝ විශ්‍රාම යාමට අවසර දීම තුලින් අධිකරණ සම්බන්ධ මහජන විශ්වාසය අපි ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ 20ක් විතර මං හිතන්නේ විනය පරීක්ෂණ අරන් තියෙනවා නඩුකාරතුම බලන්න මේ සියල්ලම අධිකරණ සේවා කොමිස් සභාවෙන් වෙන්නේ. හොඳයි අමාත්‍යාංශය හරහා නෙමෙයි. දමිගේ කාර්ය මණ්ඩලයේ හිඟේ පිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඒ සදාවන සියලු විභාග පැවැත්වීමට කටයුතු සිදු කිරීම. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හැර ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පුරප්පාඩු 2647ක් සදා බදවා ගැනීම මේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබලා තියෙනවා. ඒවට පෙරනේ අඩු වෙච්ච ප්‍රමාණයන් පොඩි ගණන් නෙමෙයි, එක්කෙනෙක් දෙන්න නෙමෙයි, සිය ගණන් අඩු වෙලා තියෙනවා. හයිද ඉතින් මේ වගේ දේවල් නව මහේස්ත්‍රාත්වරුන් 33 දෙනෙක් බදවා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඩිජිටල් කිරීමේ ව්‍යාපෘති ආරම්භ දින සුප්‍රීම කෝට්ටේත් කෝටු පිළිල දැන් ඩිජිටල් කරන්ට් ලක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පෙන්නුම් කරන දන්නේ මේ සියල්ලම හරහා තමයි නඩු
2: එක වේගවත් වෙන්නේ. ලැබෙන වාසි මොනවද? පරිසරයන් කරා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තාවන් සම්බන්ධ කතා. ඩිජිටල් ලැබෙන වාසි මොනවද ඉක්මන් වෙන්නේ?
1: ඉක්මන් වෙන එක මූලිකම දේ තමයි වියදම අඩු වෙනවා ලිටිගන් කනෙක්ට්. ඔය සුප්‍රීම කෝට් එක හරි කෝටු පිළිල හරි ගුමු කරනකොට අපිට කොළ 500ක් තියෙනවා කියලා බ්‍රීෆ් එක ලොකුව වෙනවනේ. කොළ 200ක් කියලාද මොකද? 200 ඒවා බෙන්ච් එකට 3යි එනකොට කොපි පහක් හයක් හදන්න ඉපයි. සමහර ලක්ෂ 7-8 යනවා ඒක ගොනු කරන්න. දැන් ඒ විදිහ නෑ. මොකද e-filing දැන් තියෙන්නේ. සා e-file කරපුවම අර ෆොටෝකෝපි කරන ඒවා බුක් බඳින ඒවා ඔක්කොම අඩු වෙන නිසා ඊටම වේගවත් ක්‍රමයක් තමයි යන්නේ. මේ පළවෙනි පාර සම්පූර්ණයෙන්ම මේ e-hearing එකක් කරා සුප්‍රීම කෝට් එක මේ මෑතකදී. දැන් කෝට් ෆයිල් එක e කරලා තියෙන්නේ. ඒ වගේම ෆයිලින් වලදී දෙන කොස්ට් එක අඩු වෙනවා. සා වේගවත් වෙනවා. මොකද හේතුව දැන් ටයිප් කර කර ප්‍රින්ට් අවුට් ගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේකද අපි හයි කෝට් වලට ඩිස්ත්‍රික් කෝට් වලට ගේන්න ඕන. දැන් මරක තියා ගන්න මම අර කිව්වා අවුරුදු 30ක් පරණ ප්‍රශ්න මේ විසඳගෙන යන්නේ අපි. දැන් මේ දවස්වල අපි try කරනවා voice to text app එකක්. ඒ කියන්නේ ස්ටෙනෝලා විසින් ලියනවා වෙන ඒගොල්ලත් ඉන්නවා. නමුත් කාර්යක්ෂම කරන්න නම් නේද අපි ස්ටෙනෝලාගේ ලොකු ප්‍රශ්න තියෙනවනේ වෙලා යනවනේ. ඒක voice to text එකක්. දැන් මේ දවස්වල පරීක්ෂණ මට්ටමේදී ඒක සාර්ථක වුණොත් තවත් වේගවත් වෙන්න පුළුවන්. මම කියන්න උත්සාහ කරන්නේ මේ නඩු වේගවත් කිරීමට අදාළ අධිකරණ පිටවීම එතන අදින් මේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම මේ සියල්ල හරහා තමයි මේක වේගවත් වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මොකද වේගවත් වෙනවා කියලා මේ නඩු ඉක්මනට හරි ඉවර කරන්න කියන්නේ බෑනේ. ඔය සාක්ෂි දෙන්න යන කාලයක් තියෙනවා. නමුත් ඊට අමතරව තව ක්‍රමවේදයන් අනුගමනය කරන්නත් වේවි අපිට.
2: ඔබතුමා දැන් පැහැදිලි කිරීමේදී සඳහන් කළා මේ මානව සම්පතේ තිබෙන හිඟේ පිළිපද දැන් මේ දිනවල ප්‍රවෘත්තියක් වර්තන මේ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයේ වයස් සීමාව දීර්ඝ කරන අරන් තිනගල මාධ්‍ය වාර්තා පළවෙන මොකක්ද මේකේ ඇත්ත නැත්ත ඔබතුමාගේ?
1: මෙහෙමයි, විනිශ්චකාරවරුන්ගේ පමණක් නෙමෙයි වෘත්තිකයන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් රජයට ඉල්ලීම් කළා තියෙනවා ඔවුන්ගේ විශ්‍රාමයේ වයස දීර්ඝ කරන්නේ කියලා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් රජය සහ ඒක දන්න පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් අවසන් නිල තීන්දුවක් අරගෙන නැහැ මොකද්ද කරන්නේ කියන එක.
2: තම තීරණය කරන්නේ
1: නැහැ. තම අවසාන වශයෙන් නිල තීන්දුවක් අරගෙන නැහැ. දැන් මූලිකවම මෙහෙමනේ. දැන් හයිකෝර්ට් ජජ් කෙනෙක් 60කින් විශ්‍රාමයෙන් යන්න ඕන. දැන් අපි වැඩි කරනවාද නැද්ද කියන එක තාම නිල වශයෙන් තීන්දුව කළා නැහැ. හැබැයි කරනවා නම් කරන්නේ කෝට් ඔෆ් අපීල් එකටයි සුප්‍රීම කෝට් එකටයි විතරක් නෙමෙයි. එක පුද්ගලෙක් විතරක් නෙමෙයි
2: පද්ධතියට
1: යම් ප්‍රමාණයක් වැඩි කරන්න. ඒකට කාටවත් අසාධාරණයක් එතරම් වෙන්නේ නැහැ. අපි මූලිකවම ගත්තොත් 1978න් පස්සේ ඔවුන්ගේ විශ්‍රාම වයස සීමාවල් එහෙම වෙලා නැහැ. වර්තමානයේ පවතින සෞඛ්‍ය තත්ත්වයන්, ආයු අපේක්ෂා වර්ධනය මේ සියල්ලම මේකට බලපානවා. ඒ වගේම වෙනත් මම මේක තව තියෙනවද දන්නේ නැහැ මම කියන්නම්. අනිත් රටවල් වල අවුරුදු 70 වෙනකල් නඩු අහන්න පුළුවන්. මොකද හේතුව නඩුවක් අහන දේ 60කින් විශ්‍රාම යනවා. ඔය හිතන්නේ නැද්ද 60 70කින් නියම පරිණත වයසක්නේ. දැනුම තියෙන වයසක්නේ. දැන් ඒගොල්ලෝ එතනින් අස්සලා ගිහලා ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවා. අපි විශ්‍රාම වැටුපක් ගෙවනවා. එම්මන් කියන්නේ මේ හයිකෝර්ට් ජජ් කෙනෙක් ගැන. හරි. අනිකට 63 වගේ ආනක් තියෙනවා. මම ඔබතුමාට පෙන්වන්න වෙන මේක හරිද? දැන් මම පෙන්වන්න උත්සාහ කරේ දකුණු අප්‍රිකාවේ 1996 වසරේදී පවා විශ්‍රාම මිනිසුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70ක් ලෙස නියම කරලා තියෙනවා. එතකොට එංගලන්තේ අවුරුදු 75යි. තව රටවල් කීපයක්ම තියෙනවා, එකක්වත් 61 65 නෙමෙයි, ඊට වඩා වැඩි හැමතැනම. ඒකට මූලික හේතුව තමයි ඒ දැනුම තියෙන නීතිඥවරු, මම කියන්නේ මේ ආණ්ඩුවේ තීන්දුව නෙමෙයි, මේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න ඕනේයි කියලා කරුණු දක්වන අය අපිට දෙන හේතු කාරණා එකක් තමයි දැනුම තියෙන නීතිඥවරු අපි පුළුවන් තරම් රඳව ගන්න ඕනේ. ප්‍රයිවට් ලෝයර්ස්ලා අවුරුදු 80 උසාව යනෝනේ. එහෙනම් අයි නඩු කාර්තුමෙක්ට බැරි 70 වෙනකල් ලහන්න. මං කියන්නේ එහෙම කරනවා කියලා නෙමෙයි, නමුත් ඒක තමයි එහා පැත්තේ යන තර්කනේ. ඉතින් ඒ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් කරන්නේ නැහැ. ඒක ගත්තත් ගන්න විද්‍යාත්මක පදනමක් මත පිහිටලා
2: ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක්
1: මොනවා හරි මම දැක්ක නීතිජ සංගම එහෙම දෙයක් කරනවා. ඒක අපේ රජයේ මැදිහත්වීමක් නෑ. ඉතින් නීති සංගමේ ස්වාධීනයි, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අවශ්‍ය දේවල් කරේ. ඉතින් අපි රජයක් වශයෙන් හැමෝටම කන් දෙනවා. නීති සංගම අපිට ලියුම් එවලා තියෙනවා, බලනවා. මොකද අපිට තේරෙන්නේ නැහැ ඒකට විරුද්ධ වෙන හේතුව මොකද්ද කියලා හරියටම. ඔවුන් කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නැතිනවා රේ මේ කියලා. ඉතින් ඒක වෙන්නේ කොහොමද? අපි එක නඩුකාරයෙක්ගේ වැඩි කරන්න හදනවා නම් හරි.
2: මොකද මගෙන පද්ධතියෙන් වැඩි කරන්න.
1: පද්ධතියෙන් වැඩි
2: කරන්න. ඒකම සාධාරණයක් වෙනවා කියන
1: එක. ඉතින් හැමෝටම දෙක දෙකනේ. මොකද මූලික හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් අපි තමු 60කින් හරි 65 විශ්‍රාම ගියා කියලා. උන්න ආයි ඩිස්පෙන්සරියක් දා ගන්න පුළුවන් නේ. දැන් නඩුකාරතුමන්ලා බහුතරයක් නැවතේම ප්‍රැක්ටිස් එකට එන්නේ නැහැ. සම්මූලිකම දේ තමයි වැඩ කරන්න පුළුවන් කාලේ, වඩාත්ම පරිණත දැනුමක් තියෙන කාලේ රජය ඒගොල්ලෝ අතාරලා ඒගොල්ලෝ පෞද්ගලික අංශයට යවනවා. මං හිතන්නේ ඒක ඒතරම් සුදුසු දෙයක් නෙමෙයි. මේ මගේ මතය නෙමෙයි, මේ ඇවිල්ලා විශ්‍රාම වයස දීර්ඝ කරන්න ඕනේ කියලා කියන කට්ටියගේ මතයයි මං ඉදිරිපත් කරන්නේ. ඉතින් එපා කියන කට්ටියගේ මතත් අපි බලමු. හේතුව මොකද්ද කියලා. මොකද ඒගොල්ලෝ මේ දක්වා දක්වපු හේතුල නම් ඒතරම් වළංගුතාවයක් මා දැක්කේ නැහැ.
2: හොඳයි, තාමත් විමසා බැලීමක් විතරයි කරන්නේ.
1: නිල තීන්දුවක් කරන්නේ
2: නැහැ. පැහැදිලිව
1: සාකච්ඡා කරමු. මේ වෘත්තිය පමණක් නේ, වෘත්තීන් කීපයක එහෙම ඉල්ලීම් කළා තියෙනවා.
2: ඊටමතරව
1: මීට අපතරව මම නමතරව
2: දැන් පුරප්පාඩු කීපයක් සම්බන්ධයෙන් මේ දවස්වල පාර්ලිමේන්තු යුද දහස් පළ වෙනවා. පුරප්පාඩු සදහා පෙරවීමේ කටයුතු වෙන්නේ නැහැ, ප්‍රමාදයි. ඇයි
1: මේක? ඇත්තටම මේක ප්‍රශ්නයක් කරගන්න හේතුව මට තේරෙන්නේ නැහැ. මොකද සුප්‍රීම කෝට් එකක් ෆන්ක්ෂන් වෙන්න අවශ්‍ය අවමය මං හිතන්නේ 7ක්ද කොහෙද, උපරිමේ 15ක් 16ක් සිම්සස් එක්ක. දැනට වර්තමානයේ මං හිතන්නේ 4යි අඩු සුප්‍රීම කෝට් එකේ
2: ශේෂාධිකනේ
1: 4යි. හරිද? අඩු වෙන මේ ප්‍රශ්නේ තියෙනවා. මෙච්චර කාලයක් සුප්‍රීම කෝට් මේ අපේ අග්‍රවිෂකාරතුමා දැන් ඉන්නේ කෙනා එනතුරු දවස් 2යි හෝ 3යි සුප්‍රීම කෝට් එක වාඩි වුණේ. දැන් දවස් 5ම වාඩි වෙනවා. හවස 5 වෙනකල් නඩු අහනවා. දැන් මම හිතන්නේ නඩු මට හරියටම දත්ත මං ගාව නැහැ. ඉතා විශාල ප්‍රමාණයක් ඉවර කළා තියෙනවා. මං හරියටම දත්ත අරගෙන මේක කියන්න. මොකද මේක මට අයිති කාරණාවක් නෙමෙයි, මේක තීන්දුව කරන්නේ අග්‍රවිෂකාරතුමත් ජේසි එකත් මිසක් මම නෙමෙයි. නමුත් මම කල්පනා කරන්නේ ඉතින් තීරණ නඩු ඔක්කොම ඉවර වෙනවා නම් තව වැඩිපුර පත් කළා. මොකද පත් කරනවා, පත් නොකර ඉන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේ නේ කරන්නේ. නමුත් සමහරකට ඕනත් නැති වේ උතරන් සෙනක. ওই තරම් නඩු අඩු වෙනවා නම් මෙහෙමනේ, මේකයි අපි පද්ධතිය යටිදන් උඩටනේ මේ අමිලනාත් පුරවන්නේ. ඉස්සර හරි ලේසි නේද? අධිකරණ ඇමති ජනාධිපති වාඩි වෙලා යාළුවන්ට කතා කරලා මූ අපේකා මෙයාව ගන්න. අපි එහෙම නෙවෙනේ
2: කරන්නේ. දැන් එහෙම නැහැ.
1: දැන් එහෙම නැහැනේ.
2: දැන්
1: යන්නේ තනිකරම අධිකරණයේ ස්වාධීනව ඒගොල්ලන්ගේ පරීක්ෂණ නිරීක්ෂණ හරහා යම් අවස්ථාවල ප්‍රෙසිඩන්ට් රෙකමෙන්ඩ් වෙනවා. ඒගොල්ලන්ට පත් කරනවා. ඔව් වෙන්නේ මෙහෙමනේ. දැන් හරි. කෝට් අපීල් එකට එන්න, හයි කෝට් එකෙන් එන්න උඩට. හරිද? හයි කෝට් උට්ටෙන්න උඩට. හයි කෝට් එක උට්ටාපුවම හරියනවද? යට මැජිස්ට්‍රේට්ලා නැත්තම් එතන ප්‍රොමෝට් වෙන්න. ඒක නේ බැලුවේ මැජිස්ට්‍රේට්ලා 33ක් ගත්තම එතන තව ගණී විදිරියට. ඒ 33 ගන්නේ. එතකොට තමයි අර මැජිස්ට්‍රේට්ලට ප්‍රොමෝට් වෙන්න පුළුවන් හයි කෝට් ලෙවල්
2: එක. එතන පුරප්පාඩු 33ක් තිබෙනවද?
1: පුරප්පාඩු නෙමෙයි, අලුතෙන් 33ක්
2: බඳවාගෙන
1: තියෙනවා. එතකොට මේ 33 ආපුවම මහේස්ත්‍රාත්වරු වශයෙන් තව මහේස්ත්‍රාත්වරු 33 උඩට යන්න පුළුවන් නේ ඕන්න. හරිද? උඩට ගිහලා හයි කෝට් උනේ ඒ 33. ඒ 33 මෙහෙම එන්නේ නැහැ. නමුත් වෙනස් වෙයි. එතකොට එතන පුළුවන් කෝට් අපීල් එක පුරවන්න. එතන පිරුණම පුළුවනි අපිට නේද? එතනින් උඩ සුප්‍රීම කෝට් පුරවන්න. ඉන්න මේ පද්ධතිය නිසි ක්‍රමවේදයට පුරවන එකක් තමයි මේ තියෙන්නේ. යම් කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් ඒක නිසා යුක්තිෂ්ඨ කිරීමේ ක්‍රියාවලියට කිසි බාධාවක් වෙලත් නැහැ. ඇත්ත වශයෙන්ම වැඩ වේගවත් වෙලා තියෙනවා.
2: හොඳයි අපි ඉදිරි ප්‍රශ්න වලට යන්න කලින් මේ පද්ධතියේ භෞතික සම්පත් වර්ධනය කරන්න මොනවද ආරම්භ තියෙන පීවර කියලා මම ඔබෙන් ඇහුවත් පිළිතුරක්
1: තියෙනවා. පිළිතුරක් තියෙනවා. මෙහෙමයි
2: මානව සම්පත වගේ
1: මානව සම්පත මම වට කියවන්නේ දැන්
2: මේ කාරණා ඉදිරියට යෑම සඳහා.
1: ඔව් සෑහෙන
2: යම්තා දිරුල සදාහන් කරා මොනවද භෞතික සම්පත් වර්ධනය කිරීම වෙනුවෙන්?
1: භෞතික සම්පත් වර්ධනය කිරීම එකක් තමයි. දැන් අලුතෙන් අපි උසාවි
2: පිළිපදින
1: දහපු එක මම කිව්වොත් සිවිල් අභ්‍යාචනා මහාධිකරණ සංඛ්‍යාව එකකින් වැඩි කර දෙකක් දක්වා ඉහළ නංවලා තියෙනවා. වාණිජ මහාධිකරණ සංඛ්‍යාව දෙකකින් වැඩි කර පහක් දක්වා ඉහළ නංවලා තියෙනවා. අපරාධ නඩුවහන මහාධිකරණ සංඛ්‍යාව තුනකින් වැඩි කළා දැන් 11ක් තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ඇමති නිල නිවාසවල ස්ථාපිත කරලා තියෙනවා. ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයක් MCC ගුණනගිල්ල ස්ථාපිත කරලා තියෙනවා. පාසු නඩුව සඳහා විශේෂ අධිකරණයක් MCC ගුණනගිල්ල ස්ථාපිත කරලා තිබෙනවා. මහාධිකරණශාලා අංක 6 10 11 අල්ලසරු නඩු අහන්නම මෙන් කළා තිබෙනවා. මූල්‍ය ආරවුල් කඩමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් ඇමති යොනිල් නිවාසයක ඔබතුමා කලින් කියපුවා පිහිටවලා තිබෙනවා. ඊට අමතරව අධිකරණ බලය පැවරීම කළ තියෙනවා. දෙයියන්දර අගුණකොළ පළාත බිබිල ගල්ගම හෙට්ටිපොළ ආනමඩුව තබුත් එකම කලින් මහේස්ත්‍රාත් අධිකරණය වල දිසා අධිකරණ බවට පරිවර්තනය කළා තිබෙනවා. අධිකරණ නිලධාරීන් හිඟේ හේතුවෙන් తాවකාලිකව අත්හිටෝඩලද අධිකරණ නැවත ස්ථාපිත කරලා තියෙනවා. රත්නපුර ගම්පහ වරකපල දිස්ත්‍රික් මහේස්ත්‍ර අධිකරණ වෙන් කිරීම, අතිරේක මහේස්ත්‍ර අධිකරණ අනුරාධපුර, අම්පාර අතිරේක මහේස්ත්‍ර අධිකරණ. ඊට පස්සේ කොළඹ පිටත ප්‍රදේශවල නව අතිරේක අධිකරණ පිහිටවල තියෙනවා. පුත්තලම, වැල්ලවාය, දෙහිඅත්ත කණ්ඩිය, හැටන්වල වෙන්වීමක් තියෙන්නේ. වැල්ලවාත් වෙන්වීමක්, දෙහිඅත්ත කණ්ඩිය වෙන්වීමක් වැලිසල. දැන් මේ සියල්ලම අපි භෞතිකව හදපු උසාවි සංඛ්‍යාව. ඒක එකක්. ඊට සරලම උසාවි. ඊට අමතරව දැන් අපි අර ඔන්ලයින් සාක්ෂි දෙන්න පුළුවන් මාර්ගගත ක්‍රමයක් ගිනවනේ. ඒකට අවශ්‍ය equipment, screens, aromeva, තාක්ෂණික උපකරණ උසාවි 150ක් විතර ටාගට් කරගෙන අපි දැන් ඒව procurement මේ දවස්වල යනවා. මේ හරහත් එතකොට සාකාර එන්න ඕන නෑනේ. ඉන්න තැන ඉඳන් සාක්ෂි දෙන්න. ප්‍රධාන නඩු කල්යමේ ප්‍රවණතාවය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ ටික අපි ආරම්භ කරලා තිබෙනවා. මූලිකට වශයෙන් ওই ටික. අනිත් ඒවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේකවත් කිරීමත් අපි අතගහලා තියෙනවා. මම විශ්වාස කරනවා මේක අධිකරණ සේවක කොමිසම භාවිතා කරලා
2: මම තමයි කියන්නේ නීති දෙපාර්තමේන්තුව
1: සම්බන්ධයෙන්
2: එතන තනතරින් ප්‍රමාණවත් නැත්නම්
1: ප්‍රමාණවත් වෙනවා. තමයි මෙහෙමයි. ඔය 2022 ආර්ථිකය කඩාවැටීමත් සමග දැන් අපේ නීතිඥවරුන්ට මේ කොමන්වෙල්ත් රටවල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒගොල්ලන්ට
2: පිටින් කැදෙන්නේ
1: මොව් විශේෂයෙන්ම නීතිපතිකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට හොඳ රැකියා අවස්ථාවක් තියෙනවා. එළියට આવත් හොඳට මුදල් උපයන්න පුළුවන්. හැබැයි එහෙම තිබිලත් තවම නීතිපතික මේ වැඩේ හොඳට අල්ලන් යනවා. නමුත් උන්ට කාර්යමණ්ඩල ලොකු ප්‍රශ්නයක්. අපි ක්‍රිමිනල් පැත්ත ගත්තොත් කවුන්සල්ලා 65 දෙනා ඉන්නේ. ඒ 65 දෙනා තමයි මුළු රටේම නඩු කතා ක්‍රිමිනල් පැත්තට. සිවිල් පැත්තට ඒ වගේ ප්‍රමාණයක් ඇති. නමුත් අනුමත පුරප්පාඩු ගොඩක් වැඩි. තමයි ඉක්මනට සාකච්ඡාවක් කරන් තියෙන්නේ. එතනට කොන්ත්‍රාත් මත හෝ තව 50ක 60ක් ගන්න. ඒක ප්‍රශ්න වෙන්නේ මෙහෙමනේ. අපි හිතමු හෙට ගත්තා කියලා මම 200ක් මේ ප්‍රොසිකියුටර්ස්ලා ඒ මිනිස්සු අවුරුදු 5ක් විතර යනවනේ මේක පුහුරු වෙන්න. ඒතර ඒගොල්ලන්ට අර ඊටාම මේ මොනවද කියන්නේ සුබ කොම්ප්ලිකේටඩ් කියන්නේ ව්‍යාකූලන් අමාරු වැඩ කරන්න බෑනේ. ඉතින් ඒක නිසා එතනත් ලොකු ගැටලොක් වෙලා තියෙනවා. එතනත් මානව සම්පත
2: නැහැ.
1: පුළුවන් කාලයක් යනවා. නමුත් මම අර නීතිපතිවරයාටත් සොලිසිනවල කතා කරා. ඔහු කිව්වේ 50 ගත්තොත් උට බැක්ලොග් එක ඉවර කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. මතක තියාගන්න මේ එකක්වත් මේ ඊයේ පෙර දැති වෙච්ච ඔහු නෙමෙයි අවුරුදු 15ක් 20ක් විතර කැරකැරක අපක. නමුදු වේගවත් කිරීමේ මොනවා අපේ ආණ්ඩුවට තදින්ම තියෙනවා. නමුත් ඒක තල්ලු කිරීමේදී වෙන තව ප්‍රශ්නපත් වෙලා තියෙනවා. මොකද නඩු දිනපතා අහන්න කියලා තමයි නීතිය තියෙන්නේ. නමුත් අපේ නීතිය යුර පොඩ්ඩක් දින ගහලා පුරුදු වෙලා තියෙනවා. වරදක් නැහැ. සමහර වෙලාවට සාධාරණ දින ගැනීම තියෙනවා. දැන් මේක වේගවත් වෙනකොට සමහර විට නීති යුරට සාධාරණ ප්‍රශ්න එනවා. ඒ දැන් මම පෙන්වන්නේ ස්ටෙනෝ ලා කොච්චර අඩුද කියලා. ඒක සටහන් ගන්න ගියාම නඩු විභාගයට සූදානම් වෙන්න සටහන් සූදානම් නැහැ. ඒක නීති යුරට ලොකු ප්‍රශ්නයක්. නඩුකාරතුමන්ලටත් ඒක ලොකු ප්‍රශ්නයක්. හරි. එතකොට يعني කාර්යමණ්ඩලියක් තියෙනවානේ. වැඩක් ඉවර කරගන්නද නඩුකාරතුමාට කොච්චර උනන්දුව තිබුණත් කාර්යමණ්ඩලයේ ඒගොල්ල ක්‍රිපල් වෙනවානේ. මම දන්නවා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ විනිශ්චයකාරතුමන් සියලු දෙනාටම. මහේස්ත්‍රාත් ඉදලා උඩහටම. මොකද මේ මිනිස්සු මහා කැපවීමක් කරන්නේ මේක වේගවත් කරන්න. පුදුම කැපවීමක්. මම හිතන්නේ සමහර මහේස්ත්‍රාත් අතර සෙන්සුරාද විතරත් ඇවිල්ලා උසාවියේ ප්‍රශ්න බලනවා. බිල්ඩින් කඩාවැටෙනව හදනවා. ඒගොල්ල සෑහෙන කැපවීමක් කරනවා. ඉතින් මම පිළිගන්නවා අපි මේ වේගවත් කරන්නේ නැම්ම අලුත් දෙයක්නේ. මේ වේගවත් කිරීමේ නැම්මේදී යම් යම් අපහසුතා ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ රික්‍රූට්මන්ට් එක ඉවර වෙනකොට මේ ප්‍රශ්න ගොඩක් අපිට අඩු වෙයි කියන එක.
2: හොඳයි.
1: අනිත් එක තමයි ඩිජිටල් කරණයෙන් අපිට මානව සම්පත පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා.
2: සහ වේගවත් කරගෙන මේක
1: ඉදිරියට.
2: හොඳයි. අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂ නානකර මහතා. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීති ආධිපත්‍ය ගැන තමයි කතා බහ කරන්නේ. සිරින්නේ තිරදී සිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමග කෙටි විරාමයකින් අනතුරු යලිත් ඔන්නේ පොලිටික්ස් සමග හමු වෙමු.
3: ලකන්ඩ Radio ITN.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබින්

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Searchlight සමාජ ගවේෂණය
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
1: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: විරාමයෙන් අනතුරුව බැලෙත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ නීතියේ ආධිපත්‍යය ගැන තමයි අපි කතා බහ කරමින් සිටියේ. ඔබතුමා සඳහන් කළා විරාමයට යන කලින් ප්‍රගතිය පිළිබඳව ඔබතුමාගේ අදහස සහ ඔබ දකින විදිහට දැන් දර්ශකවලින් අප ඉදිරියට ඇවිල්ලා තියෙනවද, ජාත්‍යන්තර දර්ශකවලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවද කියලා
1: මම අන්න එක තමයි වැදගත්.
0: මම මයින් පුළුවන් එහෙම තමයි තියෙනවද
1: අන්න එක තමයි වැදගත්. මොකද හේතුව මේක මම කියපු දෙයට වඩා ගෝලීය දර්ශකව අපි ගත්තොත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ප්‍රගතිය ගත්තොත් ලෝක යුක්තිය ව්‍යාපෘතිය වෙන WGP දර්ශකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කොහොමද? ගෝලීය නීතිය ආධිපත්‍ය දර්ශකය 75 වෙනි ස්ථානෙ 74 වෙනි ස්ථානෙ දක්වන එකයි. නමුත් ඉස්සරහට ඉදිරියට දූෂණ විරහිත බව පිළිබඳ දර්ශකය 63 වන ස්ථානයේ සිට 61 වන ස්ථානය දක්වා අපි ඉහළට අවිල්ලා තියෙනවා. ආවෘත රජය පිළිබඳ දර්ශකය 63 වන ස්ථානයේ සිට 59 වන ස්ථානය දක්වා ස්ථාන හතරක් අපි ඉදිරියට අවිල්ලා තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකය 86 වන ස්ථානයේ සිට 85 වන ස්ථානය දක්වා අපි ඉදිරියට අවිල්ලා තියෙනවා. සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකයේදී 103 වන ස්ථානයේ සිට 100 වන ස්ථානය දක්වා ඉදිරියට අවිල්ලා තියෙනවා. රජයේ බලතල සීමාවන් පිළිබඳ දර්ශකය 76 වෙනි ස්ථානයේ සිට 67 වෙනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අර World Justice Project කියන එක ඔන්ලයින් ගිහිල්ලා බැලුවොත් මේතරතුරු තියෙනවා.
0: සියල්ලම ඉදිරියට ඇවිත් තින්නේ. ආපස්සට
1: ගිහින් පොඩියට හරි ඉදිරියට. හරි දැන් මේකයි වටින්නේ. දූෂණ සංචාරණ දර්ශකය CPI 121 සිට 107 වෙනි ස්ථානය දක්වා අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මේවෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? අපි එළ අවුරුදු කහම ආරයිනේ මේ නොවැම්බර් වලට දෙකයි. ඉතින් අවුරුදු 30ක් 40ක් පරණ මූල් බෝලයක් උඩ දවමින් සෙල්ලම් කරමින් කැඩිච්ච ක්‍රමයක් නැවත පිළිසකර කරමින් අපි මිනිසුන්ට කියන්නේ නැහැ නේද 2048 වෙනකල් ඉන්න අපි ප්‍රශ්න විසඳන්නම් කියලා. ඔව් පද්ධතිය කැඩිලා, ඔව් සෙනග නැහැ, ඔව් සම්පත් නැහැ. නමුත් තියෙන එකෙන් අපි ඒක හදලා ඉවර වෙනකල් ඉන්න කියන්නේ නැහැ. තියෙන එකෙන් ඉදිරියට ගෙනියනවා. ඉතින් මම දන්න මේ ලෝක සාමය පිළිබඳ දර්ශකය මම ආද ගෙනල්ලා නැහැ. නමුත් ඒකිනුත් අපි ඉදිරියට අවිල්ල තියෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තොත් නීති විධාන ආධිපත්‍යයෙන් බැලුවොත් දැන් විපක්ෂය මොනවා කිව්වොත් අපි මේ මොන බලපෑම් කරත් එහෙනම් මේ දර්ශකවල අපි ඉදිරියට එන්නේ නැහැ. මේ ඔක්කොම World Justice Project එකේ ඉන්නේ.
0: හොඳයි.

0: කතාව කෙල්ල වෙනවා ඔබතුමාලත් මේක පාවිච්චි කරනවා කියලා.
1: ඔයදී අපි මෙහෙම ගමුකෝ. දැන් අපි පවතර නීති සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය පරිදි නීතිය යාවත්කාලීන කිරීමට පොරොන්දුවක් දීලා තිබුණනේ. ඒ අනුව දැන් කමිටු 21ක්. හරිද? සබ්ජෙක්ට් 21ක් දැන් කමිටු මේ දේවල් බලනවා. PT එක තමයි අපි ආපු ගමම්ම පටන් ගත්තේ. මොකද අපි ඒක අහෝසි කරනවා කියලා කිව්වේ. අපි ඒක අහෝසි කරන්නේ ඇයි? PT එක 1979 ආපු එකක්. తాවකාලික විධිවිධාන කියලා ආවේ. නමුත් දැන් අවුරුදු 30 31 තියෙනවා. ඒ වගේ මේ PT එක භාවිත කරමින් එකනේ ඉවයිතා පුළුල්ල සාර්ථකත්වනය කරමින් දේශපාලන පරිගණීම් පවා වලට මිනිස්සු ඉලක් වෙලා තිබෙනවා.
0: මාධ්‍ය දහසට
1: එහෙම මාධ්‍ය දහසට ලොකු බාධාවක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කමිටුවක් යොදලා විතරක් නෙමෙයි මහජන දහස විමසීම් අවස්ථා දෙකකදී කරනවා. ඒ රියන් සර්සකෝරත් මහත්තයාගේ ජනාධිපතිතුමාගේ කමිටුව අවස්ථා 33කදී මුණ ගැහෙනවා ඉනිෂියලි. ඊට පස්සේ මහජනතාවගෙන් හම්බුච්ච සංශෝධන ටික දාලා තව පස් පාරක් හම්බු වෙනවා. කළා තමයි වැඩි දැන් අපි ෆයිනලයිස් කරලා තියෙන්නේ. මම ඒක ජනාධිපතිතුමාටත් ඒ පිටපතක් කරුණු පැහැදිලි කිරීමක් කළා. මා හිතුවා ඉතුරු වෙලා ටික කරගත්තාන් පස්සේ මාස දෙකක් ඇතුළත නව ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ඒවි කියලා. හැබැයි නව පනත හදලා තියෙන්නෙම කිසිදු ආකාරයක මානව හිමිකමක් උල්ලංඝනය නොවන විදියට. ඒ වගේම පරණ නීතියේ තිබුණු මිනිසුන්ගේ අයිති උල්ලංඝනය වෙන දේශපාල අයිති උල්ලංඝනය වෙන දේවල් සියල්ලම අපි ඉවත් කරලා තියෙනවා. නමුත් රටකට නූතන ගෝලීය ත්‍රස්තවාදී තත්ත්වයන්ට මුහුණ දෙන්න අවශ්‍ය පනතක් තියෙන්නට ඕන. සා මේක අපි ත්‍රස්තවාදී කියන වචනය ගේන්නෙම ඉතාම පුළුල් නෑ පටු. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදී දෙයක් තමයි එකෙන් අල්ලන්න හදන්නේ. අර කලින් පරත වගේ නෙමෙයි. මම හිතන තව මාස දෙකක් යන කලින් මේකේ අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරගන්න මාස දෙකක් යනකොට විශ්වාසය තියෙන එහෙමයි මතක තියාගන්න.
0: ලීගල් ඩොක්කුමන්ට් එක ගන්න පුළුවන්.
1: නෑ නෑ කරන්න දා බලාපොරොත්තු වෙන. නමුත් ඔය තියෙනනේ පේපර් වර්ක් ටික කරන්න පොඩ්ඩක් නේද ප්‍රින්ට් එකේ
0: ගතිය පවාවක් කරන්න පුළුවන්. ප්‍රමාදයක් වෙන්න පුළුවන්.
1: හරිද ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක බොහෝ විට හදලා ඉවරයි. ඒක නිසා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ඒ දේ කරනවා. ඉතින් මාස දෙකක් කරලා තරන්න දා බලාපොරොත්තු තියෙන කියලා කියමු.
0: හොඳයි මාස දෙකක් තුනක් අපි බලමු මේක. ඔව්. දැන් මේ PTA එකට පක්ෂපාතීව හිටපු අය දැන් සල්ලි අත්අඩංගුවට ගනිමින් පසුව අවශ්‍ය කරන්න කියලා ඉල්ලීම් කරන ඔබතුමාගේ අදහස මොකක්ද දේශපාලඥයෙක් විදිහට මේ වෙනස් වීම ගැන?
1: එහෙමයි. නීතියක් Tamanට හොඳ නැති වෙනකොට අහෝසි කරන්න කියන එකයි අනිත් වෙලාවෙක පාවිච්චි කරන්නයි එහෙම දෙබිඩි පිළිවෙතක් බෑ. අපි මොකද්ද කිව්වේ? අපි මේක වෙනස් කරනවා, මේක අහෝසි කරනවා, ඒ වැඩේ අපි කරනවා. තව මාසයක් දෙකක් දෙන්න. හැබැයි අපි හිතමු ඔබතුමා සලේගේ නම කියපු ඉඳන් මම කියන්නේ දැන් සලේ කුමක් සඳහාද අතර වුණ පතලා ඉන්නේ?
0: පස්කු පහල සම්බන්ධ
1: කී දෙනෙක් මලාත 378 දැන් ත්‍රස්තවාදී වැලැක්වීම පණ දෙරට අටකට කොට ගන්න නැතුව වෙන මොන පණතින්ද ඔක අතරමුට? ඔක ත්‍රස්තවාදී ක්‍රියාවක් නෝවේද? ත්‍රස්තවාදී ක්‍රියාව. අපි අලුත් පණත ගෙනාවත් ඔය සැලේ ඉන්න තත්වයට සාකි සහ එම වුණා නම් අර පණතුනත් පුළුවන්. ඒ නිසා මේක පොඩි වෙලාවට ඇත්තනම විපක්ෂයට වෙලා තියෙන පොඩි වැඩන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරේ මේක මොකටද? අපි දන්නවනේ අපේ කාලේ සුදු වෑන්නේ නැහෙනේ. අපේ කාලේ ටෙලිවිෂන් ස්ටේෂන් ගිනි තියන්නේ නැහෙනේ. මාධ්‍ය වේදිකා ඝාතනය වෙන්නේ නැහැ, මාධ්‍ය වේදිකා පහර කන්නේ නැහැ. අපේ රටේ නීතිය භාවිතා කරනවා. දැන් PT එක අහෝසි කරනවා. නමුත් දැන් සලේගේ අරුපුතුමා සලේගේ නම කියපු හින්දා අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ අවශ්‍ය රාජ්‍ය ආරක්ෂා තත්ත්වෙ විතරයි. මම හිතන්නේ PT එක නොතිබුණත් අලුතෙන් එන පනත තිබුණත් පාස්කෝ ප්‍රහාරය වගේ එකක් කොහොමත් ත්‍රස්තවාදී ක්‍රියා ගන්නට තමයි වැටෙන්නේ. ඒක නිසා
0: වෙනසක්
1: නෑ. මේකට වෙනසක් වෙන්නේ නෑ.
0: හොඳයි. මහජන මුදල් වංචා කරලා අත්පත් කරගත් පුද්ගලින්ගේ එම මුදල් මහජන මුදල් නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු ශක්තිමත් කිරීම සඳහා මොනතරම් තින් ක්‍රියාමාර්ග මම ඔබෙන්
1: අහනවා. මූලිකවම අර අපි වර පුතුන මත අපි ආපු අලුත්ම කරපු ගත්ත ප්‍රොසීඩ්ස් ඔෆ් ක්‍රයිම් ඇක්ට්. මේ අපරාධයකින් උත්පාදනය කරන ලද මුදල් සම්බන්ධයෙන් පනතක් ගෙනාවනේ. ඒ පනත ප්‍රකාරව මේ තොරතුරු මංගාව නෙමෙයි අතරම තියෙන්නේ පොලිසිය මහජන සාමය ආරක්ෂාව කොටස තමයි තියෙන්නේ. මේ වන විට ඔවුන් වෙනම ඒකකයක් හදලා තිබෙනවා. CCD එකක් වගේ ඒකකයක් තියෙනවා. ඒ ඒකකය හරහා මේ පනත ප්‍රතිපාදන භාවිතා කරමින් ෆ්‍රීසිං ඕඩර්ස් අරන් තියෙනවා ගොඩක් දේපළ වලට. ෆ්‍රීසිං ඕඩර්ස් ඒ කියන්නේ දැන් ඒ පනතේ අපරාධිකයෙකු උත්පාද්‍යයේ සැකකල හැකියවට වසර කාලයක ෆ්‍රීසිං ඕඩර්ස් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය නාකොටික්ස් වලදී මම හිතන්නේ මට හරියටම කියන්න මතක නැහැ. නමුත් බිලියන කීපයක දේපළ දැන් ෆ්‍රීස් කරලා තියෙනවා. නමුත් ඒව නඩු පවර්ලා අහල් ඉවරලා තමයි ඒව නැවත රජයට පවර ගැනීම වැඩපිළිවෙල යන්න වෙන්නේ. ඉතින් ඒ තොරතුරු නම් ගොඩක් රට පොලිස් අමාත්‍යාංශයේ තමයි තිබෙන්නේ.

0: කරපුවා. ඒරි පාවිච්චි වෙන්නේ අපි බලටාවෙන් පස්සේ ගෙනාපු ඔය ආයතා දේපල උපයෝගයේ ඒක තමයි ප්‍රොසීජර් ඔෆ් ක්‍රයිම් ඇක්ට් එක තමයි ඒකට බලපාන්නේ. ඊට විශ්වාස කරනවා ඉදිරියේදී නඩු අහලා අපිට ෆ්‍රීස් කරලා තියෙන ඒවා නැවත කරන්න පුළුවන් කියලා.
1: දැන් සංවිධානාත්මක අපරාධ කල්ලි පාතාලේ මර්ධනය කරන්න ක්‍රියාමාර්ග රැසක් කරන් තියෙනවා. හැබැයි දැන් සමහර මේ පාතාල නායකයෝ අතර ගුණ ගත්තන් පස්සේ උන් රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාරයට යනකොට යන ආකාරය දැක්කම හිතෙනවා ඔබතුමා මොකද හිතන්නේ මේ සංවිධානාත්මක අපරාධ මර්ධනය කරන්න මේ තිබෙන නීති මේ තත්ත්වයන් ප්‍රමාණවත්ද නැත්නම් වෙනස් වේද තව දුරටත් ශක්තිමත් වෙන්න ඕනද?
0: මෙහෙමයි, මේ තියෙන නීතිනුත් යම් ප්‍රමාණයකට මේක කරන්න බැරි කමක් නැහැ. මෙච්චර කාලයක් මම කැතරතෝ කියනවා, මෙච්චර කාලයක් අපේ රටේ අපරාධ පාතාල අපරාධ වලට දේශපාලන සම්බන්ධකම් තිබුණා. හරිද? අපි ගත්තොත් අතීතේ ගන්නකෝ. ප්‍රේමදාස කැබිනට් එකේ සොත්‍යපාල හිටියද නැද්ද? හිටියා. ගෝනවල සුන්ලට දුන්නේ නැද්ද? ජනාධිපති සමාවල් දුන්නා. චන්ද්‍රිකා මැතිරියගේ කැබිනට් එක හිටියේ නැද්ද? බද්දගානේ සංජීව හිටියා. මහින්ද මහත්තයාගේ හිටියේ නැද්ද? කට්ටිය නම් කීපයක්ම තියෙනවා. එතකොට පාතාලය කියන්නේ අතීතේ ඉඳන්ම දේශපාලඥයත් එක්ක සම්බන්ධ වෙලා ආපු එක. අපි ආපු ගමන් මොකද වුනේ? ඊයේ පෙරද IGP මහත්තයා මොකද කිව්වේ? අපිට මද්ද්‍රව්‍ය කාටෙල්ස් මර්ධනය කරන්න පුළුවන් මක් නිසාද? දැන් මද්ද්‍රව්‍ය ජාවාලා වලට ඉන්න දේශපාලකයාගේ සම්බන්ධකමක් නැතිවීම. ඒතර නීතිය ක්‍රියාත්මක කරන නීතියට වඩා අවශ්‍ය වෙන්නේ මොකද්ද? දේශපාලකයා විසින් දෙන රැකවරණය නවතින්න ඕන. දැන් ඒක නැවතිලි ඉවරයි. අපි රතු වරෙන්තු මත 21ක් පාතාලේ කට්ටිය ගෙනත් තිබෙනවා. මේ පාතාලේ කියන්නේ ඩ්‍රග්ස් විතරක් නෙමෙයි, මේකෙන් තමයි රටේ සියලුම වියවුල් පටන් ගන්න තැන. එකක් මනි ලොන්ඩ්‍රි, මුදල් විසුද්ධි කරන්නේ. සියලු මනීතික දේවල් වලට යොදවන්නේ ඒක. මිනිමෙරු, පුද්ගල ජාවාරම්, නාකොටික්ස්. හරිද? මේ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන හරි අමාරුයි. මොකද ඒගොල්ලෝ අවුරුදු 30ක් 40ක් හොඳට වැජපිච්ච කට්ටිය. දැන් අපි පියවර අරන් තියෙනවා ඒ පිටරට ඉන්න පාතාල කට්ටිය අතර වරකට ගෙනල්ලා මෙහෙ ගෙනල්ලා ඔවුන්ට විරුද්ධව අපි නඩු හන වැඩි. ඉතින් උන් ලේසියෙන් එකට සරෙන්ඩර් වෙන්නේ නැහැ. නමුත් වෙනකල් අපි මේක තල්ලු කරලා යන්න ඕනේ. ඉතින් මම හිතනවා අපි සාර්ථක ලෙස එක කරනවා කියලා. මේ තව කරන්න ගොඩක් තියෙනවා කියන්නේ.
1: දැන් මේ පාතාලය සහ දේශපාලනඥයන් අතර තියෙන සම්බන්ධතා එළියට එද්දී ජනතාවට අධිකරණ පද්ධතිය නීති ක්‍රියාත්මක වීම සම්බන්ධ යම් කිසි සැකයක් මතුවීමේ හැකියාවක් තියෙනවා. දැන් හිටපු අධිකරණ මාතර පුත්‍රයාම දැන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිනවා. ඔබ දැන් ඉන්න අධිකරණ මාත්‍යවරයා කොහොමද ජනතාවගේ විශ්වාසය ඒ ආකාරයෙන් තබා ගන්න උතුමාට මොකක්ද කියන්න තියෙන්නේ?
0: ඇත්තටම මෑත් සමහර දකින්න මටත් බය හිතෙනවා. ඔයා හිතන්නකෝ, ඔයා හිටියා රටක ඒ හඬපටේ මාත් ඇහුවේ මාධ්‍ය ජාලාව. එතන අධිකරණ මාත්‍යවරයා පුතා
1: රටේ
0: IGP කවුද? දේශබන්දු. ඒ නමත් එතන කියවෙනවා. හරිද? ඊට පස්සේ පාතාලේ දෙන නම කියනවා. සමන් ඒක නැක ජනලේකම් බලන්නකෝ කවය. අපිව මරලා හැංගුවත් හොයාගන්න බෑ නෝ ඒ කවය කිනුට. ඒ කප්පන් අරන් තියෙන්නේ මොකටද? අවශ්‍ය විදිහට නීතිය නමලා යට පාසුකම් දෙන්න. ඉතින් මෙහෙම වුණපුවම ඇත්තෙම මේක දකිනකොට මට දැන් බයයි. යකෝ අපි මෙහෙම රටකද හිටියේ කියලා. පාතාලේ කල්පනා කරන්න නැති මේ පාලුවක දිගටම හිටියනම් පාතාලෙත් බංකොලොත් වෙනවා. ඒ ගන්න කප්පන් වල සයිස් එක හැටියට. එතකොට මේ හේතු හින්දාමනේ අමිලනාත් මිනිසුන්ට අධිකරණයේ සියල්ලම විශ්වාස නැති වෙලා ගියේ නේ? විශ්වාස නැති වෙලා ගියේ ඒක හේතුව. දැන් අපි අධිකරණ ඇමතිවරයෙක් නෝ. අධිකරණ ඇමති
1: ඔබ දැන් අධිකරණ ඇමති.
0: දැන් අධිකරණ ඇමති. දැන් මට මිනිසුන්ගේ විශ්වාසය ඉන්නේ කොතරින්ද? මම දක්ෂයෙක්ින්ද නෙමෙයි. මම ඉන්නේ අනුරුද්ධ සානායකගේ කණ්ඩායමේ. අපේ ජනාධිපතිතුමා මෙහෙවන කණ්ඩායමේ මම ඉන්නේ. මේ රටේ මිනිසු දන්නවා අපේ රජය වංචා දූෂණ වලට නැත, පාතාලයට විකිණින්නේ නැත. මේ ඉන්නේ අනුරුද්ධ සානායක කණ්ඩායම. ඒතර මං කිරියම් විශ්වාසයක් මිනිසුන්ට එනවා නම් ඉන්නේ මම හර්ෂ නානායක කාර නිසා නෙමෙයි, අනුරු සහෝදරයාගේ මෙහෙම යටතේ. මොකද ඔය දන්නවා අනුරු සහෝදරයාගේ ආවිත නැක් අපි ජාතික ජනබලෝගේ අපි කවුරුත් වංචාට දූෂණ වලටත් නැහැ. පාතාලේ හරි සන්තෝෂයි අපි බැලන්ස් කරගන්න පුළුවන් නම් ඒ ලේසියිනේ, කරදරයක් නැහැනේ. නමුත් පාතාලයට අපි කිසි සම්බන්ධයක් නැති නිසා අපි බය කරගන්නත් බෑගලන්ට බැලන්ස් කරගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ. මම හිතනවා අපි ගැන වැඩියෙන්ම මිනිස්සු උත්සාහ කරන්නේ මේ අවුරුදු පහ අවසානයේ. ඒ අපි කරපුවා පේනෝනේ. අපි කරපුවා පේනකොට අවුරුදු පහ අවසානයේ ඒගොල්ලෝ අපිව විශ්වාස කරා කියලා පෙන්නයි ඊළඟ ඡන්දේ.
1: දැන් මේ බලවත් උත්තරීන්ත නීතිය ක්‍රියාත්මක බලවත් උත්තරීන්ත ගම අඳුරන්නේ ප්‍රභූ පුද්ගලයන් හරි හිටපු දේශපාලනඥයන් නීතිය ක්‍රියාත්මක වෙද්දී සහ සාමාජ ජනතාව නීතිය ක්‍රියාත්මක වෙද්දී මතුවෙන් දෙද මේ නැති ලෙඩත් එලියට එනවා. සමහර අය ඔබතුමාට ස්තුති කරන මේ ලෙඩ ගැන දැනගන්න හම්බුච්ච එක ගැන. දැන් මේ සමහරලාට යම් කිසි කාරණා මත උන්ට අපත් හිමි වෙනවා. මේ නීති ක්‍රියාත්මක වීමේ දෙගොල්ලන්ටම සමානද? ජනතාවට විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නකට තියෙන්න පුළුවන්.
0: උසාවි ඔයා සාමාන්‍ය බිම පොළවේ ඉන්න මහ ජනතාව 10 දෙනෙක්ට කතා කළා උසාවි කියන්නේ හොඳ තැනද කියලා ඇහුවොත් අටක්ම ඔයාලට කියන්නේ ඒක නරකයි කියලා. ඒ ඇත්ත වශයෙන්ම නඩුකාරයා වැරදි හින්දාවත් කාර්ය මණ්ඩලයේ වැරදි හින්දාවත් නීතිජාගේ වැරදි හින්දාවත් නෙමෙයි.
1: ඔව් ඔවුන් විශ්වාස කරන්නේ සම්පද්ධතිය.
0: ඒ කියන්නේ මොකද්ද? දේශපාලකයන්. ඒක අපේ රටේ තිබිච්ච දෙයක් නෙමෙයි. අපේ රටේ තිබිච්ච දෙයක් නේ. ඒ කියන්නේ මොකද? බලය පුළුවන් කාර්ය කට්ටියට නඩුව වැටුණත් නඩුවල වැරදිකාරය වෙන්නේ නැහැ නේ. නඩුව කල්ලාදින ඔහේ යනවා. ඒ බලය දේශපාලහයක තියෙන කට්ටියට. නමුත් අපේ රජයට වඩා වෙනස් නේ. දැන් අපේ රජයේ ඉන්න කාලේ මං කියන්නේ අපේ ආණ්ඩුවේ මේගොල්ලෝ දානව නෙමෙයි. අධිකරණ නඩුවහල එක කරන්නේ. නමුත් කීදෙනෙක් අතනකටපත් වෙනවද? වැඩි උන්නේ නැහැ අපේ කුමාර් ජයකුඩි අපේ මෑමතිට. අපේ ආණ්ඩුව කරන නඩුවල්දී අර බ්‍රයිබර් කේස් එක එනිගේකින් පෙන්නු කරන්නේ මොකද්ද? අපේම කෙනෙක් උනත් දැන් අපිට පුළුවන් උනම් බලපෑම් කරලා ලෝක අයින් කරගන්න අපේ අමතුව බේර ගන්න. මේ 2014 වෙච්ච වරදක් කුමාර් ජයකුඩි මහත්තයා වෙටලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආපු ආණ්ඩුව එකක්වත් නඩුව පැවරුවේ නැහැ. නඩුව පවරන දෙන කවුද? අපේ ආණ්ඩුව. මොකද පෙන්නු කරන්නේ? ඔයා අපිත් එක්ක හිටියත් නඩුවට මුණ දෙන්න. නඩුව මුල නිදහස් වෙලාවත් යන්න පුළුවන් පරණ විදියට
1: මොනතන්ට ආවද? දැන් සමහර නඩු තීන්දුව වලින් තීන්දුව වෙනවා එළියට. ඒ අවස්ථාවේදී විපක්ෂයේ ඉන්න අයවිලගෙන ඕක අපි දාපු නඩුවක්. අපේ කාලේ දාපු නඩුවක්. ඒක දාපු නඩුවක් නෙමෙයි.
0: නඩු දාන්නේ ආණ්ඩු නෙමෙයි. නඩු පවරන්නේ පොලිසියත් නීතිපතිත්. ආණ්ඩු නඩු පවරන්නේ නැහෙනි. ඒක කරන්නේ නීතිපති සහ පොලිසිය.
1: මම කියන දේ
0: වලට ඒක තුඹු වහන්නේ කොහොඳයි. මොකද අපේ රටේ ජනතාව හිතන්නේ ආණ්ඩු නඩු දානවා කියලා. ආණ්ඩු නඩු දාන්නේ නීතිපති දානවා පොලිසිය දානවා අල්ලස් කොමිසම දානවා ඔය ඔක්කොම ස්වාධීන ආයතන. හරිද? හැබැයි ඒ නඩු දැම්මෙන් පස්සේ ඒව කීයක් මෙච්චර ඉක්මනට ඇහුවද? කීයක ඇතුළට ගියාද? දැන් ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? අපේ ආණ්ඩුව තියෙනකොට නඩු වහන එක වේගවත් වර්ධිනම් ඒගොල්ලෝ වැඩිකාරය වෙනවා. ඉතින් ඒක මොකද අපි ආපු අපි ඇවිල්ලා දාන නඩු කොහොමද අහල ගොරෙන් තවෘතයක් අත්තියි? මං අනේ කලිනු කැරම්බෝඩ් නඩුව තිබ්බනේ. නඩු තිබුණා. නඩුල අවුට්කම් එක මම හිතනවා අපි මේක ගෙනිච්චොත් මිනිස්සු විශ්වාස කරාවි. හැබැයි කද මේකයි ජනතාවට කියන්න ඕන. යුක්තිය ඉෂ්ට වෙනවා කියලා කියන්නේ තමන් අකමැති හැම එකම හිර යන එක නෙවෙයි ඈ. සාක්ෂි නැත්තම් එළිය මම දකින්නෝනේ මෙයා. මට එනෝනේ WhatsApp ගොඩක්. දැන් කවුරු හරි දේශපාලන කෙනෙක් මේ මේ මේ මේ රිමාන්ඩ් වුණා කොහම මට thumbs up දාලා එවනවා. ඉතින් මං කියනවා මගේ සම්බන්ධයක් නැහැ.
1: අප ලැබුණාම
0: ආයේ අම්මා මුත්ත නැති වෙන්න බයිනෝ. හරිද? දැන් මේ දසර කට්ටිය අපුනික ගා ඉන්නවා වැඩිකාරකෙ චින්ත. දැන් හෙට අනිද නඩුව මිනිහ නිදාසුරෝ. ඒකත් යුක්තියේම කොටසක්.
1: මොකද වාය කොටසක් නෙමෙයි.
0: මගේ කොටසක් නෙමෙයි. මගේ කොටස තමයි මම ඔබට කිව්වා වගේ මේ සෙනග බඳවගෙන මේක කාර්යක්ෂම කළා ඉක්මන් කළා මිනිසු රස්තිය දුවන එක නවත්තලා මිනිසුන්ට පාසු කන්ටික දීලා නඩුකාරතු බලගේ පාසු කන්ටික දීලා. දැන් අපේ කට්ටිය තිකන ගන්න ඕන එක දෙයක් තියෙනවා නේද? මොකද නේද? අපේ කට්ටිය ලෝක අදහස් කරපේ රටේ ජනතාව. දැන් අපිට චන්දීපිනුස් අපිට ආදරේ හොඳේ. බැන බැන බැන හිටියට ආදරේ තමයි වයින්නේ. ඉක්මනට වැඩේ කරව ගන්න. තමන් අකමැති මිනිහා නිදහසුනොත් මුළු උසාවි වැඩන්නේ. හැබැයි තමන් කැමති මිනිහා වැඩිකාරය වුණාම ඒ වුණාට තව පොඩ්ඩක් හොඳට නඩුව අහන්න තිබුණා. නීතිය එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය පුද්ගලයන්ව හෝ ජාතියන්ව හෝ ආගමනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තමන් කැමතුනත් අකමැති වුණත් සමහර පුදුලින් නම් මං අකමැති වෙන්න පුළුවන්. නමුත් සාක්ෂි නැත්නම් සාක්ෂි නැහැ. නිදහසුනොත් නිදහස් වෙන්න ඕනේ. ඒක තමයි රටේ යුක්තිය පසින් දෙලනවා කියලා කියන්නේ. නමුත් ඔයා දන්නා සමාජවාදී පරිශීලනය කරේ ඒක නෙමෙයි වෙන්නේ. වෙන්නේ වෙන වැඩක්. ඉතින් මම ජනතාව කිල්ලනවා අපි යුක්තිෂ්ඨ කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. මේ ඒක හොඳට ඉවසීමෙන්
1: බලන්න.
0: අවබෝධයෙන් ගන්න කියන්නේ.
1: දැන් මේ සංවිධානාත්මක අපරාධ පාතාලේ මැඩලන්නේ මේ නඩු ඇසීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සදාහරන්තින් ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවොත් ඒ වෙනුවෙන්
0: මෙහෙමයි. ඒ වෙනුවෙන් අපි මේ දවස්වල තව පනතක් අපි පොඩ්ඩක් සලකා බලමින් යනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත කියලා වෙනම අලුත් නීතියකුත් අපි
1: තව පනතක්
0: අපි සාකච්ඡා කරගෙන ඒක ફોකස් වෙන්නෙම පාතාල ක්‍රියාකාරකම් සහ එතන විමර්ශනයට. මොකද අපි සයින් කරපු ඉන්ටර්නැෂනල් ට්‍රීටිස් අනුව ඒ පනතක් අපි ගේන්න ඕන. ඒක ගේන්න බලාපොරොත්තු වෙනවා. අපරාධය සංවිධානාත්මක වුණත් නැතත් අමිල්නාත් නඩුව ඉක්මනට අහලා ඉවර කරන එකම විතරයි යුක්තිෂ්ඨ කරන්න දෙන හොඳම වැඩේ. අපි තුමු අදෝයමිනියක් වරෝ කියලා ඔයා වරදිකාරය වෙන්නේ අවුරුදු 10කට පස්සේ නම් කාටවත් මතකත් නැහැ ඔයා දඩුවම් ඉදින් ඇයි කියලා. ඒ ඉවර වෙලා නේක.
1: සමහර ඒ පුදුල්ලට මතකත් නැතින් පො.
0: එයාට නම් මතක ඇති. නමුත් වටේ ඉන්න මිනිසුන්ට
1: දඩුවමේ ප්‍රතිපාගේ මතක නැති.
0: මතක නැහැ කෙනෙක්. ඩිටරන්ට් ඉෆෙක්ට් එකක් ඉන්නේ නැහනේ. ඉතින් මම කියන්නේ අපිට අවුරුදු 1000ක් දැක කියලා නඩු අහ ගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක්ම සාර්ථක කියලා. නමුත් මම අර කිව්වා වගේ අපි ඉන්නේ හෙන කන්දක පාමුල ඉන්නේ. හිමින් නගින එක තමයි කරන්නේ.
1: හොඳයි අපි යලිත් විරාමයකට යමු අවශ්‍යයි. ඊට කලින් සයිබර් අපරාධ. සයිබර් අපරාධ මේ දිනවල සයිබර් අපරාධ වලට තෝතැන්නක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් ලංකාව විශේෂයෙන් පැටලීම් හරහා ඒ ගැන දැක ගන්නට පුළුවන්. මොනවද නීති ශක්තිමත් කිරීමේ කටයුතු?
0: මම දන්න තරමින් මේක ආරක්ෂක අමාත්‍යාංශයයි ඩිජිටල් අමාත්‍යාංශය එකතු වෙලා ඔය සයිබර් සිකියුරිටි බිල් එකක් මේ වෙලාවේ කරනවා. නමුත් මගේ අමාත්‍යාංශයේ මැදි හිමත් වීමක් ඒකට නැති නිසා අන්තර්ගතය ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ තත්ත්වයට අපි මූණ දිය යුතු වෙනවා. මොකද අපේ රටේ තියෙන මූලික දැන් අපි ඔන්ලයින් ප්ලට්ෆෝම් එකෙන් හදන්නේ හැම විටම ඔන්ලයින් ඇන් ඩිජිටලයිසේෂන්. ඒ ඔන්ලයින් ඩිජිටලයිසේෂන් නෝ කියලා කියන්නෙම අර පරණ අපරාධ අලුත් මුහුණුවරකින් ඩිජිටල් අවකාශය තුළ සිද්ධ වෙනවා කියන එක. දැන් අපිට වඩා ගොඩක් වැඩි ඉන්දියාව. මොකද ඉන්දියාව අපිට වඩා ඩිජිටල් කරන්නේ ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම ඩිජිටල් අපරාධ ගොඩක් වැඩි. ඉතින් මම දන්නවා දැනට පරතක් සකස් වෙමින් යන බව. ඒක අන්තර්ගතය කියන්න මට අවබෝධයක් නැහැ. මොකද ඒක වෙනත් අමාත්‍යාංශයෙන් කරන්නේ නිසා.
1: හොඳයි. අපි විරාමයකට යමු. සුදනවන්න දවසේදී සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතිඥ හර්ෂන් නානායක කර්මහතා විසින් ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන සම්බන්ධ කටි විරාමයෙන් අනතුරුව යළිත් ලැබෙස.
2: ලකාණ්ඩ රේඩියෝ ITN පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Night.
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 366 176 අංකයට

0: බිරාවෙන් අනතුරුව වෙලෙත් එක්වන්නේ ඔන් එයාපොලිටික්ස් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක කර්මහතා ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක මාර්ගගත ආරක්ෂණ පනත. දැන් මේ පනත සම්බන්ධයෙන් ඔබතුමාගේ පොරොන්දුවක් තිබෙනවා සංශෝධන ගැන එනවා කියලා.
1: ඇත්තටම මේක ටිකක් කල් ගියා අපි අතින්. නමුත් මේ වන විට අපි පරණ පනත ඔක්කොම බැලුවා. ඒකට සංශෝධන ගෙන එන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මම හිතන්නේ අපි ඒ කමිටුව විරාජ් දයාරත්න සොලිසිටර් ජෙනරාල් මාතාගේ ප්‍රධානත්වයට කමිටුව වාඩිවෙන වෙලාවට කල් වෙන තව හේතු තියෙනවා. පීටි එක මේක ඔක්කොම අපි පබ්ලික් කන්සල්ටේෂන්ස් කරනවා. එනේ මාස දෙකක් දෙනවා ජන අදහස් දෙන්න. ඒතර ජනතාව ගොඩක් සක්‍රීයව අදහස් දෙනවා. ඒතර හේවත් සලකා බලලා තමයි අපි මේවා හදන්නේ. නේද අපේ කට්ටිය වාඩිලා නෙමෙයි. මෛතනේ සංශෝධන 42ක් වගේ වැඩි ප්‍රමාණයක් යෝජනා වෙලා තියෙනවා. පස්සේ සංශෝධන ටික දැන් අපි කැබිනට් එකට ඉදිරිපත් කළා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් ටික සංශෝධනය කරන්න තියෙනවා කියලා. ඒකට දැන් සති 3-4කට කලින් අනුමැතිය ලැබුණා කැබිනට් එකෙන්. දැන් මේ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක හරහා මේ සංශෝධන ඇතුළත් කිරීම තමයි මේ දවස්වල කෙරෙන්නේ. හරියටම කාලයක් දෙන්න බැහැ. නමුත් ඉතින් ඉක්මනින් එකක් ගේන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
0: අපෙන් බලාගෙන ඉන්න ඒ වගේම ළම අපචාර සහ කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ආරන්තින ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන් විශ්වෙනුන්ගේ නීතිමය කටයුතු වලදී ක්‍රියාමාර්ග වලදී
1: වින්දිතේක් වීමේදී ඒක ළමයාද කාන්තාවද කියලා නැහැ නේද මුණහැම් පස්සේ නඩුව අහන්න එකම විදිහට ඉතින් හැමෝටම නඩුව වේගවත් වහන එක ඉක්මනට තීන්දුවක් දෙන එක ළමයට ආරක්ෂකයි කාන්තාවට ආරක්ෂකයි
0: අධිකරණයට ගෙන්වන්න නැතුව සාක්ෂි විමසීම සඳහා
1: ක්‍රම වර්ග මෙහිමයි ප්‍රතිපාදන තියෙනවා විශේෂයෙන්ම 2025 අපි කියනවා පනතෙන් පස්සේ මොකද අපි ගත්තොත් දැන් ඒ වගේම නුවර උසාවිය හදලා තියෙනවා චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ස්පේස් එකක් ඒ ළමයා උසාවිය ඇතුළට එන්න ඕනේ නැහැ ඒ කාමරය ආරක්ෂිතව ඉඳගෙන බය නැතුව උසාවියේ වටපිටාවටත් ඒගොල්ල පොඩි බීතියක් එනවනේ ඒක නැතුව එතන සාක්ෂි දෙන්න පුළුවන් චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ස්පේස් එකක් නමුත් ඊට වඩා වැදගත් වෙනවා මේ 2025 පනත ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එක බලාත්මක කර ගැනීම. එතකොට ළමයා උසාවියේ පැත්ත බලාතේ ඉන්න ඕනේ. ඔන්ලයින් එවිඩන්ස් දෙන්න පුළුවන්. දැනට ඒක නීතියේ තිබුණාට අවශ්‍ය යටිතල පාසුකම් ටික වර්ධනය කිරීම තමයි අපි සිද්ධ කරන්නේ. ඕකට පිළිගන්න වෙනවා ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒක පොදුවේ අපරාධ රැල්ල අඩු කරන්න ඕනේ. අපේ රටේ ළමා අපචාරත් ගොඩක් වැඩි. ඉතින් නීතියක් තිබුණාට ළමා අපචාර නවතින්නේ නැහැ. මොකද හැමෝම කරන්නේ අහුවෙන්න නෙවෙයිනේ. අහුවෙන්න නැතු ඉන්නවා කියලා හිතන්නේ කරන්නේ. එහෙනම් මිනිසුන්ව සදාචාර සම්පන්න කරන්න නේද? පොඩ්ඩක් වෙනම සමාජ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව කොහොමත් හැමෝම අපරාධයක් කරන්නේ අපි අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙනනේ. අහුවෙන එක වේගවත් වුණොත් දැන් නම් ඉතින් අඩු වෙන්න ඕනේ. මොකද ඉස්සර වගේ ඇමති කෙනෙක් කිනමක් කියලා, മന്ത്രി කෙනෙක් කිනමක් කියලා කිසි කෙනෙක්ට වරදක් කළා දැන් බේරෙන්න බෑ. නේ? මං ඉතාල අසර දෙයක් දැක්කා. ඔන්ලයින් Facebook සමාජ මාධ්‍ය එක තරුණෙක් වාහන නවත්තලා කියනවා මගේ තාත්තා DIG අර සාමාන්‍ය නිලධාරියා කියනවා වාගේ තාත්තා නැමේ මට පඩි ගෙවන්නේ වාහනේ අයින් කරගන්න සාමාන්‍ය පාරින්න පොලිස්ලාරි මහත්තයෙක්ට එහෙම කියලා ට්‍රාන්ස්ෆර් එකක් ගහගන්න දින්නෝ කියන එකම අපේ ආණ්ඩුවේ මේට ලකුණු වැටෙන්න ඕන දෙයක් කියලා මම මේ කියන්නේ
0: ජයග්‍රහණයක්.
1: මොකද හේතුව දැන් බැලුවොත් අපි අහන් පොලිස්පතිතුමා ඒකනේ මට කලින්ම කිව්වේ අපේ කොයි යමතිද කොයි මන්ත්‍රීද කතා කරලා පොලිසිය මාරු කරන්න හදන්නේ මොකුත් නැහැ අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියත් එක්ක එක විසඳ ගන්න රාජ්‍යතාන්ත්‍රික ක්‍රම තියෙනවා. අර ඉස්සර වගේ ඇමතිට ඕන മന്ത്രി ඕන ගණපත් කරන්නේ නැහැ. ඉතින් අපරාධත් අඩු වෙන්න ඕන මහත්මයා නැතුව නෙමෙයි. අපරාධ අඩු වෙන්නෙම ඒගොල්ලන්ට දැනෙන්න ඕන අපි අහු වෙනවා කියන එක. අහු නැහැන් පස්සේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක. තාම අපි පොඩ්ඩක් ෆේල් වෙන තැන තමයි. තාම ළමා අපචාරණුවක් අහලි වර කරන්නත් අවුරුදු 7ක් යන්නේ. මෙහි එනේ ළමා අපචාර ගැන ලොකු නඩු නෙමෙයි. ඒවා ඉතින් අහන්න අයියේ නම් අපිට බුත් කරන්න බැරි දේවට. පුළුවන් රස පරීක්ෂා වාර්තාව ගෙන්නන්න එපාය. වෛද්‍ය වාර්තාව ගෙන්නන්න එපාය. ඒතරේ ඒ පද්ධතිත් අපි හදමින් යන්නේ මමට කලින් කිව්වේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ නඩු වේගවත් කිරීම සහ ඒ විඳිතන ආරක්ෂා කරන් දෙන්න ලොකුම දේ තමයි අපිට පුළුවන් නම් මගේ සිහිනය බලාපොරොත්තුව තමයි කියන්නේ ගොඩක් ව්‍යාකූල ડોකියුමන්ට් ෆ්‍රොඩ් වගේ වැරදි නෙමෙයි ළමා අපචාරයක් වගේ ගත්තොත් සිද්ධිය වෙච්ච දවස ඉඳලා අවුරුද්දක් ඇතුළත විමර්ශනය කළා නඩු පවර්ලා අහන්න පුළුවන් තත්යකට ගේනවා නම් මේක තමයි ඉතින් මට අධිකරණ ඇමතිවරයා වශයෙන් විශාල සන්තෝෂයක් හිතන දෙයක්. එතනට ගේන්න ඕනේ නමුත් කොච්චර කාලයක් ඇයිද? ඒකට වෙනස් කරන්න පොලිසිය ක්‍රමවේදයන් තියෙනවා. මම හිතනවා බදුරු විෂකාරතුමාගේ ඩිජිටල් කිරීම සෑහෙන වැඩේ වේගවත් වෙනවා. මොකද පොලිසියෙන් උනත් මහේස්ත්‍රාත් උසාවිය කෙලිම ෆයිල් කරන්නේ ඊ කෝපි එකක් නම් වේගවත් නෙමෙයි ටයිප් කර කර ඕක ගේනවට වඩා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. නමුත්
0: හොඳයි. මේ නීතිය හා නීතියේ ප්‍රවේශ වීම ජනතාව මේ සම්බන්ධයෙන් අනතින ක්‍රියාමාර්ග ජනතාව දැනුවත් කිරීම උදෙසා සහ නීතිර ප්‍රවේශ කර ගැනීම සඳහා.
1: ඔක හැමදාම තිබුණ ගැටලුවක් නේ. මොකද අපි කවු කොහොමද නීතිය කියන්නේ යම් කියන්නේ මෙහෙ නෙමෙයි එංගලන්තේ ගත්තත් වෙන දිනු රටක් ගත්තත් හරිද නීතිය කියන්නේ එක්තරා ප්‍රමාණයක ලක්ෂරි අයිටම් එකක් නේ. මොකද නීතිවරුට ගාස්තු ගෙවන්න හැමෝටම බෑනේ. හැමෝටම බෑ. වසන්ත පොතකට පත් කියපු කතාවත් හරි.
0: මම ඒකට අහන්නේ ප්‍රශ්නේ. ඔබතුමා නීතිය මොකද දැන් මේ ගාස්තු ගැන?
1: මෙහෙමයි. නීතිවරු තමන්ගේ ගාස්තු ගන්න ඕන. මම හිතන්නේ එංගලන්තේ සොලිසිටර්ස්ලට ෆී ස්ට්‍රක්චර් එකක් තිබුණාට කවුන්සල්ලට ෆී ස්ට්‍රක්චර් එකක් නැහැ. ඒගොල්ලන්ට කැපති ගාස්තු ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මේක නීතියක් නෑ නේ. ඒක සෙල්ෆ් රෙගුලේටරි නේ. ඉතින් මම විශ්වාස කරන්නේ ඒගොල්ල ගණන් කියන්නේ තමන්ට තියෙන දක්ෂතාවය ඒගොල්ල තීන්දුව කළානේ. ඒකට සීමාවක් පනවන්න ඕන කියලා මම කියනව නෙමෙයි. නමුත් මම ඉල්ලනවා සහ මම හිතනවා ඔය ජේෂ්ඨ නීති ජුරු සහ තමන් නීති ජුරු තමන්ගේ වෘත්තියෙන් අඩුම ගානේ 20ක් 25ක්වත් නොමිලේ නඩුවලට පෙනී හිටියානම් පොඩ්ඩක් අර මිනිසුන්ගේ බර අඩු වෙනවා. නොකරනව නෙමෙයි මම පවා ප්‍රයර් ප්‍රැක්ටිස් එකකට කරා. ගොඩාක් නීති ජුරු මන් දන්නවා නඩත්තු නඩුවලදී සල්ලි ගන්නෙ නෑ. ගොඩාක් නීති ජුරු ඉන්නවා තමන්ගේ දැනුම එහෙම පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඊට වඩා පොදුවේ ගිය වැඩක් අවශ්‍යයි. මෙතන තමයි අපේ නීති ආධාර කොමිසමාව වැදගත් වෙන්නේ.
0: මම ඊළඟට අහන්න කියන්නේ.
1: හරිද? මෙතන වැදගත් වෙනවා කියන්නේ
0: අනුව දැන් අපි ජනතාව වෙනුවෙන් සහනයක් වුණා
1: තියෙනවා. සහනයක් ඔව්. දැන්
0: අපි දන්නේ නැතුව ඇති ජනතාව.
1: අනිවාර්යෙන්ම අත්‍තරම රටේ දේ ලොකු ප්‍රශ්නයක් පොඩි පොඩි සේවාවන් මිනිසුන්ට තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ සේවයේ තියෙනවා කියලා. දැන් නීති ආධාර කොමිෂන් එකත් අපේ අමාත්‍යාංශය යටතේ ඉන්නේ. අපි උන්ට ප්‍රතිපාදනය වෙන් කරනවා. ඒතරම් නීති ජරු ඉන්නවා කියලා. එෆෝට් කරන්න බැරි කන්ට දෙන්නේ නීතියක් ගන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ හවොත් එක ගොඩාක් සාර්ථකද කියලා මට කියන්න තියෙන්නේ නැහැ. මොකද එතන ඉන්න ගොඩාක් තරුණ නීතිජවරු ඉන්නේ. ඒ වගේම මං ස්තුතිවන්ත වෙනවා මේ වෘත්තියේ නීතිඥ ජේෂ්ඨයන්ට. මොකද ඒකේ ගෙවන්නේ රුපියල් 5000 මුළු නඩුවටම. ගෙවන්නේ. නඩුව දවස් කීයක් ගියත් ඒ වගේ ගාණක් තමයි ආසනසෙන් ගෙවන්නේ. ඒක ගොඩාක් ජේෂ්ඨයෝ. කියන්නේ එතකොට මං හිතන්නේ දවස්වල මට ගණන් හදලා බෙදලා පෙන්නුවා එක දිනයකට රුපියල් 6ක් 7ක් වගේ තමයි වැටෙන්නේ. ඒ තීර ගාස්තු ක්‍රමය අනුව. ඉතින් ගොඩාක් ජේෂ්ඨයෝ ඒ මුදලවත් ගන්න නැතුව මේ නඩුවලට පෙනී ඉඳලා තියෙනවා. ජේෂ්ඨය. ඒ වගේම තමයි නීතිජවරු. ඉතින් මම විශ්වාස කරනවා අහපු ගොඩාක් හොඳයි. මොකද අපේ රටේ මේක දැනුවත් කරන්න එපයි. ඇක්සස් බස් දැනුවත් කරන්න ඕන. අපි UNDP එකත් එක්ක අයිලන්ඩ් වයිඩ් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. බදුල්ලයි තැන් කීප එකයි කරා ජනතාවට මේ නීති ඇක්සස් එක දෙන එක. අනිත් වැදගත්ම දේ තමයි අපේ රටේ නීති ආධාර දිනයක් තිබුණේ නැහැ නේ. මේ දක්වා තිබුණා. දැන් අපි පළවෙනි එක අපේ කැබිනට්ේ අනුමත කරා. දැන් සුබාන කීපයකට කලින් මම හිතන්නේ මේ ජූලි 6 වෙනිදා අපි නීති ආධාර දිනයේ වශයෙන් ප්‍රකාශයට පත් කළ එක සමරනවා. මොකද ඒකේ බලාපොරොත්තු වෙන්නේම මේ නීති ආධාර ලබා දීමේ වැදගත්කමත් නේ? වැදගත්කමත් එක ජනතාවට දැනුවත් කරන්න. මොකද අපේ ආණ්ඩුව තමයි ඉස්සෙල්ලම ලංකාවේ පටන් ගන්න නීති ආධාර දිනය. ජනතාව දැනුවත් කරනවා ඔබලාට මේ සේවය තියෙනවා කියන එක. ඒතකොට ඇක්සස් ටු ජස්ටිස් එහෙම නැත්නම් නීති යුක්තියට ප්‍රවේශ කරනවා කියලා කියන්නේ ලෝය පමණක්ම නෙමෙයි. උසාවි වල වැඩ කරන කට්ටියගේ ආකල්ප ඒකක් තියෙනවා. ඒවත් වෙනස් වෙන්න ඕන. ආකල්පත් වෙනස් වෙන්න ඕන. සල්ලි හැමුණා ලොයත් එක ගියා. ගියපුවම නිකන් අර වා දුප්පත් කෙනෙක් නිකන් අහිංසක කෙනෙක් කොහොමද කාර්ය මණ්ඩලයට නරක විදිහට සැලකුවා. එතකොටත් අර උසාවි යන්නේ හිතෙන්නේ නැහනේ. එතකොට එකක් ඔබතුමා කියන නීතිජවරුන් එක මං තරේ විශ්වාස කරනවා නම් ගොඩාක් නීතිජවරුන් ඔමිලේ පෙනී හිටිනව නැතුව නෙමෙයි. නමුත් අනිත් ඒවාට ගල ගාස්තු ගන්නවා. ඉතින් ඕක මට දොස් කියන්නත් බෑ.
0: හැබැයි ඔබෙන් ආයාචනයේ ආරාධනාවක්
1: තියෙනවා. මගෙන් ආරාධනාවක් තියෙනවා. දැනටත් ඒ නීති මහතුරු එක කරනවා. නේ? නැතුව නෙමෙයි.
0: තරමක්
1: පොලක් වැඩි කරන්න. මම කියන්නේ නීති මහතුරුන්ගේ සාක්කු පිරෙන්න ඕනේ. ඒකට රසව කරන්නේ. හැබැයි සාක්කු පිරනවා වගේම හදවතත් පොඩ්ඩක් පුරවගෙන හිටියොත් ඒගොල්ලගේ දැනුමෙන් තව අහිංසක මනුස්සයෙකුට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. ඔවුන් නොකරනවාම නෙමෙයි කරනවා. තව පුළුවන් නම් ටිකක් වැඩි කරමු කියන එක තමයි මගේ ඉල්ලීම තියෙන්නේ.
0: හොඳයි. දැන් සමහර වැරදි සඳහා සමහර පණක් තිබෙනවා 1948 කලින් ආවේ. දැන් මේ වැද්ද අඩුවම් හරි රුපියල් 75 මේ වගේ සමහර අය වැරද්ද කළා ආපහු ඒ වැරද්දම කරනවා. මේ වගේ දේවල් වෙනස් කිරීම සඳහා කටයුතු කරලාද තියෙන කරමින් යනවා.
1: දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් ඔයක මගේ එක කමිටුවක් මේ දසල වැඩ කරන මේ පණ සම්බන්ධයෙන්. ඒ කියන්නේ එක පාරක් වැඩි කළා. නමුත් දැන් වර්තමානයේ කියන්නේ ඩ්‍රාෆ්ට් එක හදලා තිබුණා 2022 න් පස්සේ ආපු තත්ත්වයත් එක්ක මේ ගණනොත් නිවැරදි නෑ කියන එක තමයි කමිටුවේ මතය වෙන්නේ. පොඩ්ඩක් මම බලන්න ඕන. මම දන්නවා ඒ දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් මේ නිශ්චිත මොහොතේ කටයුතු කරනවා කියලා තමයි මට අවබෝධය තියෙන්නේ. නමුත් ඔවුන් කොයි ස්ටේජ් එකදලා කියන්න මම දන්නේ නෑ. ඉතින් දඩයක් ගෙහිමේදී මූලික බලාපොරොත්තුවක් තමයි ඒක හිරේ දාන්න ඕන වරදක් නොවෙනවා කියන එක. එතන දඩ ගහලා වැඩක් නැහැ මිනිහට ගෙවා ගන්න බැරි. ඒක නිරේදානකනේ.
0: දැනෙන්නත් ඕනේ හැබැයි.
1: දැනෙන්නත් ඕන. හැබැයි මිනිහට ගෙවා ගන්න බැරි තරමට දඩ වැඩි කළ වැඩකුත් නැහැ. දැන් මේ දඩට ගෑනවනේ. දැන් බීමත් වෙනව නැහැ නේ කට්ටිය දැන් අඩුයිනේ ගොඩක්. ගොඩක් අඩුයි. මොකද ගහන දඩෙත් වැඩි, ලයිසන්ස් සස්පෙන්ෂන් උත් වැඩි. දඩ කියන්නේ රජයට ආදායම් ලබන ක්‍රමයක් නෙමෙයි. දඩ කියන්නේ මිනිසුන්ට පොඩි පණිවිඩයක් දෙනවා මේ වැරදි වැඩේ තව කරන්න එපා කියන එක. නමුත් ඔබ කියන එක රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ඉන්නකට හේතු තියෙනවා. දඩ මුදල් වැඩි කරන්නත් යම් බලාපොරොත්තුවක් තියෙනවා.
0: හොඳයි. දඩේ ඊට පස්සේ බන්ධනාගාරයට එන්න. බන්ධනාගාරවල දින තදබදය දැන් දරාගන්න බැරි තැනක වගේ තියෙන්නේ. දැන් මොනවද ගන්න ඉන්න ක්‍රියාමාර්ග ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකක්ද කරන අදහස? විශේෂ පරමාර්ථවලදී.
1: ඔව් අපි බලයට එනකොටත් 27000ක් පමණ හිටියා.
0: දැන් වැඩි වෙලා?
1: දැන් වැඩි වෙලා. ඒ කියන්නේ 10000ක් ඉන්න ඕන තරම් තමයි 27000ක් ඉන්නේ. දැන් 40000ක් විතර මේ පද්ධතිය තුලම ඉන්නවා එක තැනක නෙමෙයි. ඒ කියන්නේ හැමතැනම ඔව 100%
0: ඕන. 27000 කියලා දැන් ඔබතුමලාවෙන් පස්සේ මේ
1: 40000ක් විතර ඉන්නවා.
0: ඒතර ඉක්මනට යන හේතුව මොකක්ද?
1: අපි මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරන ස්ටාන්ස් එක සහ
0: අපි
1: වැටලීම් වැඩිවීම බලපානවා. ඒ වගේම රස පරිශ්‍ර වාර්තා ප්‍රමාද වීමත් බලපානවා. මම පැහැදිලි කරොත් මෙහෙම. ওই ඉන්න 40000න් 10000ක් විතර තමයි කන්වික්ටඩ් ඉන්නේ. අනිත් 30000 මිනු රිමාන්ඩඩ්. ඒ කියන්නේ වල නඩුවකට වැඩිකාරය වෙලා නැහැ. ඒතර මේ තදබදය තියෙන්නේ රක්ෂිත බන්ධනාගාර තුල අර පැත්තේ නෙමෙයි. ඒතර රක්ෂිත බන්ධනාගාර තුල ඉන්න තිහෙනුත් 23000ක් විතර ඉන්නේ මද්ද්‍රව්‍ය සම්බන්ධ වැඩ. දැන් මද්ද්‍රව්‍ය වලට රස පරීක්ෂක වාර්තාව නැතුව අප සලකා බලන්න හැකියාවක් නැහැ වර්තමානයේ තියෙන නීතිය අනුව. ඒ හින්දා අපි වර්තමාන මොකද ඉස්සරෝක තිබුණේ ග්‍රෑම් 2කට වඩා වැඩි නම් හයි කෝට් එකේ බේල්. 2කට වඩා අඩු නම් MC එකේ. සෝරි කරනවා MC එකේ. අර 2022 සංශෝධනයක් ගෙනාව මේක කෝටෝ පිළිල දාලා ග්‍රෑම් 10 වඩා වැඩි නක්. දැන් වෙලා තියෙන මොකක්ද දන්නවද? මිනිහෙට ගිහිල්ලා ඇප් එක දාගන්නවත් යන්න ඕන උසාවිය මොකද්ද කියලා කියන්නද බෑ. රස පරික්ෂක වාර්තා වෙනකම්. ඇයි 10 වඩා වැඩි නම් අර යන්න ඕන? බලන්න මෙහෙන්න. දැන් අපි එක යම් ප්‍රමාණයකට වෙනස් කරා දල ප්‍රමාණයට නඩු පවරන්න පුළුවන් වෙන විදිහට අප ඉල්ලන්න. එතකොට ඒ වගේම ඒ සංශෝධන එනවා. ඊට අමතරව අපි ප්‍රසන් ස්පේස් වැඩි කිරීමේ වැඩ පිළිලක් පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ තියෙනේවා තව 10000කට විතර ස්පේස් වැඩි කරන්න මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් කරනවා තැන් කීප එක. නමුත් ඒක උත්තරයක් වෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ
0: උත්තරයක් නෙවෙයි.
1: ඒක උත්තරයක් වෙන්නේ නැහැ. උත්තරේ වෙන්නේ මේ ඉන්න සෙනඟ අඩු කරන එක. සා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය මං කිව්වේ බලපානවා කියලා. ඔන්න ඕකට තමයි වැඩියෙන් බලපාන්නේ. දැන් අපේ රස පරීක්ෂාත් එක මාර කලින් කීප වැඩ පිළිවෙල සාර්ථක වුණොත් මේ වසර අවසන් වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අපිට අපදීලා එළියට තියන්න පුළුවන්. ඉතින් එකපදේ මේ ප්‍රසන ඕවර් ක්‍රවුඩින් එක ලොකු අර්බුදයක් දරනවත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මිනිසුන්ට කියන්නේ මේක ඇතුළට යන වෙන වැඩ කරන්න එපා. මොකද අපි කොයිම ආකාරයකින්වත් මිනිස්සුව ඇතුළට දාලා සන්තෝෂ වෙන මිනිස්සු නෙමෙයි. අපි අපේ පොලිසිය වලට ටාගට් දීලා නැහැ. මෙච්චර ගණන් කියලා. අපි ආස නැහැ මේක ඇතුළට මෙහෙම වෙනවට. හැබැයි කුඩු බොන්න එපා. අයිස් උකුණන්න එපා. ඕකටම නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි තව කමිටුවක් වාඩිලා බලනවා වැඩ පිළිලක් මේ හවුස් රෙස් කීම් එකක්. තාම පනත ගෙනාවේ නැහැ. ඒ කියන්නේ රිමාන් කරනවා වෙනුවට බ්‍රේස්ලට් එකක් දාලා ඉලෙක්ට්‍රොනික මොනිටරින් දාලා ඔවුන් එළිය තියන්න පුළුවන්. එතකොටත් අරකින් ඒ තදබදය
0: කියන්නේ සුළු වැරදි සදා
1: සුළු හරි මොනෝ හරි අධිකරණයේ සුදුසුයි හැංගෙන. ඒක අපිට ක්‍රමවේදයක් හදන්න ඕන. මෙන්න මේ වට කියලා මෙන්න මේ වැරදි වලට ඒක පුළුවන්.
0: ප්‍රජා විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව තුනයි කාර්යභාරය.
1: ඒක වෙනස්. ප්‍රජා විශ්වවිද්‍යාල කතා වෙන්නේ වැරදිකාරයා වුණාන් පස්සේනේ. දැනට ප්‍රජා විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව ගිය අවුරුද්දේ මම දන්න තරමින් ප්‍රජා විශ්වවිද්‍යාල නියෝග 16000ක් විතර අරන් තියෙනවා. ඒ ප්‍රජා විශ්වවිද්‍යාල කාර්යාලයේ ඒකත් මගේ අමාත්‍යාංශයෙන් ඉන්නේ. ඒක
0: නිවාසයටසේ තියෙන වගේ කතාවක්.
1: නෑ. ප්‍රජා විශ්වවිද්‍යාල කියන්නේ ඒක නෙමෙයි. මම මේ කතා කරන්නේ හවුස් රෙස් කියලා කියන්නේ නිවාස අඩස්සිය තියෙන වගේ. ඒතර ඒ පනත හදන්නේ රිමාන්ඩ් එකට යවන්න නැතුව ඒක නඩුවකට වැඩිකාරය වෙන්න කලින්. හරිද? රිමාන්ඩ් යවන්න නැතුව එළිය තියන්න පුළුවන් ක්‍රමයක් අධීක්ෂණය කළා. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් මොන වැරදි වලටද කියන එක තමයි අපි නීතියෙන් හදාගන්න ඕන. නමුත් බලාපොරොත්තුව අරක ඉන්න ක්‍රවුඩ් එක අඩු කරන එක. ඇතුළට යන්න ඕනේ නැහැ. ඔතෝ කියන ප්‍රජා විශ්වවිද්‍යාල කතාව වෙනස් කතාව. ඒ වෙල පුද්ගලික වැඩිකාරය වුණාන් පස්සේ සිරදඩුවමක් දෙනවා වෙනුවට ඌට සමාජයේ ගැවසෙන්න පුළුවන් ආකාරයේ ප්‍රජා විශ්වවිද්‍යාල නියෝගයක් ලබා ගැනීම. ඒක වෙනස. ඒ ඉන්නේ වැඩිකාරය වුණාන් පස්සේ. දැන් ගිය අවුරුද්දේ මම හිතන්නේ ප්‍රජා විශ්වවිද්‍යාල නියෝග 16000ක් අපි සුපර්වයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රසෙන්ට් පොපියුලේෂන් එක තව 16000කින් වැඩි වෙනවා. ඒ ප්‍රජා විශ්වවිද්‍යාලේ වැටික තිබුණේ නැත්තම්. ඉතින් එතනදී අපි දැන් මේ අවුරුදු උත්සාහ කරන්න ප්‍රජා විශ්වවිද්‍යාලයේ විසින් මේ නියෝග තව වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව. කියන්නේ පුළුවන් තරම් එළිය තියාගන්න. ඔක දෙපැත්තක් තියෙනවනේ. ගාමට ගියොත් මිනිස්සු මොකද කියන්නේ? මහත්යෝ මේ කුඩුකාරය හිරේ දාන්න මුන්ටයි ගමට එන්න දෙන්න එපා. කුඩුකාරයන්ට අවශ්‍ය බේත්. කුඩු විකුණුලෙන් හිරේට යන්න. කුඩු බොන එක අසනීපයක්. එයාට අවශ්‍ය පුනරුත්ථාපනය. එයාට අවශ්‍ය බේත්. ඒ ටික ගොඩක් වෙලාවට අපේ ආනන්ද ජපාල අමාත්‍යවගේ අමාත්‍යයන්ෙන් කරනවා. තර මිනිස්සු ආකල්පත් වෙනස් කරන්න එපා. කොහොමද අනේ මේක නවත්තන්නේ? හැමෝම කියනවා කුඩු නවත්තන්න කුඩු නවත්තන්න. මොරටු වෙන මගේ ආසනේ මන් දන්නවනේ. වැඩ කරන මිනිස්සයට පඩි ගෙවන්න ඕනේ නැහැ. ස්ප්‍රේ පේන්ට් කරනවා 8 10 ක දිගට. අයිස් පොඩ්ඩක් තමයි දෙන්නේ. කොන්ක්‍රීට් අරමනස අයිස් පොඩ්ඩක් තමයි දෙන්නේ. මේ අයිස් නොබන හොඳ මිනිස්සු. නමුත් ලාභ ප්‍රයෝජනය සඳහා අර මිනිස්සුන්ට අයිස් දෙල් තමයි වැඩ ගන්න. පඩියක් ගෙවන්න ඕනේ නැහැ. කන්න දෙන්න ඕනේ නැහැ. අයිටි වාසිකම් ඉල්ලන්නේ නැහැ. පිස්සු වගේ වැඩ කරනවා. ඉතින් ආණ්ඩුවට පුළුවන් සැපයුම නවත්තන එක. මොකද්ද සැපයුම නවත්තනවා කියන්නේ? මේක අල්ලන්න ඕන, හිරේ දාන්න ඕන, අරවමකට කතුවක් කරන්න ඕන, ක්‍රියේට් කරන්න ඕන. ඉල්ලුම නවත්ත ගන්න කොහොමද? සමාජයේ යම් පියවරක් ගන්න එපයි ඒකට. අපේ හාමුදුරුවෝ, අපේ පූජ්‍ය පක්ෂය සියලු දෙනා එකතු වෙන්න එපයි මේකට. ඒතර මේ කතා කරන කට්ටිය නේද? අර වඩු වැඩ කරන මනුස්සයලා ස්ප්‍රේ පේන් කරන මිනිහට කෑම බීම වෙනුවට අයිස් ටිකක් නම් දෙන්නේ. පඩි ගවන්න ඕනත් නෑ. පොලේ ගොටු කොළ මිටි එකතු කරලා අයිස් ටිකක් නම් දෙන්නේ. ඒක කරන ගමන් ආණ්ඩුවට කෑ ගහලා හරියන්නේ නෑ. රටේ මිනිසුත් යම් වකීමක් ගන්න ඕන මේකට.
0: බන්ධනාගාර තුල මද්‍රව්‍ය පාලනය කරන තිර පීවරකම තාමත් තියෙනවා.
1: තියෙනවා අල්ලනවා.
0: කපපාදින්
1: තියෙනවා අල්ලනවා. තියෙනවා අල්ලනවා. මෙහෙමයි.
0: මොනවද ගන්න පුළුවන් ක්‍රියාව මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග?
1: ක්‍රියාමාර්ග හැමදාම ගන්නවා.
0: ඒ මොකද හේතු?
1: ඒත් තියෙනවා. මොකද මතක තියාගන්න මේ ඇවිල්ලා අවුරුදු 30ක් 40ක් කිසි කෙනෙක්ගේ ප්‍රශ්නයක් නැතපු දුව ව්‍යාපාරනේ මේවා. අපි පරිසම් වෙන්න ඕන. ප්‍රෙසිඩන්ට් එකේ ඉන්න හැම නිලධාරියම මේවට සම්බන්ධ නැහැ. නමුත් සම්බන්ධ කොටසක් ඉන්නවා. හරිද? දැන් මේ වෙනකොට අපි බූස් නිතරම රේට් කරනවා. ටෙලිෆෝන් කීයක් අල්ලනවද? කුඩු කොච්චර නම් අල්ලනවද? දැනටත් තියෙන නවත්තන අවශ්‍ය පියවර ගන්නවා. නමුත් තවම 100%ක් වැඩේ සාර්ථක වෙලා නැහැ. මොකද මේ මද්දරපේ ජාලා ගොඩක් ප්‍රබලයි. නම මන් දන්නවා අපි උපරිම උත්සාහයක් දරනවා. ඒක නවත්ත ගන්න. ඒ වගේම අපි එක එක්ස්පෙරිමන්ට් එකක් කරා, ඒක සාර්ථකයි. ඒක තමයි වැලිසර හයි සිකියුරිටි ප්‍රිසන් එක. ඒක සාර්ථක මට්ටමක තියෙනවා. අපි මිල්ලාවේ තව හයි සිකියුරිටි ප්‍රිසන් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි සමහර තැන්වල බිල්ඩින් හැදිලා තියෙන්නෙම අර පරණ ක්‍රමයටනේ. ඒ ඉස්සර වල අවුරුදු 40කට 60කට කලින් හැදුවේ නේද? සිම් එකක් ෆෝන් එකක් නාකාරයට. නමුත් දැන් එහෙම නෙවෙයි. ඒ ඉතින් පොඩි ඇවිදින්න කෝට් යාඩ් එකක් තියෙනවා. දැන් ඕකේ ඕන එකක් ගැලලා වල්ලා ගන්න පුළුවන්. හරිද? දැන් ඒවත් කොන්ක්‍රීට් කරන්න වෙලා තියෙනවා. සිම් ෆෝන් කතන්දර. ඊට අමතරව ඩ්‍රග්ස් ප්‍රශ්නයක් තමයි. ඩ්‍රග්ස් ප්‍රශ්නයක් තියෙනවා. මම පිළිගන්නවා අධිකාරිය අමතිවරයා වශයෙන්. මේක ඇතුළට බඩු යනවා. දැන් මේක නවත්ත ගන්න පුද්ගලයා අපි ඉන්ටර්ඩික් කරලා තියෙනවා. පුද්ගලයා මාරු කරලා තියෙනවා. අලුතෙන් කට්ටිය දාලා තියෙනවා. චාල කඩලා තියෙනවා. තාම 100%ක් වැඩේ සාර්ථක නැහැ. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? අපෝ වැඩක් නැහැ කියලා තාරණේකද? නැහැ. ඉවර වෙනකල්ම කරන්න ඕනේ. ඉවර වෙනකල්ම කරන්න ඕනේ. සවුන් දැල්ලුවෙන් පස්සේ අයගහරුවද තල්ලන්න ඕනේ. අගරු බදාද. ඒ කියන්නේ මොකද්ද? මේ දේට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක පණිඩේ යවන්න ඕනේ. මෙච්චර කාලයක් රජ අනුග්‍රහයක් ලැබුණා. ඉඩකඩ ලැබුණා. ඉස්සරවට උසාවිය ඔව්ද කවුරුත් වැඩි කතා කරද්දී ඉස්සර මේ මේකට කුඩු තියෙනවා, මේකට ෆෝන් තියෙනවා වැඩි ඇහුන්නේ නැණි ඉස්සර. පත්‍රල ඇහුනේත් නැහැ වැඩි. මම දන්නේ ඔබතුමාට මතකද කියලා. දැන් ඇහෙන්නේ. ඇයි එක පාටම කුඩු වෙවිලද? එක පාටම ෆෝන් වෙවිලද? නැහැ. අවුරුදු 20 30 ත්‍රිච්ච තමයි මේ ඉන්නේ. හැබැයි එක විසිරෙක අපේ වගේ.
0: හොඳයි. ඔබේ අමාත්‍යංශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය අපි අධිකරණ කොටසෙන් ජාතික ඒකාබද්ධතා කියන කොටසට ආවොත් ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය හරහා මොනවද වෙන්නේ කියලා මම අහුවොත් විශේෂයෙන් ජනතාව නුහුරු වචනයක්.
1: ඔව්.
0: මොකක්ද?
1: ඔව් ජාතික ඒකාබද්ධතා කියන අපේ තියෙන ඔෆිස් ෆෝර් නැෂනල් යුනිටි ඇන්ඩ් රිකන්සිලියේෂන්. ඒක තමයි ජාතික සමගිය හා සංහිඳිය හා සම්බන්ධයෙන් අපි නොයෙකුත් ව්‍යාපෘතීන් ඒක හරහා කෙරෙනවා. ඒ වගේම අපේ තියෙන ඔෆිස් ෆෝර් මිසින් පර්සන්ස් අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් එක සොයා බල්ලා හානිපූර්ණ කාර්යාලය හරහා අපි ඒ ගෙවීම් කරනවා. මේ වෙනකොට ඔෆිස් ඔෆ් මිසින් පර්සන් එක අපි සක්‍රිය කරලා තියෙනවා. උතුරෙත් දකුණෙත් අතුරුදහන් වන් 11,000ක් විතර පැමිණිලි විමර්ශනය කරමින් යනවා. ඒකට අවශ්‍ය කටයුතු කරනවා. ඔෆිස් ඔෆ් නැෂනල් ඇන්ඩ් රිකන්සිලියේෂන් එක විසින් නොයෙකුත් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් උතුර සහ දකුණේ ළමයි එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඊට අමතරව ජාතික භාෂා දෙපාර්තමේන්තුවත් එකේ තියෙනවා. ජාතික භාෂා කොමිසම තිබෙනවා. ප්‍රතිපත්ති හදනවා. ජාතික භාෂා දිනේ එනවා වෙන සතියේ. අපි මූලික වැඩක් කරා. ඒක තමයි ග්‍රාම සේවක මට්ටමේ තියෙන ෆෝම් භාෂා තුන දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ගොඩක් ලට නෑනේ කොයි කර ගියපොම් පරිවර්තනය කළ එක අපි අප්ලෝඩ් කරනවා. ඒ වගේ අපි භාෂා සංහිඳියාවට අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟ ජාතික සංහිඳියා සමග සංස්කෘතික වැඩසටහන් තමයි ගොඩක් වෙන්නේ. ඒක තමයි ජාතික ඒකාබද්ධතාව පැත්තෙන් වෙන්නේ. ඒ කියන්නේ සමගිය සහ සංහිඳියාව සඳහා වූ ක්‍රියාමාර්ගවලට රජයමු කරන එක.
0: හොඳයි. වැඩි කතා බහ වෙනම පුළුල් කටයුත්තක් එතනත් වෙනවා.
1: ඔව්.
0: අද දවසේ ඉතින් කාලය වේගෙන් ගත වෙනවා. ඉතින් අපි අවසානයේ ළඟා වෙනවතුමාට මොකක්ද ජනතාවට දෙන තියෙන පණිවිඩය අවසාන වශයෙන්?
1: මෙච්චරයි. අපි ඕගලන්ට පොරොන්දුවක් දීලා බලයට ආවා. වංචනයෙන් දූෂණ අධිකරණ ඉදිරියට ගේනවා කියලා. ඒ කාරණාව අපි අතින් වෙනවා. අනිත් පොරොන්දුත් ඒ ආකාරයටම වෙනවා. යම් යම් දේවල් කරන්න යම් සාධාරණ කාලයන් ගත වෙනවා. හැබැයි හැම විටම වටිනම දේ තමයි තමන් ළඟ නිවැරදි තොරතුරු තියාගන්න එක. දැන් කාලේ සමාජ මාධ්‍ය දිහා බලලා නිවැරදි තොරතුරු හොයන්න හරි අමාරුයි. බොරු වෙනවා, මඩ වෙනවා, අවලාද වෙනවා. ඒක නිසා හැම විටම අපේ රජයේ කරන ඒවා අපේ channel හරහා අපි කරන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තේරෙවි අපි කොච්චර ගමනක් මේ අවුරුදු කහමාරටත් ඇවිල්ලා තියෙනවද කියන එක. අපි විවේචනය කරන්න ඒකට සම්පූර්ණ අයිතිය තියෙනවා. අපි කැමති ඒකට බණින්න, අපි කැමති. නමුත් සත්‍ය තොරතුරු හොයාගන්න පුළුවන් තරම් අපේ කියන තොරතුරු මුල් අහන්න ඕනේ. නැත්නම් සමාජ මාධ්‍ය විසින් ගොඩාක් විකෘති කිරීම මේ නිශ්චිත මොහොත වෙන නිසා. ඉතින් ඔබලගේ සහයෝගය අපිට දෙන්න අපි වෙච්ච පොරොන්දු ටික මේ අවුරුදු පහේදී කරනවා. කරලා ඉවර කරන්න බැරි වෙයි. නමුත් ඔබලාට තව අවුරුද්දක් දෙකක් යනකොට පැහැදිලිව පේනවා අපි යන දිශාන තිය මොකද්ද කියන එක. ඒක තමයි මට කියන්නේ.
0: හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපගේ ආරාධනාව පිළිගත්තට. දවසේදී ඔන්න පොලිටික්ස් වැඩසටහන හායකුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිරීක්ෂක හාෂන් නානකර මහතා, බොහොම ස්තුතියි ඔබතුමන්ට. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
1: සුබ රාත්‍රියක්. Thank you.
0: හොඳයි. ලබන සතියේ තගහරුවාදා රාත්‍රී 10 තීර මෙවන් වූ ඔන්න පොලිටික්ස් වැඩසටහන සමගින් එක්වන්නට ඔබට ආරාධනා කරමින් අදට ඔබෙන් සමු ගන්නවා ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් ඔස්සේ එක්විසිටි ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
2: La Khanda Radio ITN.

0: Lakhanda Radio ITN.
1: Maha Samaya Sutra Deshnava.

කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥාචත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමි. බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතින් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

මුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: රජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අමේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කර ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

විසිමහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ත

FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ඈත සිටින සත්වයන් වෙතද විකාශය වේ. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුළින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනාකට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්.